0: Money. දස්සන පහයි විනාඩි 37යි වෙලාව මාසෙ උනත් දවසේ අපේ ආ පළවෙනි තරගකාරිනිය තමයි දැන් එකතු වෙලා ඉන්නේ නෙසත්මා ඉන්නවා පන්නේ පිටික ද ගුඩ් මෝර්නින් නෙසත්මා
1: ගුඩ් මෝර්නින්
0: නෙසත්මා කීවසර දින්නේ
1: හත වසරේ
0: හරි ඉස්කෝලේ යන කීයටද අද
1: 6:45
0: ආ නබැක් පැයකටත් වැඩි තියෙනවනේ හරි නැස්තිනේ තරග කරන්න
1: ඔව්
2: නෙසත්මා රුපියල් 5000ක් දිනා ගන්න නම් ප්‍රශ්න හතරට හරියට ඔයා උත්තර දෙන්න ඕන. ඔයා ලෑස්ති කියලා මට තේරෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: නෙසත්මා පළවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ශාරීරික වර්ධනය, ශක්තිය ලබා ගැනීම සහ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න දිනපතා අපි වැඩි ප්‍රමාණයකින් අවශ්‍ය වන පෝෂක පදාර්ථ මහා පෝෂක විදිහට හඳුන්වන අපි කෑමත් එක්ක ගන්න විශේෂ පෝෂක පදාර්ථ. හරි, මම අහන ප්‍රශ්නේ මේ අතරින් මහා පෝෂක වලට අයත් වන පෝෂක පදාර්ථයක් වන්නේ 1 යකඩ 2 ප්‍රෝටීන්.
2: නියමයි, රුපියල් 150ක් පොකට් මනී දිනා ගන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: නෙසත්මා උන දෙවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මහවංශයේ සඳහන් පරිදි දොරමඩලාව නම් ගමේ ළමා කාලය ගත කර ඇති රජතුමා කවුද? 1 දුටුගැමුණු රජු, 2 පණ්ඩුකාභය රජු.
1: පණ්ඩුකාභය රජු.
2: හරියටම හරි උත්තරේ දුන්නා 255ක් වුණා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි, නසත්මොන්න විද්‍යාවෙන් තමයි වාට තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ. ස්කන්ධයක් ඇති අවකාශයේ ඉඩක් ගන්නා ද්‍රව්‍ය වන්නේ 1 ශබ්දය, 2 වාතය.
1: වාතය.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහුවේ ප්‍රශ්න තුනයි. ඒ ප්‍රශ්න තුනට හොඳටම ඔයා උත්තර දුන්නා. රුපියල් 1000ක් මේ වෙනකොට අතේ තියෙන පොකට් මනි 1000 5000ක් කරගන්න නම් මොකද්ද කරන්න ඕන? බෝනස් ප්‍රශ්න තෝරගන්න ඕනි නේද? මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න යමුද?
1: ඔව්.
0: නෙසත්මා බෝනස් ප්‍රශ්නේ ඔයාලට හම්බෙන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදියට. ලෝකේ වඩාත්ම ජනාකීර්ණ සහ බලවත්ම ඒ වගේම ඓතිහාසික රාජ්‍යයක් තමයි චීනය. බිලියන 1.3කට අධික ජනගහනයක් මේ වෙනකොට චීනයේ වාසය කරනවා. මම අහන ප්‍රශ්නේ චීනයේ අගනුවර මොකද්ද? 1 කැන්බරා, 2 බීජින්.
2: අද දවසේ අපේ පළවෙනි තරඟකාරිනිය නෙසත්මා රුපියල් 5000ම පොකට් මනි දිනා ගන්නවා. ජය වේවා.
0: නෙසත්මා, හරි. නෙසත්මා දැන් ළඟේ දැන් කවුද පොඩ්ඩක් හරි උදව් කරේ?
1: කවුරුත් නැහැ.
0: කවුරුත් නැද්ද? ආගෙන තනියම තමයි උත්තර දෙලා තියෙන්නේ. හරි. නෙසත්මා හෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් එවලා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ජය වේවා.
2: නෙසත්මා මේ විදිහට පොකට් මනි දිනා ගන්නකොට අපේ පොඩ්ඩොන්ට කියන්න ඕන ඉක්මනින් අපිට මැසේජ් එකක් එවන්න කියලා. අපි ලෑස්තිලා ඉන්න මේ පැත්තේ පොකට් මනි දෙන්න. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. අහගෙන ඉන්න අතරතුරේදී ගන්න අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක. අපිට මැසේජ් එකක් එවන්න නම ගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ.
0: රයිට්. ඒ වගේම මම ඉස් පොකට් මනි සෙග්මන්ට් එකට අහගෙන ඉන්න අම්මලාටත්, ඒ කියන්නේ දැන් මේ ටයිම් එකේ බබාලට කෑම හදන ගමන් ඉන්නවා, ඔෆිස් යන හස්බන්ඩ්ට කැමල ඇස්ස කරන ගමන් ඉන්නවා, ඇඳුම් ඇන් කරන ගමන් ඉන්නවා, මේ සේර මාසේ වාටත් පුළුවන් කෝල් එකක් අරගෙන රුපියල් 5000ක් වින් කරන්න. 0714-151-151 තමයි WhatsApp message එකක් එවන්න තියෙන්නේ. නමයි ගමයි විතරක් කියවන්න ඇති. අපි ලැස්ති මේ පැත්තෙන් සම්බන්ධ කරගන්න.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරබන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරබන්න. අමතන්න 13.99.
4: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable.

0: Προκυμός σιατάτα.
1: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
2: නින්ද යනද?
1: නින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
2: ආ මේ බලශක්තිය අ르බුදේනේ. බලශක්තිය අ르බුදේනේ. හේින්ද ඔය හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොදට තියෙන කාලේ හීන පේනවා අවුල.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: සෙනසුරාදා උදේ 8ට.
7: ආ. හෙයි.
8: අනේ සර්. අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
7: මොකක්?
8: අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
7: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන්. ඈ?
8: මං කිව්වේ සර් ලබන අවුරුද්දට.
7: ඈ?

0: Свята Pocket Money.
1: දසන පහයි විනාඩි 54යි වෙලාව. දැන් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න මොරටුවේ ඉඳන් සිනිතු. Good morning සිනිතු.
2: Good morning.
1: සිනිතු කොහෙද ඉස්කෝලේ?
2: මම මොරටු මහාවිද්‍යාලයේ.
1: මොරටු මහාවිද්‍යාලයේ. හරි. කීයට ද යන්නේ?
2: 6 මාර්ට්.
1: තව ටිකක් වෙලා තියෙනවා නේද? ලෑස්ති වෙලා ඉවරද නැත්නම් ලෑස්ති වෙන ගමන්ද අපිට කෝල් එකක් ගත්තේ?
2: ලෑස්ති වෙලා ඉවරයි.
1: හරි. එහෙනම් ලෑස්තිනේ තරම් කරන්න.
2: ඔව්.
3: එහෙනම් අපි රුපියල් 5000ම දිනාගෙන ඉස්කෝලේට යමු හොඳද? සෙනතු මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: සෙනතු ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාලට හම්බෙන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. මලක පිටතින් පිටරලා තියෙන කොළපාට පත්‍ර වැනි කොටස අපි මණිපත්‍ර විදිහට හඳුන්වනවා. මම අහන ප්‍රශ්නේ පුෂ්පයක ඇති මණිපත්‍රවල ප්‍රධාන කාර්ය මොකද්ද? 1. ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම. 2. පරාග නිපදවීම.
3: ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම තමයි හරි උත්තරේ වෙන්න ඕන. හරියටම උත්තරේ දුන්න රුපියල් 250ක් උත් ඔන්න දිනා ගත සෙනිතු. 250 500ක් කරගන්න අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෙනිතු දෙවෙනි ප්‍රශ්නෙ වලට හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. ඉතිහාසය ගැන දැනගැනීමට උපකාරී වන දේ හඳුන්වන නම. 1. මූලාශ්‍ර. 2. විශ්වය.
3: නියමයි සෙනිතු. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සෙනිතු තව ප්‍රශ්න දෙකයිනේ තියෙන්නේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ භූගෝලයේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. නිරිතදිග මෝසම් කාලයේ තමයි ලංකාවට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඉන්දියන් සාගරේ ඉඳලා තමයි මේ වර්ෂාපතනේ මේ හුලගත් එක්ක හමාගෙන එන්නේ. මම අහන ප්‍රශ්නේ නිරිතදිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ දෙසැම්බර්, නොවැම්බර්, ජනවාරි මාසවල. මේ ප්‍රකාශය 1. හරි. 2. වැරදි. සිනිතු මං ඇහුවේ ඔයාගෙන් මාස ටික කියලා මේ ප්‍රකාශයේ හරිද වැරදිද කියලා නේ. කමක් නැහැ මාෂි. දැන් මේ වෙනකොට රුපියල් 500ක් අතේ තියෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගෙන 505 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. යමු දෙන්න බෝනස් ප්‍රශ්නෙට. සිනිතු මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. හොඳට අහගෙන ඉඳලා උත්තර දෙන්න ඕනේ. මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන කීයද? 1. 132. 2. 206.
3: අතේ තිබ රුපියල් 505 ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් ඔන්න සෙනිතු දිනා ගන්නවා. නියමයි සෙනිතු.
1: සෙනිතු මේ ළඟ ඉඳන් කවුරු හරි උත්තර ටිකක් කිව්වා නේද? උදව් කරා නේද ඔයාට?
2: අයියා.
1: හරි. එහෙනම් යාළුන්ටත් කියන්න ඕනේ ස්කෝලේ ගිහිල්ලා අපිට මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා සල්ලි වින් කරන්න කියලා. ජය වේවා සෙනිතු.
2: ජය වේවා.
3: සෙනිතු රුපියල් 2500ක් ඒ විදිහට දිනා ගන්නකොට මේ වෙලාවේ අහගෙන ඉන්න නංගිලම් මලිලාට අපි ආයමත් සැරයක් කියනවා. අපිට එවන්න මැසේජ් එකක් 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
1: රයිට්. ඔය විදිහට WhatsApp එකේ මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙනකොට මම ස්පොකට් මන් සෙග්මන්ට් එකත් එක්කත් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒකත් මතක් කරා. ඒතක මතක් කරන්න ඕනේ මේ දැන් ඉතුරු කරන එකේ වටිනාකම කොච්චරක්ද කියලා අපිට නිකන් කියලා නිම කරන්න බෑ මාෂි. හදිස්සියක් ඇති වෙන වෙලාවකට අපිට හිතාගන්න බෑ මොකද කරන්නේ. දැන් මං කොහෙන්ද සල්ලි හොයාගන්නේ? කාටද මුලින්ම කෝල් කරන්නේ? කිසිම දෙයක් හිතාගන්න බෑ. සමහරලාට කෝල් කරත් එක එක අයට එයයි ගාවත් සල්ලි නැති වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ ජීවිතේ උමනාම දෙයකදී තමන්ට පොඩ්ඩක් අඩියක් පස්සට ගන්න වෙන්න පුළුවන්. මොකද සල්ලි කියන දේ අතේ නැති වුණොත් එහෙම. හැබැයි මේ හැම දෙයකටම ලෑස්ති වෙන්න අපි මුදලක් එකතු කරලා තිබ්බොත් එහෙම ඒකේ වටිනාකම හිතාගන්න බෑ. ඉතින් පුංචි දරුවා වෙනුවෙන් ඉතුරු කරන එකේ වටිනාකම වගකීම තියෙන්නේ දෙමව්පියන්ට. මොකද එයාලා වයස අවුරුදු 18න් පස්සේ මොන වගේ ක්ෂේත්‍රයක් තෝරගනීද, මොන වගේ රැකියාවක් තෝරගනීද, මොන වගේ ගමනක් ඉස්සරහට යාවිද කියන තීරණයත් එක්ක දෙමව්පියෝ හීන දකින්න ගොඩක්. මේ තැනට යන්න ඕනේ තමන්ගේ දරුවා. ඉතින් කොයි තැනට යන්නත් මොන දේ කරන්නත් සල්ලි ඕන වෙන කාලේ සල්ලි ටිකක් එකතු කරලා තිබ්බොත් එහෙම තරම්ගේ තමන්ගේ දරුවා වෙනුවෙන් ඒක තමයි වටිනම දේ. හැබැයි මුදල් එකතු කරනකොට එකතු කරන්නත් ඕනේ හොඳම තැන. ඒ තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් හඳුන්වලා දෙන පැංච ඉතුරුම් කිනුම. වාසි ගොඩක් තියෙනවා, ආරක්ෂා සහගතයි, ඒ වගේම වගකීම් සහගතයි. 13-19 කෝල් එකක් ගන්න පුළුවන් හොඳම හොඳ පොලියක් එක්ක. වයස අවුරුදු 18න් පස්සේ මේ මුදල් ඔයා එකතු කරන මුදල් අපි ලෑස්ති ගානත් එක්ක තව ටිකකින් කියන්න. ඉතින් 13-19 ගන්න කෝල් එකක් වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: Rocket Money.
1: වෙලා උදැස්සන 6:08 වෙනකොට අපේ දෙවනි පැයේ පළවෙනි තරඟකාරිනියට අවස්ථාව දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. කවුද මේ? Good morning.
2: Good morning.
1: නම කියන්න පිට. හරි, අමාශා කරුණාතිලක තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ පොකට් මනී දිනා ගන්න.
3: අමාශා කොහෙද ඉන්නේ?
2: නුවර
3: කොහෙද? අඹතැන්නේ. හරි, ඉස්කෝලේ යන්නේ කොහෙද?
2: ඇන්තනිස්
3: ගර්ල්ස් කොලෙජ්. කියන්නේ ටවුන් එක මැද්දෙන් යන්න ඕනේ නේද උදේ පාන්දරින්? හරි, ලෑස්තිනේ තරම් කරන්න. අමාශා, ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකේ. කෙස් ගහෙන් බේරුණා මේ රූඩියට ගැළපෙන අදහස මොකද්ද? 1. නැති අනතුරක් ඇති කර ගැනීම. 2. යන්තමින් ගැලවීම.
1: නියමයි අමාශා, රුපියල් 250 පොකට් මනී දිනා ගන්නවා. එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: අමාශාගේ දෙවෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. රාජාදි රාජසිංහ රජුගෙන් පස්සේ 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහසුනට පත් වුණා. ඉතින් රාජසිංහ රජතුමා ආගබිසව කැඳව ගත්තේ ඉන්දියාවේ මදුරා පුරවරෙන්. අපිව විස්තර අහලා තියෙනවනේ ඉතිහාසයේදී. මම අහන ප්‍රශ්නේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව වන්නේ මේ අතරින් 1. රංගම්මා දේවිය, 2. සුගලා දේවිය.
2: රංගම්මා දේවිය.
1: හරි උත්තරේ දුන්නා. ඉතින් ඔන්න අතේ තිබ්බ 250 රුපියල් 500කුත් තුනා 500,000ක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: අමාශාන තුන්වෙනි ප්‍රශ්නේ වලට හම්බෙන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් මිනිසාට ආසාදනය වන බැක්ටීරියාවක් වන්නේ 1. උණසන් නිපාතය, 2. මැලේරියාව.
2: උණසන් නිපාතය.
1: හොඳට පාඩම් කරනවා කියලා තේරෙනවා අමාශා. ප්‍රශ්න තුනටම හරියට උත්තර දීලා පොකට් මනි රුපියල් 1000ක් ඔන්න දැන් දිනාගෙන තියෙන්නේ. දැන් පොකට් මනි රුපියල් 1000 කරගන්න අපේ බෝනස් ප්‍රශ්නෙට යන්න වෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: බෝනස් ප්‍රශ්න වලට හම්බෙන සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදිහට මේක තමයි ඔයාලට හම්බෙන අවසාන ප්‍රශ්නේ. අස්ථි සෑදෙන ප්‍රධානම අණුව මොකක්ද? 1. සෝඩියම් කාබනේට්, 2. කැල්සියම් ෆොස්ෆේට්.
2: 2.
1: අමාශා නදීෂානි රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා. නියමයි
3: අමාශා. දැන් අද ඉස්කෝලේ යනකොට දැන් මම කීයටද යන්නේ අද ඉස්කෝලේ මුලින්ම?
2: 6:20.
3: 6:20 ඉස්කෝලේ යනකොට කී විතර වෙනවද?
2: 6:07
3: විතර. සෑහෙන වෙලාවක් යනවා නේද ඉස්කෝලේ ගිහලා. යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් ඉවරන කියලා. ජය වේවා.
2: හරි, ජය වේවා.
4: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

දැන් වෙලා උදැස්සන 6:10යි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නිලධාරියාගේ ආందోලනාත්මක මරණය සමග යන පරීක්ෂණ වලට මොකද වෙන්නේ?
2: බැරි මේ පරීක්ෂණ වලට බාධා තාම බාල ක්‍රියා.
3: සියලු දෙනාම හෙලා දකින ප්‍රකාශය.
4: ඇති හැකි කෙනාටත් නැති බැරි කෙනාටත් නීතිය සමානයි. කරදීම් මතපසු වීමද එහෙම නැත්නම් හිතාමතා චේතනාන්විතව කරලාද දූෂණ වංචාද?
0: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: පලාසභා ඡන්දෙවත් කිව්වොත් මේ රටේ ඉක්මනින්
6: ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේටවත් පලාසභා තියෙන දිනයක් කියාවි.
7: ජනතාවට කෙලවෙන දේ නම් හරියට කරනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
12: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115-93-93-93.
13: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා.
15: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే అమ్మే మెన్న ఓయంట మగే ట్యాగ్గాక్ అనే రత్తరం పెండెంట్ ఎకక్ ఐ పుతే మెచ్చర వటిన ట్యాగ్గాక్
2: అమ్మ వెతి మట వటినోనే
3: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
5: powered by bid to win.

0: සියත දෙවයින පුරා සියත පොකට් මනි
1: දසන හය විනාඩි 22යි වෙලාව. අද දවසේ අපේ අවසාන තරගකරුවා තමයි දැන් එකතු වෙලා ඉන්නේ. සඳරුවන් ඉන්නවා කටුවන ඉඳන්. ගුඩ් මෝර්නින් සඳරුවන්. සඳරුවන් එහෙනම් රුපියල් 5000ම වින් කරමු. ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න තමයි තියෙන්නේ ලෑස්තිනේ. සඳරුවන් පළවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. පෙරදිනේ වීර සුන්දර බණ්ඩාරගේ පුත්‍රයා තමයි කොණප්පු බණ්ඩාර. අසීතාවක රාජසිංහ රජතුමා තම පියාව මරා දැමුව නිසා කොණප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත ගිහිල්ලා බෞතිස්මතාවය ලැබුවා. මේ විස්තරය අපි දන්නවනේ. මම අහන ප්‍රශ්නේ, නව රාජ පෙළපතක් ආරම්භ කරමින් කොණප්පු බණ්ඩාර උඩරට රජ වුණේ කුමන නමකින්ද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ, 2. පළවෙනි විමල ධර්මසූරිය.
2: හොඳට කල්පනා කළා. හැබැයි හරියටම උත්තරේ දුන්නා පළමුවන විමල ධර්මසූරිය තමයි හරි උත්තරේ වෙන්න ඕනේ. රුපියල් 250ක් වන පොකට් මනී දිනා ගන්නවා. 250 500ක් කරගන්න නම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සඳරුවන් උන දෙවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන සිංහල සබ්ජෙක්ට් එකෙන් තැනට ගැලපෙන විදිහට විවිධ අවස්ථාවලදී අවිශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට ප්‍රස්තාව පිරුලක් යොදා ගැනීම සිංහල භාෂාවේ නිතරම අපිට දකින්න තියෙන දෙයක්. මං අහන ප්‍රශ්නේ, දියපිට ඇඳි ඉරක් වගේ මේ පිරුලෙන් ප්‍රකාශ වන්නේ 1. නිදහසක් නොමැති, 2. කල් නොපැවතීම.
2: හරි උත්තරේ දුන්නා රුපියල් 500ක් පොකට් මනි මේ වෙනකොට ඔන්න අතේ තියෙනවා. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: හරි සඳරුවන්, තුන්වෙනි ප්‍රශ්න වලට හම්බෙන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් රබර් ශාකයෙන් ලබා ගන්න දියර යොදාගෙන රබර් ෂීට් හෝ වෙනත් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ක්‍රියාවලිය අපි රබර් කිරි නිෂ්පාදන විදියට හඳුන්වනවා. ඉතින් රබර් වලින් කොච්චර නිෂ්පාදන කරනවද නේද? හරි, අහන ප්‍රශ්නේ, රබර් කිරි මිදවීම සඳහා භාවිත කරන අම්ලය මොකක්ද? 1. සල්ෆියුරික් අම්ලය, 2. ඇසිටික් අම්ලය.
2: නියමයි සඳරුවන්, ඔයා හොඳට පාඩම් කරලා තියෙනවා කියලා තේරෙනවා. ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි දිනාගෙන තියෙන්නේ. 1000 5000ක් කරගන්න අපි යමුද බෝනස් ප්‍රශ්නෙට.
1: හරි සඳරුවන්, ඔන්න අවසාන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ බෝනස් ප්‍රශ්නේ. ලොව මුලින්ම ගුවන්ගත කරපු කෘත්‍රිම චන්ද්‍රිකාව වන්නේ 1. ස්පුට්නික් 1, 2. අපොලෝ 11.
2: නියමයි සඳරුවන්, ඔන්න අද දවසේ රුපියල් 5000ම පොකට් මනි දිනා ගන්නවා.
1: රයිට් සඳරුවන්, ඉස්කෝලේ කීයටද ඔයා?
3: උඹේ 7:10ට විතර.
1: 7:10ට විතර ඉස්කෝලේ තියෙන්නේ? ගොඩක් ළඟද? හරි, එහෙනම් සඳරුවන් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕනේ මැසේජ් එකක් දාලා ඔයා වගේම වින් කරන්න කියලා. ජය වේවා.
2: සඳරුවන් පොකට් මනි දිනා ගද්දි අපි ආයෙමත් සරක් වන නම්බර් එක මතක් කරනවා. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක.
1: ඔව්, ඒ වගේම මතක් කරන්න ඕනේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායතුරුම් ගිණුම ගැන. දැන් පොකට් මනි කියන්නේ මාෂි, විශේෂයෙන් අපේ පොඩ්ඩ වෙනුවෙන්ම තියෙන අපේ වැඩසටහන නේ. පොඩ්ඩ වෙනුවෙන් ප්‍රශ්න අහලා දැනුම වැඩි කරන ගමන් තමයි අපි පොකට් මනි දෙන්නේ. අන්න ඒ විදිහට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් උත් ඔයාට අපි පොඩ්ඩ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන account එකක් දරුවන්ට ඉතුරු කිරීමේ වටිනාකම කියලා දෙන ගමන් තමයි දෙමව්පියන්ටත් මේක තියෙන බරපතලකම කියලා දෙන්නේ. මොකද දරුව වෙනුවෙන් අනිවාර්යෙන් ඉතුරු කරන්න ඕන, නැත්නම් අනාගතේ වෙනකොට අපිට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා. අනේ සල්ලි අතේ නැති වුණොත් එහෙම. ඉතින් දැම්ම ඔයාගේ දරුව චූටි වෙන්න පුළුවන්. වයස අවුරුදු 2ද 3ද 4ද 5ද වයස ප්‍රශ්නයක් නැහැ. අදම පංචායතුරුම් ගිණුමක් ඕපන් කරලා පුළුවන් ගානේ පුළුවන් ප්‍රමාණයට සල්ලි දාන්න පටන් ගන්න. රුපියල් 1000ක් විතරයි account එක ඕපන් කරන්න ඕන වෙන්නේ. රුපියල් 500 2000 සල්ලි තියෙන බලවට ලොකු ගාණක් දාන්නත් පුළුවන්. කොහොම ඔයා සල්ලි ටික දැම්මත් ඔයාගේ දරුවට වයස අවුරුදු 18 ඉවර වෙනකොට හොඳ ගාණක් account එකේ ඉතුරු වෙලා තියෙනවා. අනිත් බැංකු account ප්‍රශ්නවල වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ අවුරුද්දක් යනකොට මේ වට අරවට කිසිම දෙයක් කැපෙන්නේ නැහැ, messages එන්නේ නැහැ, කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ නිදහසේ ඔයාගේ දරුව වෙනුවෙන් ගතය තියෙන මුදල් ප්‍රමාණය ඉතුරු කරගෙන ඉතුරු කරගෙන යන ඉතින් පඩිගත්තට පස්සෙන් පොඩි ගාණක් මාසේ අන්තිමට දාන්න පුළුවන් මේ මාසෙ ඉතින් ඒ වගේ බොහොම දැනෙන්නේ නැතුව ඇඟට දැනෙන්නේ නැතුව හොඳ මුදලක් එකතු කරන්න පුළුවන් විශේෂම දේ වසර 18 ඉවර වෙනකොට හොඳ පොඩියෙකුත් එක්ක තමයි වාගේ දරුවට මේ මුදල අතට ගන්න පුළුවන්කම හම්බෙන්නේ ගන්න කෝල් එකක් 13:19ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි මේ පෙන්චේතුරුන්ගිනුම වාගේ දරුවා වෙනුවෙන් නිර්මාණය කරලා දෙලා තියෙන්නේ

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විදුලි කාසු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අදින් නැරඹේ. විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට. පොහොර මිලේ වෙනසක්. ට්‍රම්ප් ඔපරේෂන් එෆෙක් ෆියුරි මෙහෙම අත්හිටපයි.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: වසරේ ගත වූ කාලය තුළ විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ සයිබර් අපරාධ ඇතුළු විවිධ චෝදනා මතයි. මෙම පිරිස අතරට විවිධ රටවල පුද්ගලින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ල සඳහන් කළේ.
2: ඉන්දිය ජාතිකයෝ, වියට්නාම්, චීන ජාතිකයෝ, මියන්මාර්, පිලිපීන, ඒ වගේම කාම්බෝජ ජාතිකයෝ සිටිනවා. කුණුදුවත්ත, ගල්කිස්ස, මීගම්මුව, ඒ වගේම පෝද්දල, හලාවත, කොස්වත්ත මේ ප්‍රදේශවලින් තමයි මේ විශේෂ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඔබගේ නිවස, ඔබගේ ආයතනය, එහෙම නැත්නම් ඔබගේ හෝටලයක්, ඔබගේ අපාර්ට්මන්ට් එකක් හෝ යම් කිසි දෙයක් කුලියට ලබා දෙන්නේ නම් මේ පිළිබඳව ඔබ විචක්ෂණශීලීව කටයුතු කළ යුතුයි කියලා අපි සමාජයට පණිවිඩයක් දෙනවා.
1: වසරේ ගත වූ කාලය තුළ සිදු කළ විමර්ශනවලදී අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සතු රුපියල් බිලියන 392ක් වටිනා දීපල තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ පොලිසිය විසින්. ඊට මෝටර් රථ දෙකක් හා නිවාස 9ක් ඇතුළත් ඉඩම් සහ මුදල්ද තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දෙදාස්විසිහය වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා ඉදිරිපත් කර ඇති අතිවිශේෂ විදුලි ගාසු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීම අද සිදු කිරීමට නියමිතයි. ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභා විසින් පෙරවරු 8:30 සිට පසුර 3 දක්වාය පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධතර ශාලාවේදී. ලෝක වෙළඳපොලේ ඉන්ධනමිල ඉහළ යාම හේතුවෙන් විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසේ. මෙම වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ඇස්තමේන්තු ගත කළා. රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය ලබන දහවනදා සිට විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතයි. ගෘහස්ථ සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයන් 95%කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ උපදේශන පත්‍රිකාවට අන්තර්ගත කළා. කොමිෂන් සභා පැවසුවේ හිඟේ තුල ගල් අඟුරු තත්ත්වයේ හේතුවෙන් විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වේදම් අඩංගු කර නොමැති බවයි. ප්‍රමිතියෙන් තුර ගල් අඟුරු ආනයනය හේතුවෙන් මෙම අතිරේක පිරිවැය මහජනතාව මත පැවරවීමට උත්සාහ දරන බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ.
3: ඇත්තම මේ බිලියන 38ක පාඩුව තියෙන්නේ ගල් අඟුරු පාඩුව නෑ කිව්වට මේක ඇතුලේ තියෙන්නේ බාල ගල් අඟුරු නිසා අවශ්‍ය ධාරිතාව නිෂ්පාදනය නොකිරීම නිසා, දැවි තෙල් සහ නැප්තා ඩීසල් භාවිතාව නිසා සහ වර්තමානයේ ලෝක වෙළඳ තත්ත්වය නිසා දූ පාඩුව තමයි එකතු වෙලා තියෙන්නේ. ඒකට කොච්චර කිව්වත් ආණ්ඩුව බාල ගල් අඟුරු පාඩුව දාන්නේ නෑ කියලා මේ ඩීසල් දැවි තෙල් නැප්තා භාවිතය නිසා තමයි මේ පාඩුව සිද්ධ වෙලා තියෙන අවසාන වශයෙන් ජනතාව
1: ලෝක වෙළඳපොලේ පොහොරමිල ඉහළ ගොස් ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග පවසනවා. ඔහු සඳහන් කළේ යූරියා පොහොර ගොවීන් වෙත ලබා දීම අඛණ්ඩව සිදුවන බවයි.
4: ජාත්‍යන්තරව පොහොර මිලේ යම්කිසි මිල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒත් එක්කම නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු ආදී වැඩිවීමත් පොහොර මිලට බලපෑමක් ඇති කරලා තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් 10,200ක උපරිම මිලට ලබා දීම සිදු කරනවා. පළවෙනි වටයේදී අපිට ඇත්තටම මෙට්‍රික් ටොන් 49,000ක් වාගේ ප්‍රමාණයක් ලැබුණේ. ඒ ප්‍රමාණය අපි ඒ ඩිස්ත්‍රික්වල අවශ්‍යතාවය අනුව බෙදා හරිමින් පවතිනවා. මෙහි මදිපාඩුව ඉදිරියේදී දේශීය සමාගම් වලින් ලබාගෙන අපි 10,200ක උපරිම මිලකටම ඉදිරියේදීත් ලබා දෙනවා.
1: ගොවීන් 68,000ක් සඳහා පොහොර සහනාධාරය ලබා දී ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
5: මේ මාසේ 4 වෙනිදා වෙනකොට රුපියල් 30,000 බගින් බීවගාඩ් ලබා දෙන පොහොර සහනාධාරය ගොවීන් 68,000කට ලබා දීලා තිබෙනවා. තවත් ගෙවීමට ඉල්ලුම් කළා තිබෙනවා 13,000ක්. මේකෙන් එන වැඩි වෙනවා තව කරන ප්‍රමාණය අනුව. අපි රුපියල් මිලියන 13000ක් මුදලක් මේකට ඇස්තමේන්තු කරලා තිබෙනවා. ගොවියන් ලබා දෙන බලාපොරොත්තු වෙනවා. අතර මේ කොටස් දෙකක් හරි ලබා දුන්නේ මූලික බිම් සකස් කිරීම කරාම රුපියල් 15000කුත් වපුරවාම ඊට පස්සේ රුපියල් 10000කුත් ලබා දෙන කොටස් දෙකක් හැටියට. දැන් එහෙම ප්‍රශ්නයක් නැතුව මූලික බිම් සකස් කිරීම කරලා ගෝජන සේවා නිලධාරීන් හරහා අපිට දැනුම් දුන්නාම මේක රුපියල් 30000ම නිදාස් කරනවා.
1: මහා භාණ්ඩාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනතාවගෙන් සමාවිල්ලා සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිසම් කාර්යප්පර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක් වෙමින්.
6: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ. This is not a hacking. මේක හැකර් එකක් නෙවෙයි. මෙතනදී සම්පූර්ණයෙන්ම තියෙන්නේ නොදැනුවත්කම. මම නම් කියන්නේ මුදල් ඇමති හැටියට ජනාධිපති අනුර කුමාර දිසානායකට සම්පූර්ණ වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ සිදු වුණු වරද සම්බන්ධයෙන් කනස්සල ප්‍රකාශ කරලා ජනතාවගේ සමාවිල්ලා.
1: මහා භාණ්ඩාගාරයේ සිද්ධිය පිළිබඳ විනිවිද භාවයෙන් පරීක්ෂණ සිදු කරන බවයි අමාත්‍ය ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
7: අතීතයේදී කරපු ගනුදෙනුත් එහෙම වෙලාද කියන පරීක්ෂණයට යනවා. එන්නේ පරීක්ෂණයකදී තමයි හෙළිදරව් වෙන්නේ ඕස්ට්‍රේලියාවට ගෙවපු මුදල සිද්ධ වෙලා කියලා. මේ යම් කෙනෙක් අපරාධ කරලා තියෙනවා නම්, වංචා කරලා තියෙනවා නම්, දූෂණය කරලා තියෙනවා නම් කිසිදු සැකයක් ඇති තියාගන්න එපා. අපේ ආණ්ඩුව යටතේදී මේ පරීක්ෂණ අනිවාර්යෙන් ඉස්ත වෙනවා.
1: මහා භාණ්ඩාගාරයේ සිද්ධියෙන් සිදු අලාභය අයකර ගැනීමට ජනතා මත බදුබර පැනවීමට සිදුවනු ඇති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ පැවසුවේ. ඊට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තද මැදිහත් වුණා.
8: ලක්ෂ 25 කවුද ගෙවන්නේ? කාගෙන් දාය කරන්නේ? කැට තියලා කියනවා මේ ලක්ෂ 25 ගන්න වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ තවත් බදු ටිකක් වැඩි කරලා. මේ සියදිවි නැසා ගැනීම නම් අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. හැබැයි මේ විදියට සියදිවි නැසා ගැනීම පිළිබඳව හරි කලාතුරකින් ඇහුනේ. මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය දිහා බලනකොට මේ මරණයක් දෙකක් කියන එක සාමාන්‍ය දෙයක්. 88-89 කාලේ මෙහෙමද මැරුවේ? 60,000 හක් මරුව මතකද මේ ප්‍රේමදාස කියලා
9: ජනගරු එමෙතුමා මන්ටනේ
8: තමුන්නාන්තෙත් කියලා තියෙනවනේ ප්‍රසිද්ධියේ කරපු කෙරුවාවල් පිළිබඳව.
1: වත්මන් ආණ්ඩු යටතේ විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කළේ.
7: විවාද හොරකමනේ, හොරකම ගැන කිව්වනේ. ඩොරල් මිලියනයක් ගිලලා ඊට පස්සේ කතා කරනවා මේක පරීක්ෂා කරනවා හොරාගම්මගෙන් පේන අහනවා වගේ. රාජපක්ෂලා කාලේ රාජපක්ෂලාගේ හමුදාව රාජපක්ෂලාගේ පොලිසියෙන් පුළුවන් ද සාධාරණ බලාපොරොත්තු වෙන්න?
9: ඔබතුමාලා
7: ජේපීකේ ඉන්න CID ඔෆිසර් ජේපීකේ ඡන්ද කරපු දේශපාලනය කරපු කට්ටිය අනිත් නිලධාරීන් ඔක්කොම දේශපාලන ඔය ඉඳගන්න මම කියන්නම්.
1: ආණ්ඩු වංචා දූෂණ සම්බන්ධයෙන් දැඩි පීවර ගන්නා බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත් ඉන්දික සඳහන් කළේ.
7: ඒ වෙද්දි කරන්න තියෙන සියලුම දේ කරලා තියෙන්නේ. මොකද්ද කියන්නේ? මං හිතන ශ්‍රී ලංකාවේවත් කිය කියලා මොකද්ද කියන්නේ? මොකද්ද මෙතන දැන් කරලා නැත්තේ ආණ්ඩුව? ඉතින් මොකක් හරි වෙච්ච ගමේ ආණ්ඩුව හොරකම් කරලා ආණ්ඩුව වංචා කළා කියලා මේ දන්න එකම සූත්‍රයක් අරගෙන යනවා. ඒගොල්ලෝ හිතනවා මේගොල්ලෝ වගේ තමයි අපි ආණ්ඩු කරන්න කියලා. ඒ නිසා මේක මුලසොලට මන්ත්‍රීතුමනි ඉතාවත් නරක පන්නේ හැසිරීමක් සහ මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ අඩුම තරමේ තමන් කරන්නේ නැති එක තමන්ට කරන්න බැරි වෙච්ච එක රාජපක්ෂල ගැන මේවා ගැන කිව්වා. අන්තිමට රාජපක්ෂත් එක්ක ලියුම් අස්සම් කර කර මේ මේවා කරන්නේ. ඒක අල්ලන්නේ කරන්නේ අපි මේ ආණ්ඩුව.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා.
7: hina vela wedak naha tamange sage asara vela merunahama e sadaha tamanta mala gedara gihilla kathawak karana taram dahiriyak naththam monoda paakshikama mokada doka hari mokada doka wedak naha eka deyak pahadili me rate hama vinishakara walatama me rate hama rajaya sevakayatama hama paripalana
9: dharmayatama garumante etuma
7: point eka aanduwa wenuen
9: mage lama kiwwa mage lama kiwwa
7: maraneeta kawuru sinawu naha methuma prashnayan nahuwe garu sabhapathumani mama vaidya najit indika janadhipathumaage maadhya pilibanda pradhana upadeshaka obathumaage මම හැවුවේ එක දෙයයි. අන්තරේ ප්‍රධානිය කැඳවුම් කරු. මේ මියගිය සහෝදරයාගේ මරණයට ගියාද? නැත්තම් අඩු ගානේ බණට හරි යන්න.
1: බැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු මියාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක නිලධාරීන් 3 දෙනා ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඔවුන් ලබන 8 වනදා හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් පළමු පෙළ ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවුවන් 3 දෙනෙකු පසුගිය 3 වනදා උදෑසන බන්ධනාගාර ක්‍රීඩා පිටියට රැගෙන ගොස් ඇත්තේ පවිත්‍ර කිරීම වෙනුවෙන්. ඒ බන්ධනාගාර නියාමක නිලධාරියෙකු බහරේ. එදින ඉන්න රැඳවියෙකු නිලධාරියාගේ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණා. එම රැඳවියා යළි බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබුණේ බොරැල්ල ප්‍රදේශයේදී. රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ අදාළ වාටු වෙත යොමු කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයේ හේතුවෙන් ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරා. රැඳවියා මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලේදී. ඔහු බන්ධනාගාර ගත කර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍යයේ ළඟ තබා ගැනීමේ චෝදනාව හේතුවෙන්. ඉරානයට පහරදීම සඳහා ඇමරිකාව සහ ඊශ්‍රායලයක ආරම්භ කළ ඔපරේෂන් එපික් ෆියුරි බෙහෙවීම අවසන් කළ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා. රූබියෝ පැවසුවේ ඇමරිකාව සාම මාවතට කැමති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇති වූ ප්‍රහාර කිහිපයක් සමග ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මේ බව ප්‍රකාශ කළා. මේ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් එක්සෙත් පැවසුවේ ඉරානය සමග ඇති කරගත් සටන් විරාමය තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින බවයි. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ කලාපීය ආරක්ෂාව සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ගල්ෆ් කලාපයෙන් පිටත සිරවී ඇති නෞකා සියල්ල මේ වන විට යළි ගමන් ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා පාලනය තාවකාලිකව නැවතු බවයි. ඊරානය සමග ඇති කරගත් සාර්ථක ගිවිසුමක් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ වසා දැමුණු අත්‍යවශ්‍ය ජලමාර්ග නැවත විවෘත කිරීමටද ඉරානය මෙමගින් එකඟ වී ඇති බවයි.
0: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසී පිළිබඳව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් ආයෝජනය කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය පවසනවා. සමාජ මාධ්‍ය තුළ සංසරණය තොරතුරු මගින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසී සඳහා කිසිදු අවසරයකින් තොරව සහභාගී වී ඇති බවයි. එම ආයතනයේ පැවසුවේ මුදල් සැලසුම් සහ ආර්ථික අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් මෙම වසරේ අප්‍රේල් 9 දා පැවති මහා භාණ්ඩාගාර වෙන්දේසියට සහභාගී වූයේ අමාත්‍යාංශයේද අවසර ඇතිව බවයි. නිසි අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ලයිෆ් ආයෝජන කමිටුව වෙන්දේසියට සම්බන්ධ වී ආයෝජන සිදු කර ඇති බවයි ඔවුන් නිවේදනය කළේ. සමාජ මාධ්‍ය පවසන පරිදි රුපියල් බිලියන 10ක් නොව බිලියන 6ක් පමණක් එහිදී ආයෝජනය කළ බවද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය අදාළ නිවේදනයෙන් ප්‍රකාශ කළා. යලි සිරස්තල විදුලි ගාසු සංශෝධනය ගැන මහජන විමසීම් අදින් ඇරඹේ. විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට. පොහොරමිලේ වෙනසක්. ට්‍රම්ප් ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙම අත්හිටපායි. සේතු දැසන ප්‍රධාන ප්‍රවෘති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සේත මීළඟ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

sound. හිතට දැනෙන වොයිස් එකක් එක්ක හැමදාම ලස්සනට නිර්මාණ කරන ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.

0: න්‍යූ ජෙනරේෂන් එකත් එක්ක වැඩිපුර වැඩ කරන කෙනෙක්නේ. මොනවද එයාලට කියන්න තියෙන්නේ?
1: දැන් මගේ පැත්තෙන් එනවා මොකක් හදරුත්ති ජාතික සමුදය සභාව රහා කංගිටි හදාරලා වසර තුනක් ශාස්ත්‍රීය සංගීතය හදාරලා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. ඉතින් මම දැන් මේ හදනවා මට ගොඩක් වැදගත් වුණා මේ ගාන ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න. ඉතින් හොඳ පරපුරක් ඉන්නවා කියන දක්ෂතාව ඊ කාරණාව තේරුම් බේරුම් කරගෙන විශේෂ හදාරලා සහ ඒ දැනුමත් එක්ක ගමන් කරන ලොකු පිරිසක් ඉන්නවා ඒක ඇත්තට මේක ගැන හරි සතුටුයි.
2: Talk of the town. YouTube content වලින් අපිව හිනස්සුව රැට්ටට සින්දු කියන්නත් පුළුවන්. මේ හෙන්නේ එයාගේ අලුත්ම සින්දුව.
3: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
0: රැට්ටා මොකද මේ සින්දු කියන අරන් තියන්නේ?
1: මේ කාලයක් තිස්සේ තිබ්බ පොඩි ආසාවක් හිතේ සින්දුව කරන්න ඕනේ කියලා. මේ ඇත්තට පළවෙනි සින්දුවක් නෙමෙයි. පළවෙනි සින්දුව කරේ අපි 2019 විතර. මේකේ සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එක දිමිත්‍රිගේ. දිමිත්‍රි තමයි ඒකේ ලිරික්ස් කරේ සහ ප්‍රොඩක්ෂන් එක කරේ. දිමිත්‍රිගේ මගේ කලබරේෂන් එකක් හැටියට තමයි මේ සින්දුව යන්නේ.
2: වොයිස් චේන්ජ් කළ සිංකර එක ලේසි නෑ නේද?
1: ඒක මට ඇත්තටම කරන්න ඕනේ. මේක මගේ කැරක්ටර්ස් වලින්ම කියන සමාජ ප්‍රශ්න ගැනයි තියෙන ප්‍රශ්න ගැනයි කතා කරන නිකන් අර හාස්‍ය උත්පාදක සින්දුවක් හැටියට තමයි මට එහෙට දාන්න ඕනේ. ඒක රෙකෝඩ් කරනකොට ඇත්තටම එක දිගට රෙකෝඩ් කරේ නෑ. එක කැරක්ටර් එක වොයිස් ටික වෙනම රෙකෝඩ් කරලා ඊළඟ කැරක්ටර් එකේ වොයිස් ටික වෙනම රෙකෝඩ් කරා. එතකොට තමයි ලස්සන බවට.
0: දැන් ඉතින් රැත්තා දිගටම සින්දු කියයිද?
1: දැන් මෙහෙම තීරණයක් නෑ. ඉතින් ආසාවට කරපු සින්දුවක් තාමත් ආසයි සින්දු කියන්න. අර නිකන් ෂේප් එකේ සින්දුවක් ගහ ගන්නද සින්දුවක් කියා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සරහටත් සමහර වෙලාවට සින්දු කීපයක් එයි.
2: Talk of the town. මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
4: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: සියත දෙවයින පුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි අරමුණ විශ්වාසය විනය මේ තුනම හරියට තිබ්බොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්.
3: අරමුණ වැදගත් වෙන්න ඕනේ. අරමුණ පැහැදිලි වෙන තරමට රවිෂ්ක අපිට අපේ ගමන යන්න පුළුවන්. ඒක තමයි මම නම් විශ්වාස කරන්නේ.
2: හරියටම හරි. ඔන්න අද දවසේ අපිත් එක්ක එකතුලා ඉන්න මොමිස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක ලාලනි. ගුඩ් මෝර්නින් ලාලනි. ලාලනි රැස්ති නේද? හද රුපියල් 5000ම වින් කරන්න.
3: දැන් මේ වෙලාවේ ලාලනිගේ අරමුණ රුපියල් 5000ම කොහොම හරි දිනා ගන්න එක. ප්‍රශ්න හතරක් තියෙනවා ලාලනි. හොඳට කල්පනා කරලා හරියට උත්තරේ දුන්නොත් රුපියල් 5000ම ඔයාගේ කරගන්න පුළුවන්. තප්පර 5ක් ඔයාට දෙනවා. උත්තර දෙකක් අපි ඔයාට දෙනවා. මේ තමයි ලාලනිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: ලාලනි, ඉරුවා රදය මිඩ්ග්‍රේන් මේ වෙනකොට ගොඩක් අයට සාමාන්‍යයෙන් තියෙනවනේ නේද? අවු ඇවිදින්න බෑ, ෆෝන් එකක් යූස් කරන්න බෑ, කම්පියුටර් එකක් යූස් කරන්න බෑ, හරිම අමාරුයි නේද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ මම ඔයගෙන් අහන්න හදන්නේ මේ ගැන. ඉරුවා රදය බොහෝ විට හිසේ එක පැත්තක ඇතිවෙන තදින් ස්පන්දනය වන වේදනාව, ආතතිය, නිින්ද මදිකම, අධික ශබ්දය නිසාත් මේ රෝගී

0: ඇති වෙන්න පුළුවන්. අපි අහන ප්‍රශ්නේ ඉරුවා රදේ ඇති අය කාහාරයට නොගත යුත්තේ මේ අතරින් එක අලිපේර, දෙක දොඩම්.
1: ලාලනී හරි උත්තරේ වෙන්න ඕනි දෙවනි උත්තරේ. දොඩන් තමයි උත්තරේ වෙන්න ඕන. ලාලනී, සමහර අයට ඉරුවාරදේ ඇතිවෙන්න ප්‍රධාන පළතුරක් විදිහට බලපානවා පැංගිරි තියෙන පළතුරු. හරි ලාලනී, ඔයාට තව ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ප්‍රශ්න තුනට උත්තර දීලා ඔයාට පුළුවන් පොකට් මනී දිනා ගන්න. මේ තමයි ලාලනීට ලැබෙන දෙවනි ප්‍රශ්නය.
0: ලාලනී, දරුවෙක් ඉපදුන ගමම්ම හොස්පිටල් එකෙන් දෙනවනේ ළමා සෞඛ්‍ය සංවර්ධන වාර්තාවක්. පිරිමි ළමයින්ට නිල් පාට පොතක්, ඒ වගේම ගෑණු ළමයින්ට රෝස පාට පොතක් විදිහට තමයි මේ පොත ලැබෙන්නේ. දන්නවනේ නේද? මේකේ තියෙන ප්‍රස්ථාර මගින් දරුවගේ උස බර නිසි ලෙස වැඩි වෙනවද කියලා බලාගන්න පුළුවන්. දරුවට ලබා දෙන්න ඕන එන්නත් වර්ග සහ ඒවා ලබා දිය යුතු කාලසටහනුත් මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. අපි අහන ප්‍රශ්නේ, මෙම ළමා සෞඛ්‍ය සංවර්ධන වාර්තාව භාවිතයට ගන්නේ එක, දරුවා උපන් මොහොතේ සිට වසර 5ක් දක්වා, දෙක, දරුවා උපන් මොහොතේ සිට වසර 3ක් දක්වා.
1: නියමයි ලාලනී, හරිම උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. ඒ වගේම ලාලනී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තමයි මේ වාර්තාව නිර්දේශ කරලා තියෙන්නේ. හරි ලාලනී, ගැති තියෙන 250 500ක් කරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ලාලනී, අපි එදින්දා කෑමට සාමාන්‍යයෙන් එක එක පලා වර්ග, ගෙවත්තේ වවා ගන්න දේවල්, පුංචි පැලෑටි හැම එකතු කරගන්නවනේ. හැබැයි මිංචි ගැන ගොඩ දෙනෙක් දන්නේ නැහැ. හැබැයි මිංචි කියන්නේ බොහොම රසවත් ගුණදායක පැලෑටියක්. මිංචි සම්බෝලේම කාලා තියෙනවද?
2: ඔව්.
0: මිංචි වල විටමින් A, C සහ කැල්සියම් අඩංගු වෙනවා. ආයුර්වේද ඖෂධ ගුණයෙන් ඉහළ පැලෑටියක් තමයි මේ මිංචි. මං අහන ප්‍රශ්නේ, මිංචි ආහාරයට ගැනීම වඩාත් වැදගත් වන්නේ එක, මුඛ සෞඛ්‍යට, දෙක, හෘද සෞඛ්‍යට.
1: ලාලනී, හරි උත්තරේ වෙන්න ඕනි මුඛ සෞඛ්‍යයට. ලාලනී, දත් වගේම මුඛ සෞඛ්‍ය රැකගන්න ස්වභාවිකව දායක වෙන ස්වභාවික සුවඳ කාරකයක් තමයි මේ මිංචි කියලා කියන්නේ. ලාලනී ගැතේ රුපියල් 250ක් තියෙන නිසා ලාලනීට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නෙට යමුද? මේ තමයි ලාලනීට ලැබෙන බෝනස් ප්‍රශ්නය.
0: ලාලනී, රඹුටන් කියපු ගමන් ඔයාට මතක් වෙන පළාත මොකක්ද? හරියටම හරි. ලංකාවේ වැඩිම සහ හොඳම රඹුටන් අස්වැන්නක් ලැබෙන්නේ මල්දුවාන ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශය කැලණි ගඟ අසල පිහිටලා තියෙන හින්දා හොඳ සාරවත් පසක් තියෙන පැත්ත. අපි අහන ප්‍රශ්නේ, මල්දුවාන ප්‍රදේශය පිහිටා ඇත්තේ එක, ගම්පහ දිස්ත්‍රික්කයේ, දෙක, කොළඹ දිස්ත්‍රික්කයේ.
1: ලාලනී, හරි උත්තරේ වෙන්න ඕනි ගම්පහ දිස්ත්‍රික්කයේ. කමක් නෑ ලාලනී, ඔයා ගොඩක් උත්සාහ කරා ප්‍රශ්න හතරට උත්තර දෙන්න. අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
0: මාෂි, අපේ පොඩු සාමාන්‍යයෙන් චූටි කාලේ නම් තමන්ගේ අම්මයි තාත්තයි කරන දේවල් බලාගෙන ඉඳලා ඒ දේවල් තමයි තමන් වැඩිහිටියෙක් වුණාමත් අනුගමනය කරන්නේ නේ. එතකොට දෙමව්පියෝ හොඳම දේවල් කරන්න ඕන සහ හොඳම දේවල් දරුවට දෙන්න ඕනේ. එතකොට තමයි යත් ඒ දේවල් පුරුදු වෙන්නේ. දරුව වෙනුවෙන් මුදල් ඉතුරු කරන එක තමයි යාගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන හොඳම ආයෝජනය සහ වටිනම ආයෝජනය. ඒ වෙනුවෙන් තියෙන හොඳම ගිණුම තමයි අපි මතක් කරන තැන්චා ඉතුරුම් ගිණුම. රුපියල් 1000ක් දාලා අකවුන්ට් එක ඕපන් කරන්න පුළුවන්. පුළුවන් වෙලාවට ඉතින් සල්ලි ටිකක් දාලා ලොකු ගණන් වෙන්න පුළුවන්, පොඩි ගණන් වෙන්න පුළුවන්. මේ විදිහට දාලා ඔයාගේ බය නැතුව දරුවගේ අනාගතය වෙනුවෙන් මුදලක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයත් සතුටින්, දරුවත් සතුටින්, දරුවගේ අනාගතෙත් සුරක්ෂිතයි, දරුවත් දවසක අනිවාර්යයෙන්ම සතුටින් ඉන්නවා. මොකද ඉගෙන ගන්න වැඩ කටයුතුද, ක්‍රීඩාද, සනීප තත්වයක් වුණත් මේ හැම දෙයකටම මේ මුදල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ ගැන වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් 13:19 ගන්න කෝල් එකක්. හොඳ පොලියක් එක්ක සල්ලි ටිකක් අතට ගන්න ඕන නම්, හොඳ මුදලක් තමන්ගේ දරුවගේ අනාගතයට දෙන්න ඕන නම්, පැංචා ඉතුරුම් ගිණුමක් අනිවාර්යයෙන්ම ඕපන් කරන්න ඕනේ.
1: ඒ විතරක් නෙවෙයි, දැන් පොකට් මනී දිනා ගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ රවිෂ්ක? මෙසේජ් එකක් එවන්න ඕනේ අපිට නේද? 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක. හෙට දවසේ පොකට් මනි දිනා ගන්න, අද දවසේ අම්මගේ හරි තාත්තගේ ෆෝන් එකක් මටතට අරගෙන අපිට මෙසේජ් එකක් එවන්න. ඒ වගේම අම්මලාටත් ඔන්න කියනවා මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එකතු වෙන්න අපිට මෙසේජ් එකක් ඉක්මනට එවන්න.
0: රයිට්, එහෙනම් අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම රවිෂ්ක.
1: මම ආශී.

0: ව්‍යායාම කරද්දි ඔබට හිසේ කැක්කුම ඇති වෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
0: තරමක වෙහෙසකාරී ව්‍යායාමයක් කරද්දි හිසේ කැක්කුම ඇතිවීම අපි බොහෝ දෙනෙකුට තියෙන අපහසුතාවයක්. බොහෝ වෙලාවට දිවීම, බයිසිකල් පැදීම වගේම බර එසවීමේ ව්‍යායාම වලදීත් මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. මේ විදිහට ව්‍යායාමයක් කරද්දි ඔබට හිසේ කැක්කුම ඇතිවීම අපි වෛද්‍ය විද්‍යාවේදී ප්‍රාථමික සහ ද්විතීක විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික වර්ගයේ තරම් හානිදායක තත්ත්වයක් නෙමෙයි. මේ තත්ත්වය ඇතිවීමට හේතු විදිහට ඔබ ව්‍යායාම කිරීමේදී විජලනයට ලක්වීම, උෂ්ණාධික පරිසරයක ව්‍යායාම කිරීම වගේම ඔබගේ හිස් කබලෙහි ඇති රුධිරවාහිනී ප්‍රසාරණ වීම නිසාත් වෙන්න පුළුවන්. බොහෝ විට ඔබ උෂ්ණාධික පරිසර තත්ත්වයන් යටතේ ව්‍යායාම කරන විට මේ තත්ත්වය වැඩිපුර දකින්න පුළුවන්. ව්‍යායාමය නතර කරලා පැය කීපයක් යන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. නමුත් ද්විතීක කාණ්ඩයේ යටතේ ඔබට ව්‍යායාම කිරීමේදී ඇතිවන හිසේ කැක්කුම සඳහා විවිධ භයානක හේතු තියෙන්න පුළුවන්. ඔබ ව්‍යායාම කරන විට ඇතිවන දැඩි හිසේ වේදනාව සමගම ඔබට කැරකවිල්ල, කලන්ත ගතිය, වමන යාම වගේම ඇස් පෙනීමේ ඇතිවන වෙනස්කම්, විශේෂයෙන්ම ද්විතීක පෙනීම, එහෙම නැත්නම් ඩබල් විෂන් කියන තත්ත්වය ඇතිවෙනවා නම්, ඒ වගේම ඔබගේ ගෙල ප්‍රදේශ දැඩි වේදනාවක් ඇති වෙනවා නම් ඔබට සමහර වෙලාවට මේ ද්විතීක හිසේ කැක්කුම ඇති වෙන්නේ ඔබගේ මොළය සම්බන්ධව ඇති වෙන ගැටලුකාරී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. මොළයේ ඇති වෙන අභ්‍යන්තර රුධිර වහනයන් වගේම මොළයේ අභ්‍යන්තරයේ තියෙන මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ඇති වෙන යම් යම් ගැටලු නිසාත් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඇති වෙන හිසේ කැක්කුම බොහෝ වෙලාවට පැය 24කට වඩා තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබට ව්‍යායාම කිරීමේදී දැඩි හිසේ වේදනාවක් ඇති වෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
2: මේනි වැදගත් වෛද්‍ය කරුණුත් එක්ක අපි හෙට උදෑසනත්
1: ඔබේ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: රොක්වෙමු සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ingredients, gelatin, colorin සහ flavors. හදට දැනෙන රසකමයිම.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: Alumix නම් warranty with guarantee.
7: Aluminium ඕන තරම්. Alumix නම් ඉස් තරම්.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
9: Applicant got that Hush 15, reload කරලා ගත්තත් Hush 15. Applicant got that, reload කරගත්තත් iPhone 17 Pro දිනනවා Hush 15. Hush 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් Hush 15 activate කරන්න, දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
10: අතිවිශ්වසනීය ගමනකට Jetac electric scooter. Kilowatt පැය 3.5ක lithium ion battery. Kilowatt 3.1ක motorය. Liter 35ක storage පහසුකම. David Pierce e-mobility. වැඩි විස්තර සඳහා 0114700550 අමතන.
11: අපස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 0111544500.
12: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි.
13: LB රන් අය අපි ගැන හිතන, අපිටම හරියන තැන.
14: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැමදේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 Residence Open House එකට ඔයත් එන්න. කතා කරන්න Prime Group 1322.
15: රත්තරන්ින් බැබලෙන්න. කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
16: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
17: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා.
16: ලව්ලි, ඊට පස්සේ සහෙලි
17: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
18: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000 වට්ස්ඇප් කරන්න.
19: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
20: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
19: අම්මා වෙතින් මට වටිනවනේ.
21: මව්වරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
22: ආරීජි හිස්තන KW කියලා ටයිප් කරලා 3947 SMS කරන්න.
23: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
24: powered by bid to win.

0: මට උපන් දිනක් මේ
1: නාදිතින් අද අපිට මොකක්ද වෙන්නේ?
0: අද අපිට කතාවක් නැහැ. අද මට අපිට කතාව ඉදිරි අවුරුද්දේ 364 දවසක් අපි.
1: හරි.
0: අද මම.
1: එතකොට මම මෙච්චර
0: මම මගේ එල පෞසි
1: නාරයි.
0: පත් ආතින් අද තියෙන්නේ මට ඒව.
1: එල පෞසි.
0: Happy birthday to me. වැඩේ ඉවරයි. තෑගි බාර ගන්නු ලැබි.
1: ඕකේ.
0: තෑගි බාර ගන්නු ලැබි.
1: චූටි දෙයක් ගෙනාවා. මම ෂෝ එක අතරතුරේ වාට එක ප්‍රසන්ට් කරන්නම්.
0: බියුටිෆුල්.
1: ඕකේ.
0: මම දන්නවද මම ආද හිතුවා මේ වයසත් එක්ක මිනිස්සුන්ට එන්නේ අත්දැකීම්නේ. මම නිකන් ළඟ. අත්දැකීම් කීපයක් ගැන කතා කරන්නම් නාට්‍යානුසාරේ.
1: හරි.
0: ජීවිතේ අපිට හුඟක් වෙලාවට මුණ ගැහෙන චැලෙන්ජස් වලට අපි ඉගෙන ගත්ත පොත්පත්වල උත්තර නැහැ. ඒ භාවිතයෙන්ම තමයි අපි ප්‍රායෝගික ප්‍රශ්නවලට උත්තර ලියන්නේ.
1: රයිට්.
0: පොතේ නැහනේ. යාළුවෙක් තරහ වුණාම කොහොමද අපි ආව යාළු කරගන්නේ? කෙනෙක් තර්ජනය කරපුවාම කොහොමද අපි සිටුේෂන් එක බැලන්ස් කරගන්නේ? කවුරු හරි ඔයාට ගේමක් ඉල්ලන් යනවා නම් කොහොමද ඒකෙන් ගැලවෙන්නේ?
1: වයිෆ් කොහොමද යාළු කරගන්නේ?
0: සිටුේෂන් එකක් හැන්ඩල් කරන්නේ කොහොමද?
1: යස්.
0: වලියක් බේරන්නේ වලියකින් බේරෙන්නේ කොහොමද? පොතේ නැහැ. ලස්සන තරුණෙක්.
1: හරි.
0: මෙයා ටිකක් දුර රටකට ගියා. ටිකක් අමුතු රටක්. සාමාන්‍යයෙන් සංචාරයට ඒ තරම් හොඳ රටකුත් නෙවෙයි. මාෆියා තමයි ඒ රට රන් කරන්නේ.
1: ඕකේ.
0: මෙයා හෝටලයට ගිහිල්ලා කාමරයට ඇතුල් වෙනවත් එක්කම කොහෙදෝ ඉඳගෙන ලස්සනම ලස්සන ගෑනු ළමෙක්ක පාටම මෙයාගේ මෙයාවත් තල්ලු කරගෙන කාමරය ඇතුළට දිව්වා.
1: හා හා.
0: මෙයා දැන් තුෂ්ණිම් භූත වෙලා බලන් ඉන්න.
1: හරි.
0: අර ගිහිල්ලා කෙල්ල කෑ ගහනවා. එයා ඇඳුම් ඉරාගෙන අමුතු රඟපෑමක්.
1: මචෝ!
0: කරදරයක් කරන්න හැදුවා කියලා මට ඩොලර් දහ දහක් දෙන්න නැත්නම් මං කෑ ගහනවා. මෙයාට තේරුණා මේ රටට එන්න එපා කිව්වේ මේ වගේ ගොඩක් ස්කෑම් තියෙනවා.
1: හරි. ඕකේ.
0: මේ වගේ ස්කෑම්
1: හැකරවරියක් ඇවිල්ලා කාමරේටම.
0: දැන් මේ තරුණයා පටන් ගත්ත වෙලාව ඉඳලා සිද්ධිය නැරඹුවා විතරයි. කතා කරන්න ගියේ නැහැ. මෙයා ළඟ තිබිච්ච කොළ කෑල්ලකුයි පැන්සලේකුයි ගත්තා.
1: හරි.
0: ඒක මෙයා ලියනවා. මට සමාවෙන්. මම උපතින්ම ගොළු ඉබිහිරි. මට ඔබ කියන දෙයක් තේරෙන්නේ නැහැ. කරුණාකරලා ඔබට අවශ්‍ය දේ ලියලා දෙන්න. කොළේ දුන්නා අර ගෑනු කෙනා.
1: හරි.
0: ගෑනු එක්කෙනා ඔය කියපු ටික ඒ විදිහටම ලිව්වා. බතාවෝ බතාවෝ සීන් එකයි. එන්නේ ඔයා මට ගොඩක් කරදර කරන්න ආවා. හිටපන්ක මං හොඳ වැඩක් කරන්න මේ සල්ලි මෙච්චරක් ඕනේ.
1: හරි.
0: කොළේ ලියලා දුන්න බැලුවා. ඒක හොඳට කේවුවා මේ තරුණයා. කියලා කිව්වා නංගි. දැන් වා කෑ ගහන. දැන් වා ලියන දීපෙක තියෙනවනේ.
1: හරි.
0: අපි මේක බේරගමු නැත්නම් ඔයා මට දහ දහක් දෙන්න. කෙල්ල කඩාගෙන කාමරෙන් එළියට පැනලා දිව්වා.
1: හා ඕකේ.
0: ඔය තරුණයාම දවසක් එනවා කෝච්චි සීට් එකක් අල්ලගෙන ගොඩක් සෙනග හිටියා.
1: හරි.
0: එක ස්ටේෂන් එකකින් වයසක ගෑනු කෙනෙක් නැග්ගා. කවුරුවත් සීට් එක දුන්නේ නැහැ. මේ තරුණයා නැගිටලා සීට් එක ඔෆර් කරා.
1: රයිට්.
0: සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවකට අපිට ඇහෙන්නේ තැන්ක් යූ වගේ වචනයක් නේ. ඒ ඔක්කොම වෙනුවට මේ ගෑනු එක්කෙනා අහුවේ වෙන ප්‍රශ්නයක්. ඔය ළමයාට වයස කීයද? ඉතින් මේ කොල්ලා කිව්වා මට අවුරුදු 28යි කියලා. අනේ අනේ ළමයෝ, අවුරුදු 28ක් වෙලා තාම යන්නේ කෝච්චියද? මගේ පුතා නම් ඉස්තරම වර්ගේ කාර් එකක් ගත්තා. එයාට අවුරුදු 27යි. එයා යාගේ කාර් එකේ තමයි ගමන් බිමන් යන්නේ. ඔය ළමයා 28ක් වෙලා තාම කෝච්චි යනවා කියන එක මට හිතා ගන්න බෑ. කම්මැලිකම වෙන්න ඇති.
1: හාහා.
0: කාට හිතා ගන්න පුළුවන්?
1: මොකද මේ කොල්ලා කිව්වේ?
0: කොල්ලට මුලදි පොඩි හිතේ අමාරුවක් ආවා.
1: හරි.
0: නමුත් ඒ බව නොපෙන්නාම කොල්ලා මෙහෙම කිව්වා. ඇත්තම කියනවා නම් ආන්ටි, මමත් මහන්සි වෙලා සල්ලි ටිකක් නම් ඉතුරු කරා. කාර් එකකුත් ගත්තා. පොඩි එකක් හැබැයි. මං ඒ කාර් එක අපේ අම්මට දුන්නා.
1: ආ.
0: මොකද මට මේ කෝච්චිවල තෙරපි තෙරපි හිටගෙන යන්න පුළුවන් වුණාට අපේ අම්මට එහෙම කරන එක හරි නෑ කියලා මට හිතුණා. ඉතින් මගේ සැප ගැන පස්සේ හිතන්න පුළුවන්නේ. මං ඒ කාර් එක මගේ අම්මට දුන්නා මැඩම්.
1: වාව්.
0: මැඩම්ගේ දත් ටික වැටෙනවා.
1: හරි.
0: මේ තරුණයාට තව පොඩි මුණ ගැහිමකදී යාළුවෙක් සෙට් වුණා පොඩක් අවුලෙන් ඉන්න වගේ පේන. මෙයා ඇහුවා යාළුවගෙන් මොකද අද නිකන් මූණ හරි නැත්තේ? සල්ලි වලට හැමදේම යට වෙලා තියෙන්නේ. මට එපා වෙලා තියෙන්නේ. මොකද ප්‍රශ්නේ? නෑ මං යාළුවෙකුට 50,000ක් දුන්නා. දැන් ඒ මිනිහා ඒ ගැන කතා කරන්නවත් නෑ.
1: හා
0: හා. මම සල්ලිල්ලුවම කියනවා පුළුවන් දෙයක් කරපන්. ඔබට ඔප්පු කරන්න විදිහක් නෑ කියලා කිව්වා. ඇත්තනේ. මමත් කිසිම ලියකියවිල්ලක් තියාගත්තේ නෑ. ඉතින් දැන් කොහොමද මගෙන් සල්ලි ගත්ත කියලා ඔප්පු කරන්නේ?
1: ආ.
0: මේ තරුණයා කියනවා ඕක ගැන ඔච්චර කලබල වෙන්න එපා. දෙන්නකො ෆෝන් එක. මෙන්න මෙහෙම ගහන්න. මැසේජ් එකක් ඔයාගේ යාළුවට. දීපු 60,000 මට ආපහු දෙන්නේ කවද්ද කියලා අහලා දාන්න. 50,000. නෑ නෑ 60,000 කියලා දාන්නකො.
1: හරි.
0: SMS එක ගැහුවා. මම ඔයාට දීපු 60,000 ඔයා ආපහු දෙන්නේ කවද්ද? හැරෙන තැපෑල SMS එකක් එනවා. මම තමුසිකෙන් ගත්තේ 50,000යි. ඒක 60,000ක් උනේ කවද ඉඳලාද කියලා අහලා. තරුණයා කියනවා ෆෝන් තියනවා ප්‍රූෆ්.
1: රයිට්.
0: දැන් යන්න නඩු.
1: හරි.
0: හරි නේද? ගහී බඩු.
1: මියා.
0: ගහී බඩු.
1: මං ආසයි බොයිව හම්බ වෙන්න.
0: ඒ බොයි තමයි මේ ඉන්නේ. ඒ බොයි මේ ඉන්නේ. Happy birthday to that boy.
1: Happy birthday to you.
0: මොකද? ඒ බොයි තමයි මේ නික මූණ පොඩි වුණා. ඒ තරම් ඒ තරම් ප්‍රඥාවක් බලාපොරොත්තු වෙන්නේ
1: නැහැ. මම දන්නවනේ.
0: මේ ඉහෙනිකට නිකන් පැහුන්නේ නැහැ. බුද්ධිය තමයි පැහුන්නේ.
1: පැහිලා නැහැ.
0: පැහිලත් නැහැ. මට
1: මට ඉහෙනිකටත් නැහැ.
0: ඈ?
1: ඉහෙනිකටත් නැහැ මට.

0: මම හොඳ කතාවක් අහගෙන ආවෙනකොට
1: හරි
0: ඇලුමික්ස් යවනවලු රටවල් 17කට දැන් ඇලුමිනියම් වලට ඕන කරන රෝ මටීරියල් එක ලංකාවේ හදන්නේ නැහැ කියලා දන්නවද? ඇලුමිනියම් කියන රෝ මටීරියල් එක ලංකාවේ හදන එක නෙවෙයි.
1: Yes.
0: ඇලුමිනියම් කියන්නේ තම සුලභ මූලද්‍රව්‍යයක්. යකඩ වලට වඩා බරෙන් අඩු එකයි යකඩ වලට වඩා නම්‍යශීලී එකයි. ඒ කාරණා දෙක යකඩ හයියයි කියන එක පරද්දලා
1: තියෙනවා.
0: යකඩ හයියයිනේ. නමුත් ඇලුමිනියම් උනත් යකඩ තරම් හයිය නැති උනත් ඇලුමිනියම් ඒක යොදා ගන්න වැඩේට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොඩ්ඩ හයියයි.
1: හරි, okay.
0: එහෙනම් ඇලුමිනියම් මේ හයිය කෑලෙනු පාස්.
1: Right.
0: නම්‍යශීලී බව එක එක විදිය හැඩතල කරන්න පුළුවන්. යකඩ වලින් ඕවා කරන්න බෑ. යකඩ කැඩෙන්න බලනවා. ඇලුමිනියම් ඊට වඩා නම්‍යශීලී. ඊට වඩා ලොකුම වැඩේ තමයි සද්දන්ත ගොඩනැගිලි අහස උස්සට හදනකොට බර වැඩි වෙනවා. යකඩ වලින් ඔය ෆ්‍රේම් අරව මේවා කරන්න ගියා නම් හැඩතල දානේම ජනෙල් ෆ්‍රේම් දොර ෆ්‍රේම් හදන්න ගියා නම් සමහර ඇප්ලිකේෂන් වලට යකඩ දාලා හැදුවා නම් හෑන්ඩ්ලින් අමාරුයි බර වැඩි නිසා.
1: Right.
0: අනිතක මලකඩ කණේකට යකඩ මලකඩ කණේකට කවුද උත්තර දෙන්නේ? යකඩත් එක මොන ඔට්ටු இல்ல කොට්ටු වෙන්න ඕනද? ඔබ ඇලුමිනියම් වල එහෙම ඔට්ටු වෙලා තියනවද? ඔබ ඇලුමිනියම් අවුරුද්දෙන් අවුරුද්ද පේන්ට් කරනවා ඒක කරලා තියනවා නැහනේ. හැබැයි ඇලුමිනියම් මලකඩ කන් නැහැයි කියන එක
1: නැහැමයි කියලා කියන්න පුළුවන්.
0: ඇලුමිනියම් මලකඩ කන් නැහැයි කියලා ඔබට හිත හදා ගන්න නම් ඔබට ක්වොලිටිම ඇලුමිනියම් ගන්න වෙනවා.
1: Yes.
0: ක්වොලිටිම ඇලුමිනියම් හොයනවා නම් ඔබට ඇලුමික්ස් එකට යන්න වෙනවා.
1: හරි.
0: ඇලුමික්ස් රටවල් 17කින් ගත්තක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඇලුමිනියම් රෝ මටීරියල් එක හදන්නේ නැති රටක් වෙලත් ඇලුමිනියම් ෆිනිෂ් ප්‍රොඩක්ට් එක ලංකාවේ ඇලුමික්ස් එකකින් රටවල් 17ක් ගන්නවා කිව්වහම ඒ 17 ඇතුලේ සිංගප්පූරුව වගේ අන්තිම දශම ස්ථානෙටම ක්වොලිටිය බලන රටකුත් ඇලුමික්ස් ගන්නවා කොහොම මට සතුටුයි
1: හිතුණා. අනේ නෝ නේද? ජයග්‍රහණයක් බෝ.
0: ආයිතින් මේ මල්ල ඔබලා බලන්න දෙයක්
1: නැහැ.
0: ඔබ ඇලුමිනියම් අවශ්‍යතාවය ඇලුමික්ස් එකෙන් සම්පූර්ණ කරගන්න. එවිඩන්ස් එක දුන්නේ.
1: රයිට්. අපි මේත් එක්කම කතා කරනවා NLB ගැන. මොකද සල්ලි කන්දරාවක් 2025 අවුරුද්දේ අපිට දුන්නා. එතකොට 2025 එහෙම කළා නම් 2026 මොනව කරයිද කියලා තමයි මම මේ NLB එකෙන් අහන්නේ. ඒනේ මාර්ස්.
0: කිව්වද ඒගොල්ලෝ මොකද කරන්න කියලා?
1: සල්ලි තව වැඩි වැඩි කරලා දෙනවා. දිනන්න තියෙන සම්භාවිතාවය වැඩි කරලා. ඉතින් විශේෂයෙන්ම මෙගා පවර් ලොටරි එක ඒක තමයි පහුගිය අවුරුද්දේ කෝටි 47 දුන්න ලොතරැය්ය. ඉතින් බලමු මේ බාර කවුද වාසනාවන්තයෝ කියලා වැඩි වැඩියෙන් NLB ලොතරැය් ගන්න පුළුවන් නම් 100ක් ගන්න. ගෙදරටම ගෙනල්ලා දෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් දැන් අර එක ලොතරැය්ය ගන්න සිස්ටම් එක නෑ අරවින්ද. මම දැකලා තිනු ගොඩක් ලොතරැයි පහක්වත් ගන්නවා එක සැරේ ගන්නකොට.
0: ගන්න ඕනේ ඉතින්.
1: ගන්න ඕනේ ඉතින් මේ ඔබේ වාසනාවනේ යන්නේ නේද?
0: අපි සම්භාවිතාවත් එක්ක ගනුදෙනුවන්නේ තියන්නේ.
1: Yes.
0: එතකොට
1: මෙතන මැච් තියෙන්නේ තනි කර.
0: හරියට හරි. ඒතර ලොතරැයි ගන්න වැඩි කරනකොට සම්භාවිතාව අපේ පැත්තට කැරකෙනවා. ඒකයි මං කියන්නේ. එනේ මේ ලොතරැයි වලදී මතක තියාගන්න. ලොතරැයි 100ක් ගත්ත මිනිහේ කවදාවත් ඒ ගැන පොසතවිලලා නැහැ. හොඳ වෙලාවට 100ක් ගත්තේ. මෙච්චර ගොඩක් දිනුම් මට හම්බුනේ ඒකයි කියලා ඒගොල්ලෝ කියනවා.
1: Right.
0: ඒතර ඔබ දැන් අපි හිතමු ලොතරැයියක් ඇදුනා හරි නැතුව හරි. ඔබට හිතනවා ගන්න චෙතක් එකක් ගන්න හිතනවා.
1: Yes, okay.
0: මොකද කරන්නේ? චෙතක් එකක් ගන්න දැන් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න දැන් ඔන්න ඔබට දැන් පහළ වෙලා තියෙනවා අදහස.
1: හරි, okay.
0: ඔය ගොඩාක් මිනිස්සු හිතන දේවල් මටීරියලයිස් කරන්නේ
1: නැහනේ.
0: අපි කොච්චර දේවල් දවසකට හිතනවා. ඒ හිතනේම කීයද ඔබ කරන්නේ? දැන් මම දන්නවා ඔය අනන්ත හිතනවා ඇති ඔන්න ආපහු පෙට්‍රල් ගණන් යයිද? ඩීසල් නැමක් ඉන්නේ තිබේද?
1: හරි.
0: ඕම් බයි හිතෙනවා. අනේ ගන්න ඕනේ ඉලෙක්ට්‍රික් මේ මොකක් හරි බයික් එකක් මොකක් හරි ගමන්නේ ඉලෙක්ට්‍රික් ඉස්ත්‍රික් කර ගන්න ඕනේ.
1: දැනට ගන්නකෝ චෙතක් ඉලෙක්ට්‍රික්
0: ස්කූටර් එකක් ගන්නකෝ. හොඳ ඉඩපාඩුවට හොඳ සැපට ඉඳගෙන යන්න පුළුවන්. දුර යන්න පුළුවන්. ඒ සීට් එක එච්චර කම්ෆර්ටබල්.
1: ඕකේ නයිස්.
0: දුර ගමනක් යන්න පුළුවන්. දුර ගමනක් යන කිලෝමීටර 121ක් යන්න පුළුවන් නේ වන් වේ. යනකොට චාර්ජර් එක දාගෙන යන්න.
1: හරි, ඕකේ.
0: කාගේ හරි ගමන්නේ ප්ලග් පොයින්ට් එකක් දැක්කම ගහලා චාර්ජ් කරගන්න. අපිට මොකද? ඒකෙන් පොඩි ගාණක් ඇපේ.
1: ඔව්. දැන් ඔබට අදහස ඇවිල්ලා තින් මේක ඇක්ෂන් එක තමයි වැදගත්. ඇක්ෂන් එක ගන්නවා.
0: ඇත්තටම මාකට් එකේ තියෙන ලස්සනම බයික් එකක් දැන් චෙතක්ද කියලාත් මට හිතෙනවා. මොකද හැමෝම ඒ වගේ බයික් හදන්න දැන් try කරනවා.
1: Okay.
0: ඒ හැඩේ තියෙන බයික් ගෙන්නන්න හදනවා.
1: හ්ම් හ්ම්.
0: ඒත් ඉතින් මේක ගෙන්නුවේ ඩේවිඩ් පීරිස්. ඩේවිඩ් පීරිස් මේක ගෙන්නුවේ.

0: උදේ 7:33 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට

0: സിറുകോട് സമാജ് ക്യാൻസർ ഹാ കാർഗിൽ ഫുഡ് സിറ്റി വിത്തിൻ മെഗാവട്ടം എൻജോയ് പിടിസിന്ധു പോൾ തെൽ ഇത്തിരി റുപ്യൽ 245 കൊക്കാകോല ഇത്തിരി റുപ്യൽ സി ഐ മാജിക് ചോക്ലേറ്റ് ഐസ്ക്രീം ഇത്തിരി റുപ്യൽ 245 പ്യാസ് നാച്ചുറൽസ് കൊക്കും ബേബി സബാൻ മൾട്ടിപാക് ഇത്തിരി റുപ്യൽ 210 കാർഗിൽ ഫുഡ് സിറ്റി
1: 45 ഡേവിഡ് പീരിസ് വിശ്വാസ്യ സമഗിന്നന ബജാജ് ചെറ്റക് ഇലക്ട്രിക് സ്കൂട്ടർ ദൻ റത്നപുര വിഹിദുരു ഡിപിഎംസി പ്രദർശനാഗാര സഹ ഡീല ജാലയ
2: ഫിനിഷിംഗ് വഹലക് ലെസ കളർ ഓഫ് ഫ്ലോ വെജബേനാ
3: කුමාරයෙක් කෙනෙක් නේද මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැමදේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
6: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නැති
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
9: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
10: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
9: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
11: සියතා ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
12: powered by bid to win.
13: මේ සියතා FM real සින්දු නිතර ඇහෙන එන්න
14: 98.2 98.4 දිවයින පුරා

0: අපේ රටේ සුපිරි ප්‍රඩක්ට් එකක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. එතකොට කැන්ඩොස් ඒකත් එහෙමම තමයි. කැන්ඩොස් කියලා කියන්නේ අපේ රටේ සුපිරි ප්‍රඩක්ට් එකක්. විශේෂයෙන්ම ඩාර්ක් චොක්ලට් එකක් රස විඳින්න කැන්ඩොස් වල, හරිද? අපි අද දවසෙත් කමර්ෂියල් බැංක් එක ගැන කතා කරනවා. ඒ වගේම WD-40 ගැන මතක් කරනවා. CA ශ්‍රී ලංකා ගැන කතා කරන්නත් ඕනි. සහ ඔනර් ෆෝන් එක ගැන, විශේෂයෙන් මතක් කරනවා X9D ෆෝන් එක ගැන. කවුරු මොනවා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක දෙන්නේ ඉතින් අපිට කාගිල්ස් ෆුඩ් සිටි. ඒ ගැනත් විස්තර කියන්න ඕනි. හොරයිසන් කැම්පස් එක මතක් කරනවා. A-level පාස් වුණත් ෆේල් වුණත් ඔබට යන්න තියෙන පාත් එක ඒගොල්ල හදලා දීලා තියෙන්නේ. හොරයිසන් කැම්පස් එකට එන්න, කතා බහ කරගන්න. ඒ විතරක් නෙමෙයි, බජාජ් පෙට්‍රල් ත්‍රිවිල එක ගැනත් විස්තර කියන්න ඕනි. අද දවසේ කලරප් වහල ගැන පොඩ්ඩක් හොයලා බැලුවද? ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලා චුට්ටක් බලන්න. ඒ වගේම කපෘකෝ ඔබට මතක් කරන Amazon වලින්, eBay වලින්, Walmart වලින් ඔබ මොන ආඩයක දැම්මත් ඒකේ URL එක පුළුවන් නම් අපේ කපෘක සයිට් එකේ දාන්න. දැම්මට පස්සේ ඒ through කපෘක හරහා ඔබට ආඩර් කරන්න පුළුවන්. ඉතින් විශ්වාසනීයව ඔබට වැඩේ කරගන්න පුළුවන්. තව වාසි ගොඩක් තියෙනවා. අපි කපෘක ගැනත් වැඩි විස්තර අද දවසේ කියන්නම්. Prime Group එකේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 88 residencies වල මේ දවස්වල open house එක ක්‍රියාත්මකයි. මේක ලස්සන concept එකක්. ඇවිල්ලා බලලා කියලා ඔබට ගැළපෙන ගෙදර තෝරගන්න තියෙන්නේ, හරිද? ඉතින් ඒ වැඩේ තියෙනවා. ඒකටත් 13:22 කියන නම්බරයකට කතා කරනනම් හරි. H15 ගැන මතක් කරන්න ඕනේ. වගේම Chetak electric scooter එක ගැන කතා කරන්න ඕනේ. අද වාසනාවන්ත දවසක් කියලා මට හිතෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ගන්න NLB ලොසරයි.
1: උස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 0111-544-5000.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: H15 පිස්සුවක්ම තමයි.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.

මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැමදේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22 ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ
2: අනුග්‍රහය.
3: සීනිවිරන් ඇදෙන ස්තරම් තැනක්. රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඉතින් good morning. අපි එහෙනම් මේ පණිවිඩ ටිකට තව පණිවිඩ එකතු කරලම පත්‍ර බලන්න පටන් ගමු. අතර මේ මුලින්ම හෙච්ච පණිවිඩේ තියෙන CDB ගැන සල්ලි හදිසියක් වුණ වෙලාවට අතේ රත්තරන් තියනවා කියලා කියන්නේ හිතට ලොකු සහනයක්. ඔබේ හදිසි මුදල් අවශ්‍යතාවට රන් පවුමට රුපියල් 325,000ක ඉහළම අත්‍යකාරම් මුදලක් CDB තමයි දෙන්නේ. ඒ වගේම විශේෂම දෙයක් තියෙනවා යාට කියන්න මතක් කරන්නේ තමයි CDB රන් ගනුදෙනු කරන ඔබට අඩුම පොලිය ලැබෙනවා වගේම පළමු මාස පොලියෙන් භාගයක් ඔයාගේ අතට ලබා ගන්න හැකියාවකුත් තියෙනවා. ඔක පොඩි වෙනස් විශේෂ වැඩක්. පළමු මාසේ පොලියෙන් භාගයක්ම ඔයාගේ අතටත් ලැබෙනවා. වැඩි විස්තර සඳහා ළඟම CDB එකට හෝ අදම CDB ක්ෂණික ඇමතුම් අංකය අමතන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. අපි ඊළඟට මතක් කරන පණිවිඩේ තමයි Exide අරගන්න ලක්කක චාර්ජ් කරගන්න ඒ කොහොමද කරන්නේ කියන කාරණේ ගැන කියන්න ඕනේ. ජෙනුවින් Exide මෝටරත බැටරියක් ගන්නකොට ඔයා බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් එමෙ නැත්තම් බලයලා තලවි නියෝජිතයෙකුගෙන් ඔයා ගන්න Exide බැටරියේ වාරන්ටි එක යාලම සක්‍රිය කරලා දෙනවා. ඊට පස්සෙ ඔයා මේ Exide අරගන්න ලක්කක චාර්ජ් කරගන්න වැඩේට ඇතුළත් වෙනවා. පෙබරවාරි 15 ඉඳලා අගෝස්තු 1 වෙනකල් මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා. හැම සතියටම එක්කෙනා ගන්න ජයග්‍රාහකයෝ 24ක් තෝරලා අඟල් 55 LED UHD Smart TV එකක් තෑගි දෙනවා. Exide අරගන්න ලක්කක චාර්ජ් කරගන්න මේ වැඩේ සිද්ධ වෙන ආකාරය තමයි ඔය කිව්වේ. ඒ වගේම Browns ගැන Exide ගැන කිව්වොත් එහෙම ඒක විශ්වසනීය උරුමයක්, විශ්වාසයේ සහතිකයක්, සන්නාමයක් කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේ අතරේ අපි Swiss Tech Aluminium දෙන පණිවිඩය ගැනත් මතක් කරන්න ඕනේ. Swiss Tech වෙතින් මේ ඔයා එවන කොටේෂන් එකට දෙන චාන්ස් එක මේ ගැන නම් අනිවාර්යයෙන්ම ඔයාට ටිකක් වැඩිපුර විස්තර කියන්න ඕනේ කියලා මට හිතෙනවා. මේ කැෂ්බැක් එක ගැන, කැෂ්බැක් එකක් දෙනවා කියලා ඔයාට ඇහෙනවා ඇති මේ දවස්වල. කොහොමද ඒක වෙන්නේ කියන කාරණේ කියන්න ඕනේ. අලුතෙන් ගියක් හදනවා නම්, අලුත් ගියක් අලුත් කරනවා නම්, නැත්නම් ව්‍යාපාර ගොඩනැගිල්ලක් හදනවා නම්, මේ මොන දේ කළත් ෆැබ්‍රිකේටර්ගෙන් Swiss Tech Aluminium දාලා කොටේෂන් එකක් ගන්න. ඒ කොටේෂන් එක ඔයා එවන්න ඕනේ මෙන්න මේ නම්බරයට 0176 7807 7000 WhatsApp කරන්න ජුනි 30 හෝ ඊට කලින් ඔයාගේ ප්‍රොජෙක්ට් එක ලියාපදිංචි කරගන්න. ඊළඟ ස්ටෙප් එක තමයි Swiss Tech විසින් ඔබේ ප්‍රොජෙක්ට් එක රිවිව් කරලා ඔයාගේ කැෂ්බැක් අමවුන්ට් එක සහ රෙෆරන්ස් ID එක තහවුරු කරනවා. ඊළඟ ස්ටෙප් එක තමයි ඉන්ස්ටලේෂන් එක සම්පූර්ණ වෙච්ච පස්සේ සයිට් වෙරිෆිකේෂන් එක සඳහා Swiss Tech වෙත දැනුම් දීමක් කරන්න ඕනේ. ලාස්ට් ස්ටෙප් එක තමයි වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ඔයාගේ කැෂ්බැක් මුදල ඍජුවම Swiss Tech වෙතින් ඔයාට ලබා දෙනවා. මේක ගෙවල් වලට විතරක් කලතර ප්‍රශ්නයක් තියෙන පුළුවන්. බිස්නස් ප්‍රොජෙක්ට්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔෆිස්, ෂෝරූම්, ඊළඟට අපාර්ට්මන්ට්, වෙන කමර්ෂල් බිල්ඩින්ග් මේ ඕන එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ අතරේ ස්ලිම් ලයින් සීරීස් එක ගැනත් අමතක කරන්න එපා. ඔයාට ඒ ගැන ඇහෙනකොට හිතනවා ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ, දකින්න ඕනේ, බලන්න ඕනේ කියලා. ඒ ගැන ඔයාට පුළුවන්කම තියෙනවා මේ වැඩි විස්තර දැන කියා ගන්න. ඒ වගේම බලන්න ෂෝරූම් එකට ගියාට පස්සේ පුළුවන්කම තියෙනවා. නාවල තමයි තියෙන්නේ. ඔයාට අපි ආරාධනා කරනවා මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඔයාට නාරහම්පිට නාවල පාරේ තියෙන Swiss Tech Design Studio එකට ගිහිල්ලා බලන්න ස්ලිම් ලයින් සීරීස් එක. දැන් බලමු පත්තරේ. පත්තරේ බලන්න පටන් ගන්න දිනමිනෙන් දිනමින ප්‍රධාන සිරස්තලයේම වැඩ අල්ලමු. දේශපාලකයන් රසකගේ නඩු තීන්දුව ඉදිරියේදී ත්‍රිපුද්ගල බහාධිකරණ ක්‍රියාවලිය වේගවත් වෙයි. ප්‍රධාන සිරස්තලයේ මේ තියෙන කාරණේත් එක්ක අපිට විවිධ කාරණාවලුවට වෙනවා. දේශපාලකයෝ රැසක් කියලා පින්තූර ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. නාම රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඒ වගේම මේ යෝෂිත රාජපක්ෂ, විමල් වීරමංශ, ප්‍රියංකර ජයරත්න, මේ ආදී වශයෙන් තව සෑහෙන පිරිසක්, රාජිත්, ඊළඟට ජොන්ස්ටන් ප්‍රනාන්දු, මේ සරණ ගුණවර්ධනලා, මෙහෙම මෙහෙම ගොඩ දෙනෙක්ගේ කෙහෙලිය රබු කැලලා හොම හොම තියෙනවා. පින්තූර පිටින් දාලා තිනවා, මෙතනම ඉන්නවා 14 දෙනෙක්ගේ දාලා. කොහොම වුණත් මේ ඒන ප්‍රශ්න අතරේ තියෙනවා. දැන් මේවා ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල්. එතකොට ඔය ගල් අඟුරු, කන්ටේනර්, බාල බෙහෙත්, ඒ වගේවටත් නඩු වැටෙයිද? ඊට පස්සේ එහෙම නැත්තම් මේ වගේවා ඔය ජනාධිපති කොමිසම් වගේ දාලා හොදලා දාවිද? ඔන්න ජනතාවට එන ප්‍රශ්න. අනිත් එක, ජනතාව කොහොමත් බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි හොරු අල්ලනවා කියන එක. මේ පොරොන්දු දීලා නැහැ අවිත් කොහොමද? ඒ වුණාට දැන් වෙන සමහර හොරකම් එක්ක ජනතාවට මේක දැනෙයිද? ආන්න ඊළඟට එන ප්‍රශ්නේ. දැන් මේ ගැන මාධ්‍ය ප්‍රශ්න කරනකොට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා වෛද්‍ය නලින්දකින් ඇමතිතුමාගෙන් ඔහු මොකද්ද කියන්නේ? ඔහු කියනවා, මේ කොහොමද මේ තීන්දුව ගැන ජනාධිපතිතුමා කලින් කියන්නේ? වේදිකාවල රැලිවල කියන්නේ කිව්වම ඒක තමයි පබ්ලික් නොලෙජ් එක කියලා. හරි, දැන් පබ්ලික් නොලෙජ් එක නම් මේක කෙනෙක්ට ඊළඟට එන ප්‍රශ්න තමයි මේ කෙරෙන කරන සමහර වැඩවලදී ජෙනරල් නොලෙජ් එක තිබුණාද කියන එක. පබ්ලික් නොලෙජ් එකෙන් ඔයාට අපිටත් සමහර ඒවා තේරෙනවා කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි ඒට එහා ගිය ජෙනරල් නොලෙජ් එකක් සමහර ඒවට තියෙන්න ඕනේ නැද්ද කියලා තව ප්‍රශ්නයක් අහන්නත් හිතෙනවා. එවැමෙන් කවන්නේ අපි වැඩේ බලන් ඉමු මොකද වෙන්නේ කියන එක. මේ කිසිස් ලෙසකවත් කියන්නේ මේව නොවිය යුතුයි කියන එක නෙමෙයි. අනිවාර්යයෙන්ම වැරදි කරලා තිනොන, රටේ ධනේ නාස්ති කරලා තිනොන, හොරකම් කරලා තිනොන, වංචා කරලා තිනොන, ඒයට නීතිය ක්‍රියාත්මකවම තරාතිරමක් නොබල වෙන්න ඕනේ කියන එක මේ රටේ ජනතාවගේ පැත්තින්දලා කියන්න පුළුවන් කාරණයක්. අපි යමු අරුණ පුවත්පතේ මෙන්න මේ සටහන වෙත. මීළඟට අපි දකිනවා මෙන්න මෙහෙම නඩු තීන්දුව ගැන කලින් කීම අධිකරණය ගැන ජනතා විශ්වාසය පළුදු වීමට හේතුවක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ කෙලින්ම කියන්නේ තමන්ගේ සාවරය අධිකරණය ගැන ජනතා විශ්වාසය ඒ නිසා පළුදු වෙන්න පුළුවන් කියලා කියනකොට දිවයින පත්තරෙත් අපි දැක්ක මේ හා සම්බන්ධ වාර්තාකරණයේ කියදෙනවා. හැම පත්තරෙම මේ සම්බන්ධව ආශ්‍රිතව වාර්තාකරණයේ යෙදිලා තියෙනවා. ඒ අනුව අපිට දිවයින පත්තරේ දකින්න ලැබෙනවා රජ අධිකරණය ඉලක්ක කර සිදු කරන ප්‍රකාශ වහා නතර කරන්න ඕනි. මැයිරැලියේදී ජනපති කළ ප්‍රකාශය වහා ඉල්ලාස් කරගන්න විපක්ෂය කරන නිවේදනයක් ඒ තියෙන්නේ. ඊළඟට ඒ ආසන්නයේම තියෙන භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම විපක්ෂීය විවාදයක් ඉල්ලයි මැති සභේ උණුසුම් මේ. ඒ පුවතත් එකම අපට තවත් ඉදිරිපත් කරන්න කාරණයක් තියෙනවා. මේ අරුණ පුවත්පතේ ආචාර්ය හර්ෂද සිල්වා මහත්තයා කියන කතාවක් ඩොලර් මිලියන 2.5 සිද්ධිය විශාල හොරකමක් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙන නිසා මේක ලීසින් අත අරින්න පුළුවන් කාරණයක් නෙවෙයි කියන එකයි බොහොම පැහැදිලිව කියන්නේ. ඒ අතර මුදල් ලේකම් තනතුරේ සිටීම පරීක්ෂණ වලට බාධාවක් නොවේ කියලා එයා අදාළව නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු කියලා තියෙන කතාවක් තියෙනවා. නියෝජ්‍ය ඇමතිතුමා කියන්නේ මුදල් ලේකම් තනතුරේ ඉන්න එක අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පරීක්ෂණ වලට නිත්තම් නීතිමය ක්‍රියාමාර්ග, අධිකරණමය ක්‍රියාමාර්ග මේ කිසිවකට බාධාවක් නොවේ කියලයි කියන්නේ. ඔක විපක්ෂයේ වගේ හිටියනම් බාධාවක් වෙන හැටිත් අපිට අර්ථකථනය වෙනවා දකින්න අනිවාර්යම පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අපි නැවත මේ අවධානය දෙමු අද අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ අපට දකින්නට ලැබෙන තවත් සුවිශේෂී පුවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. මේ සයිබර් අපරාධ පිළිබඳව අපට දකින්නට ලැබෙනවා විවිධ වාර්තාකරණයන් අද පත්‍රවල. කොහොම මේ කියන්න උත්සාහ කරපු නිවුස් එක කියලා බැලුවේ භාණ්ඩාගාර සිද්ධිය පිළිබඳව. හරි, ඒක හම්බ වෙනකන් අපි ඊළඟ පුවත් වාර්තාවන් වෙත අවධානය යොමු කරමු. අද තියෙනවා අරුණේ ප්‍රධාන සිරස්තලයේ අයදුම්පත් බහර ගන්න අවසාන දිනේ 19 වෙනිදා සරසවි ප්‍රවේශ අත්පොත නැතිව සිසුන් අමාරුවේ කියලා. මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අයදුම්පත ඇතුළත් ප්‍රවේශ අත්පොත මිලදී ගැනීමට නොමැතිව දෙමව්පියෝ, ඒ දරු දැරියෝ වැඩි අපහසුතාවකට පත් වෙලා ඉන්නවා කියලා මේ වාර්තා අතර දකින්නට පුළුවන්. ඊළඟට දින මින පත්තරේ අපට මුණ ගැහෙනවා දුම්රිය ටිකට් පත ඩිජිටල් වීම පිළිබඳව පුවත් වාර්තාවකුත් පළ වෙලා තියෙනවා ඡායාරූප සටහනක් එක්ක. දුම්රිය දුම්රිය සේවා ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව දුම්රිය ටිකට් පත වෙනුවට සාමාන්‍යක වෙනුවට ඩිජිටල් ටිකට් පතක් හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ මේ පළවෙනිදෙදලා ක්‍රියාත්මක වීම ගැන තමයි ඒ ලෙස අපට දකින්න ලැබෙන්නේ. ඔය අතර මේ බන්ධනාගාර සිද්ධිත් තියෙනවානේ. පොර බැදීමේදී සිරකරු මිය යාම බන්ධනාගාර නියාමකවරු තිදෙනෙකු අල්ලයි. වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගිය සිරකරුවක අත්අඩංගුවට ගැනීමට යාමේදී පොර බැදීමකින් එම සිරකරු මේ යාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරු තිදෙනෙකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ කියලා තමයි වාර්තා කරන්නේ. ඒ හැටියට ගත්තොත් කොහමද? කෙලීම මේක පොර බැදීමක්. නමුත් මේ බලන්නකෝ, දිවයින පත්‍රේ රැඳවියා මිය ගියේ පොර බැදීමක් මැද පහර දීමකින් නියාමකල 3-8 දක්වා රිමාන්ඩ්. ඒ තමයි දිවයින වාර්තාව. රැඳවියන්ගේ මරණවලට බන්ධනාගාර තදබදය හේතුවක් නොවේ. අධිකරණ ඇමති ඒ ලෙසත් කියලා තියෙනවා. මොකද්ද බන්ධනාගාර තදබදය? දැන් සාමාන්‍යයෙන් අපේ බන්ධනාගාර පද්ධතිය ගත්තොත් එහෙම 3 ගුණයකින් වැඩි ඉන්න ඕනේ පිරිසට වඩා 3 ගුණයක පිරිසක් මේ වෙලාවේ බන්ධනාගාරගතව ඉන්නවා. බන්ධනාගාරයෙන් සුළු වැරදි නිසා එළියට එන අය නැවත ඉතාම ඉක්මනින් ඇතුළට යන එක බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේක නවත්ත ගන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒ අතරේ අවධානය යොමු කරමු මෙන්න මේ කාරණාවලටත්. ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනට ඇප. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකාන් ඩොලර් $2 million අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබුණේ. අල්ලස් කොමිසමේ සභාපතිතුමා බලහත්කාරයෙන් කටඋත්තර ප්‍රකාශ අරගෙන යම් යම් අයගේ නම් කියවුවයි කියලත් මේ සමගම කියවෙච්ච චෝදනාවක් මේ කපිල චන්ද්‍රසේන මහත්තයාගේ කාරණේට අදාළව ගත්තොත් එහෙම කොමුණත් ඒ අතරේ දැන් මේක $2 million අල්ලසක්. දැන් ඔය අර මේ සල්ලි අපේ ඩොලර් බාණ්ඩාගාරයේ තිබ්බ ඩොලර් හැක ගත්ත එක, ඒක $2.5 million නේද වැඩි මේකට වඩා. ඒක අපි ඊළඟට අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේ මෙන්න මෙහෙම තියෙනවා. භාණ්ඩාගාරයේ $2.5 million මූල්‍ය සිද්ධිය මියගිය නිලධාරියාට අපහාස කරන්නන්ට එරෙහිව පවුලේ පිරිස නීතිය හමුවට යනවා කියලා ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළ තියෙන. ඒ පවුලේ අයම නීති හමුවේ ගිහිල්ලා සාධාරණත්වයක් ඉටු කරගනී කියලා ඒ නිලධාරියාට අපහාස කරන අයට. ඒ අතරේ ඒ ආසන්නයේම තියෙනවා මුදල් අමාත්‍යංශ නිලධාරියාගේ මරණය අසත් ප්‍රකාශ කළයි ගම්මම් පිළට එරෙහිව නීති පියවර ගන්නවා. ගම්මම්පිල මහත්තයා හැම එකටම අදාළව කතා කරනවා, අපට දකින්න පුළුවන්කම ලැබෙනවා. නමුත් සමහර වෙලාවට එතුමා කරන ප්‍රකාශ බොහෝම ආන්දෝලනාත්මක මුහුණුවරකුත් ගන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි, දැන් මෙතන තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය එතුමාට චෝදනා කරන අසත්‍ය ප්‍රකාශ කළයි කියලා. අසත්‍ය සත්‍ය කියන එක ගත්තොත් එහෙම ඇත්ත කියන එක ඉතින් යට තියන්නම පුළුවන් එකක් නෙමෙයි. ඔක රබර් බෝලේ වගේ උඩේ එන එකක් නෙ ඉතින්. ඒ නිසා ඇත්ත නැත්ත හරියටම බලා ගන්න පුළුවන්කම ලැබේවි අපිටත්. ඔය අතරේ රුමේනියා රැකියා දෙනවයි $213 million වංචා කළ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී කෙනෙක් අත්අඩංගුවට ගැනීමක් ගැන දිනමින අද වාර්තා කරලා තියෙනවා. ඒ සමග සජබ බරපතල අභ්‍යන්තර අර්බුදයක් ඇතැයි පොහොට්ටුවේ සාගර කියයි කියලා තව පුවතක් තියෙනවා. ඉතින් අනුන්ගේ ඒවා හොයන්න කලින් තමන්ගේ තත්ත්වෙ පොඩ්ඩක් බලාගන්න එක වැඩිය හොඳයි කියලායි අපිට නම් හිතෙන්නේ. මේ සියල්ල මැද මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හා බැඳෙන පුවත් දෙකක් දිවයිනේ තියෙනවා. ප්‍රකාශ දෙකක් මාලදිවයින් ජනතාව ලංකාව සිය දෙවන නිවහන ලෙස සලකනවා. විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ලෙස ප්‍රකාශ කරනකොට මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුම් කියන්නේ දෙරටේ වෙරළ තීරයන් අතරේ නැගුණු රළපහරින් සහයෝගීතාවේ රිද්මය රැගෙන එනවා කියලයි. ඔය අතරේ අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම් 122කින් 15%ක් ගැනත් වාර්තා පළ වෙනකොට අපිට ඉතින් කියන්න තියෙන්නේ ඔය ඇවිල්ලා ඉන්න ජනාධිපතිතුමාගෙන් හොඳ උපදෙස් එහෙම ගන්න පුළුවන්. මාලදිවයින් ජනාධිපතිතුමා මාලදිවයින් රාජ්‍ය කියලා කියන්නේ හොඳ අත්දැකීම් තියෙන අය රටවල් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ අපිට හොඳ උපදෙස් ගන්න පුළුවන්. නැගෙනහිර ජැටිය හා SAGT පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට හැදුවොත් දැඩි විරෝධය. වරාය වෘත්තීය සමිති ජනපති ඇතුළු බලධාරීන්ට දැනුම් දීමක් පිළිබඳවත් අද මේ පුවත් වාර්තා අතර තියෙනකොට, තමිල්නාඩු මහෑමති පුටුවෙන් ස්ටාලින් බැසයයි විජේ දිනුවේ ජෙන්සීලාගේ ඡන්දයෙන් කියලා ඉන්දිය මාධ්‍ය වාර්තාකරණයත්, ඉරානය යලි සටන් ඇරඹීමත් එක්ක බොරතෙල් ගණන් උස්සයි කියලත් අපට දිවයින පුවත් වාර්තා තුළ දකින්නට පුළුවන්කම ලැබෙනවා. දිනමිනේ මේ ගැන වාර්තා කරනවා. සටන් විරාමයෙන් මසකට පසු මැද පෙරදිග යලි ඇවිලේ එමිරේට්ස් තෙල් ගබඩාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්. ඔහොම තමයි ඉතින් අද පත්‍රවල නිවුස් තියෙන්නේ. අපි යලිත් හෙට හම්බෙමු එහෙනම්. සුබ දවසක්.
0: හතර වටේම පත්‍ර තප්පරේට 100ට.
1: 100ට පත්‍රේ
0: අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ඉස්තරම් තනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
2: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
8: උදේ 8:00 විනාඩියටයි දැන්.

0: क्या था टॉप स्टोरी
1: ගිනියවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ටීපනසේ පතුරුම් 54ක් හා එම බැගසිනියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී ටීපනසේ පතුරුම් 54ක් හා බැගසිනියක් පොලිසිය බහරයට ගත් බවයි. සැකකරු වයස අවුරුදු 25ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පොලිසිය පැවසුවේ සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී මෙම පතුරුම් 54 හා මැගසිනේ විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවට අයත් බවට අනාවරණය වූ බවයි. දිවයිනේ ප්‍රදේශ රැසක අද පසුරෙකින් පමණ පසුව ගිගුරුම් සැත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අන්තර් නිවර්තන අභිසාරී කලාපේ බලපෑම සහ ඒ ආශ්‍රිතව දිවින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මීට හේතුවයි. අද සිට ඉදිරි දින කිහිපෙදී දිවින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
0: සියතා ටොප් ස්ටෝරී

0: මේ වැඩිදුර යන්න කලින් මුලින් මතක් කරන්න ඕනේ කමර්ෂල් බැංකුවේ account එකක් තියෙන ඕන කෙනෙකුට අපි දන්නවනේ කොම්බැංක් කාඩ් එකක් තියෙනවා කියලා.
1: මම
0: මේ කතා කරන්නේ ඩෙබිට් කාඩ් එක ගැන.
1: හරි.
0: හැම තැනම බලන තැන්වල වාසි තිබුණොත් තියෙන්නේ මොනවටද?
1: ක්‍රෙඩිට් කාඩ්ස් වලට.
0: ඉතින් ඩෙබිට් කාඩ් කියන්නේත් ඒ වගේම කාඩ් ජාතියන්නේ.
1: ඔව් ඒකනේ නේ.
0: අන්තික මිනිස්සු මිනිස්සුන්ගේම සල්ලිදී මේ වියදම් කරන්නේ කාඩ් එකෙන්.
1: ඇයි මේ කුඩම්මගේ සැලකිලි නේද?
0: කියලා කොම්බැංක් එක කල්පනා කරා.
1: ඉතින්
0: කමර්ෂල් බැංක් එක කියනවා ඔබේ කාඩ් එක ඔබේ ඩෙබිට් කාඩ් එක තව විස්තර ඇතුව කියනවා නම් ඔබේ කොම්බැංක් ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා මාසෙකට රුපියල් 20,000ක විතර වියහියදම් කරන්නලු. සල්ලි වෙනුවට කාඩ් එක පාවිච්චි කරන එක.
1: හරි.
0: මේ ගිවෙන්නේ ඔබේම account එකෙන් ඔබේම සල්ලි නිසා ආයි සල්ලි අරන් ගෙව්වත් එකයි මේ කාඩ් එකෙන් ගෙව්වත් එකයි ඔබ කාටවත් ණය වෙන්නේ නැහනේ. ඔය සමහර අය කැමති නැහනේ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න කොච්චර කිව්වත් අමතක වෙනවා ගෙවන්න අමතක වෙනවා එතකොට පුලිය එනවා ඔහොම කියනවා
1: මැනේජ් කරගන්න බෑ එහෙම කියනවා
0: අන්න රයිට් නමුත් ඩෙබිට් කාඩ් එකක් එහෙම නැහැ ගෙව්වා නම් ඒ කතාව ඉවරයි
1: හරි
0: දැන් ඔබ රුපියල් 20,000ක වියහියදම් බිල් ගෙවනේවා බඩු මුට්ටු මිල දී ගන්නේවා ඔන්ලයින් පේමන්ට් කරනේවා ඔය ඔක්කොම එකතුව මාසයක් ගත්තොත් රුපියල් 20,000ක ඊට වඩා වැඩි නම්
1: හරි
0: අතිවිශේෂ දිනුම් මැදීම් දෙක තුනකටම ඔබව අහුවෙනවා කියලා කොමර්ෂල් බැංක් එක මතක් කරනවා තෑගිවල හැටියට තමයි වැඩේ. ඔයා කියන්නේ ජයග්‍රාහකයෝ 1000කට වැඩියෙන් හදන්න තමයි මේ හදන්නේ. මේකෙදි ස්මාර්ට් ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, එයා කූලර්ස්, ෆෑන්, මයික්‍රෝවේව් අවන් ගෙදරට.
1: ඕකේ.
0: ඊට අමතරව මහා දිනුම් මැදීමදී iPhone 17 ලැප්ටොප්, ට්‍රිපල් ඩෝ ෆ්‍රිජර්ස්, ෆ්‍රන්ට් ලෝඩින්, නිකන් වොෂින් මැෂින් නම් බැරිද කියන්නේ? ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින්. අර ඉස්සර රවුම වාගේ තියෙන.
1: ඕකේ.
0: ඒවා ස්මාර්ට් ටීවී ඇතුළු වටිනා තෑගි ගොඩක් දෙන්න ලෑස්ති කරලා තිනවා. ක්ලෝසින් ඩේට් එක මතකද? ජුනි මාසේ 30.
1: හරි.
0: දැන් අපි මේ ඉන්නේ මේ මාසෙනේ. මේ මාසේ ලබන මාසෙයි මේ මාස දෙක පුරාම මේක තියෙනවා.
1: හරි නියමයි.
0: එතකොට ඉතින් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඔබට දැන් සමහරට මේ කමර්ෂල් බැංක් එකේ කොම්බැංක් ඩෙබිට් කාඩ් එකක් නැද්ද? නැත්තම් තල්ලි ටිකක් අරන් ගිහලා කමර්ෂල් බැංකේ හිමීට account එකක් පටන් ගන්න.
1: හරි.
0: ගොඩාක් අය කමර්ෂල් බැංකින් accounts පටන් ගන්නවා වැඩ කරගන්න ලේසි හරිම fast ඕමේ ඔය ඉතින්
1: මේ
0: විවිධ දේවල් තියෙනවා ටෙක්නොලොජි පැත්තත් ඉතාලම හොඳයි යාළගේ
1: හරි
0: හොඳ වෙලාව කරනවා නะ
1: හරි ඕකේ
0: ඉතින් හැමෝටම නිකන් තෑග්ගක් හම්බෙන්න වගේ පුළුවන්කමක් තියෙන බවක් අපිට කියලා තියෙනවා
1: වව් නියමයි සුපිරි excuse me miss පොඩක් එන්න ආ මේ කප්රුකේ
0: ඇවිල්ලා
1: මිස් ඔයාගේ තෑග්ග දෙන්නද මෙයාට
0: මොකද්ද මේ මට ඇවිල්ලා
1: තියෙන්නේ ඒ තෑග්ගත් එක පොඩි උමයික කුත්තේවා
0: එයාද මට දෙන්නේ මල්ලිද මට දෙන්නේ
1: කප්රුක හරහා ගනු දෙනු සිතුවේ
0: ආ ආ ආ
1: හරි
0: හිස් එකක් දුන්නත් ඒ මල්ලි ඇවිල්ලා තමයි දෙන්නේ
1: දෙන්න මල්ලි දෙන්න
0: ඈ තින්න ඉඳලා දෙන්න ඈ තින්න ඕම තියලා යන්න
1: thank you sir දෙන්න
0: චෝක් තෑග්ග හුලඟයි දන්නේ නැත්නම් ඒ තරම් ලොකු තෑග්ග ඔය ෆෑන් එක ඕෆ් කරන් යන මල්ලි මේ තෑග්ග හුලඟ යන ඉඳ තියෙනවා මුණදාලා මේ කරදෙයක් ඔයක් කරන්නේ මොකද්ද මේ ඇති?
1: ආ බලන්නකෝ ඔයා සර්ප්‍රයිස් වෙයි.
0: ඈ?
1: ඔයා සර්ප්‍රයිස් වෙයි.
0: මෙච්චර පොඩි තෑගි තියනවද කප්පුකි?
1: ඒක Amazon එකෙන් නෙමෙයි. Amazon එකෙන් ඔයා බලන්න.
0: ඇහැට දාගන්න පුළුවන් වගේ තෑග් ගන්න පොඩි තෑග්.
1: පොඩි දෙයක්. මේවා ඒකට ආස වෙයි.
0: බලා වැටේ වැටේ වැට හොයාගන්න බැරිද? තෑග්ද.
1: ඉතින් අපිට පුළුවන් අරවින්ද ලංකාවෙන් නම් අපි කප්රුක වලට ඕඩර් කරලා එහෙම යාළුවන්ට
0: දෙන්න. ඒක අපි දන්නවනේ.
1: ඒක සිස්ටම් එක දන්න. දැන් අපි කරන්නේ අපිට ලොකුයි දැන්.
0: දැන් ආවි ලොකු සීන්.
1: අපි කෙරෙම Amazon.
0: අරක තියෙනවා.
1: හරි.
0: අදටත් කප්රුකට කතා කරලා තමයි මිනිස්සු තෑගි
1: යවන්නේ.
0: ඔය තෑගි යවන්න මිනිස්සුන්ට පාරට බැහැලා ඕව ඇවිදින්න වෙලාවක් නැහැ
1: නේ. නැණි.
0: ඊගෙන තෑග්ගක් ගෙනින්න දෙන්න අපිට සිද්ධ වුණොත් එහෙම මෙයා දෙවෙනම නඩුවක් ඒක. මම ගොඩක් කලකට කරන්නේ යන්න බැරි වෙච්ච පාටි තියෙනවා නම් බර්ත්ඩේ පාටි අරෝමියෝ තියෙනවා නම් ඕක යවනවා. ඒ මිනිස්සුන්ට සන්තෝෂයි. කේක් කෑල්ලකවත් විදම නැහැ. තෑග්ගක් එනවා ගෙදර. මං උනත් එහෙම තමයි හිතන්නේ. කවුරුවා එන්න ඕනේ
1: නැහැ.
0: ඇඩ්‍රස් එකත් ඉල්ලුව දෙන්නම්. මේ කප්රුකෙන් ඉතින් තෑගි ටිකක් බලලා කරලා එවන්න පුළුවන් ඉතින්.
1: ඔව්නේ.
0: අද එවන්න පුළුවන්. මොකද්ද කරන්නේ ඉතින්? අදම ඕනේ නැහැ ඉතින්. වීකෙන්ඩ් එකේ ආවත් ඉතින් ඇති ඉතින්.
1: කෑෂ් ඔන් ඩෙලිවරි දැම්ම යවුවා. සල්ලි දීලා ගන්න බැරි.
0: ආ එහෙමද කරන්න හිතන්නේ? කෑෂ් ඔන් ඩෙලිවරි යවන්නද මිනිතුර තෑගි? දැන් අපි ඉන්නේ එතනනුත් එහා ගිහිල්ලා අපි කරදිය වලනින් එහා පැත්තට ගියා.
1: කරදිය මොකද?
0: වණන්ගෙන. කරදිය වණන්ගෙන. කරදිය වලල්ලෙන් හරි. කරදිය
1: වලල්ලෙන්
0: එහා පැත්තට ගිහිල්ලා තියෙන. දැන් අපි අල්ලලා තියෙන්නේ Amazon වගේවා. eBay වගේවා. Walmart වගේවා. ඒ සයිට්ස් වල විකුණන්න තියෙන ඕනම දෙයක් කප්රුක හරහා ගෙන්න ගන්න පුළුවන් රිස්ක් එක අඩු කරලා තියෙන්නේ. ඔබට දැන් බය නැහැ. ඇයි ඔබ කප්රුකට කියලානේ ගෙන්න ගන්න. ඒගොල්ලෝ කියපු දාට කියපු වෙලාවට කියපු ගානට හරිත් තැනට ගෙදර දොරකොරට ගෙනහැලා දීලා යනවා.
1: නැත්තම් අහන්න කෝල් කරලා 13:34 කතා කරා.
0: 13:34 කතා කළා නම් කොහොමද මේක කරන්නේ කියලා.
1: Yes.
0: මට තියාගන්න ඕනේ නැහැ. කොහොමද මේ ඇමසෝන් එකෙන් මම බඩු ගෙන්න ගන්න ඔයගොල්ලන්ගේ හරහා කියලා අහන්න. ඔබට එතන ඇති ගාන වැඩි වේද කියලා නැහැ. ඒගොල්ලෝ ගොඩක් බඩු එකතු කරලා ඒගොල්ලන්ගේ වෙයාහවුස් එකෙන් ලංකාවට එවන නිසා
1: හරි
0: ෂිපින් පැත්තේ ඔබට පොඩි වාසියක්
1: තියෙනවා.
0: තනියම ගෙන්න ගන්නවටත් වඩා. දැත්තති මිනිස්සු ඕක පස්සේ ඉන්නේ නැහැ නේ මිනිස්සු ගෙන්න ගන්නවනේ.
1: ඕ අන්න ඒක.
0: ඉතින් ඔය තමයි 13:34 කතා කරලා ඔය ගැනත් පොඩ්ඩක් අහන්න. වෙනද වගේ ඇත්තටම අර වෙබ්සයිට් එකට යන්න සමහර අය කැමති නැහැ. ඉතින් ඇප් ඩවුන්ලෝඩ් කරන්න සමහර අය කැමති නැහැ. කෙනාට එක එක තියෙන විදිහ අදහස් නේ.
1: තියනවානේ. ආ ආ.
0: 13:34 කෝල් කරන්න පුළුවන් නේ. ඕනම දෙයකට තෑගියවන්න ගෙන්න ගන්න පිටරට සයිට්ස් වලින් බඩු ගෙන්න ගන්න. ඔක්කොම ඕල් ගුඩ්. කප්රුක.
1: කප්රුක. මං ඇත්තටම අරවින්ද ආසයි කිලෝමීටර් 20ට දැන් අපේ බජාජ් ත්‍රිවිල් එකක් ගත්තොත් අලෙවි නියෝජිතෙක් හරි එහෙම නැත්නම් ස්පෙයා පාර්ට්ස් විකුණන කෙනෙක් හරි සර්විස් සෙන්ටර් එකක් හරි කිලෝමීටර් 20ට තියෙනවා. මම සමහර කාලේ ගමනක් හැම යනකොට මම නියම් බලාගෙන යනවා. අනේ මේ නියෝජිතෙක් ඉන්නවා. ෂෝක් ඉතින් එහෙම
0: හැම විනාඩි 15කට තරම් සරයක් නියෝජිතයෙක් පහ වෙනවා ඉතින්. වාහන යනකොට
1: බය නැහැ නේ.
0: බයක් හිතෙන්නේ නැහැ
1: නේ. ඒකනේ ඒකනේ.
0: ඒක අපි හිතනවට වඩා හොඳ සහනයක්.
1: යස්.
0: ඔයාගේ කවදා හරි එහෙම ගිය වාහනේ කැඩිලා තියෙනවද පාර මැද? මගේ එක පාරක් දෙපාරක් එහෙම වෙලා තියෙනවා.
1: මගේ කවදාවත් වෙලා නැහැ.
0: ඉතින් අරාජ්‍යයක් වයි ඉතින් එහෙම යන්නේ නැහැ නේ ඉතින්. මෙතන ළඟ දෙට්ට ගෙදිලා මෙතන දෙන්නේ ඉතින්. අනිත් කෙනසගේ වාහන වල ගමන් ගන්න ගන්න අපි එහෙම නේ නැති. අපේ වාහන වල ගමන් මම යනවා.
1: ඇත්තටම.
0: ඔව්. නැතු වෙයිද වෙන කොහොමද? කොට්ටාවෙන් කොටුවට කොටුවෙන් කොට්ටාවට. හොතේ ගිහලා කැඩුනහම නොකඩුනහම මොකෝ. ඉතින් දැන් මේ අහන්න.
1: හරි.
0: එහෙම වෙලා තියෙනවා. වාසනාවට ළඟපාත ඇහුවාම උන්න ගරාජ් තියෙනවා කියනවා. ඔහොම අරයාගෙන් මෙයාගෙන් අහන්න ඕනේ නැහැ කිසි කෙනෙකුට. බජාජ් වාහනයක් තියෙන කෙනෙකුට. බජාජ් වාහනේ තල්ලු කරගෙන හරි ඔහොම යනකොට මෙන්න ඉන්නවා නියෝජිතයෙක්. කාගෙන්වත් අහන්න ඕනේ
1: නැහැ. යස් ඒකනේ.
0: මම දැකලා තියෙනවා සමහර ටවුන් වල නියෝජිතයෝ දෙන්න තුන් දෙනා ඉන්නවා.
1: බුරුතු බුරුතු.
0: බුරුතු බුරුතු නේ. බුරුතු බුරුතු නේ කරන්නේ නැහැ.
1: නියෝජිත දෙන්න තුන් දෙනා ඉන්නවා.
0: බුරුතු බුරුතු.
1: අනිත් එක අපි දැන් මේ දවස්වල කතා කරන අලුත්ම බජාජ් ත්‍රිවිල් එක ගැන 236cc.
0: ඔව්.
1: ත්‍රිවිල් එකක් මේක. ආ නෝටිස් කරලා දරන මේකේ ලුක් එකක් වෙනස්. පොඩි වෙනසක් තියෙනවා.
0: තියෙනවා තියෙනවා තියෙනවා.
1: රෝද 3යි. ඒකේ වෙනසක් නැහැ.
0: ඔව්. ත්‍රිවිල් නේ.
1: ලුක් එකේ හැම වෙනසක් වෙලා තියෙනවා. ආරනිකම් ඩිජිටල් පැනල්.
0: දැන් දොරවල් වෙනවා නේ?
1: දොරවල් වෙනවා.
0: වැඩි කාලයක් යන්නේ නැහැ. දොරවල් වලට වීදුරු ටිකක් දාලා ඔක්කොම කරලා AC කරලා ගන්න. ඉතින් ඔහොම යන් ගොඩක් දේවල් දියුණු වෙනවා අපිට පේනවා. අපිට පේනවා ඉස්සර වගේ නෙමෙයි දැන් ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකයි ෆැක්ටරි ෆිටඩ් රේඩියෝ එකයි. තිබුණාද ඉස්සර?
1: නැහැ.
0: දැන් මේ 4 stroke engine ගැන කතා කරන්නේ 236cc engine capacity එක වැඩි.
1: හරි.
0: ටිකක් වැඩිපුර තෙල් ටිකක් ගහනවා වගේම ඔබ වෙනද යනවට වඩා සෑහෙන දුරක් යන්න පුළුවන් fuel efficiency එක හොඳටම වැඩි කරලා තියෙන නිසා.
1: වව් වව් වව්.
0: engine එකක් EFI වෙනකොට carburetor engine එකක් වගේ නෙමෙයි. උඩට petrol ටික වැඩ කරනවා.
1: හරි.
0: ඒ වාසිය ඔබට තියෙනවා. එතකොට higher එකකින් හම්බෙන ලාභය වැඩි. බඩු ටිකක් අරන් ගිහලා දැම්මත් ඔබට යන වියදම අඩුයි. ඔන්න වගේ වාසි තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම ස්පෙයා පාර්ට්ස් ගැනත් පොඩි මතකයක් තියාගන්න. මොන දේ වුණත් මොකෙන් මොනවා වුණත් අවශ්‍යතාවයක් වුණොත් හැම වෙලාවෙම බජාජ් ජෙනුවින් පාර්ට් එකක් විතරයි මම මගේ වාහනයට දාන්නේ. ඒ අවංකකම තියාගමු. ඒ අවංකකම හරි වැදගත්. හැමදාම ඔබේ ත්‍රිවිල් එක බ්‍රෑන්ඩ් නිව තත්ත්වෙන්ම තියෙනවා.
1: නියමයි.

0: මේ මගේ ස්ක්‍රීන් ටයිම් එක මාර වෙලාවම හැමතිස්සෙම ඉන්නේ ස්ක්‍රීන් එකේ. එක්කෝ TikTok වල, එක්කෝ Facebook වල, මොන හරි social platforms වල හැමතිස්සෙම. කවුරු හරි බැලුවොත් මගේ ස්ක්‍රීන් ටයිම් එක කියයි, "ඔයාගේ බිල නම් අනේ අනිවාර්යෙන්ම data වලට ඔයාට රුපියල් 10000ක් විතර යනවා ඇති කියලා." මට ඒගොල්ලන්ට දෙන්න තියෙන උත්තරේ නෑ. මම මේක රුපියල් 1199 මම මේක ෂේප් කරගෙන තියෙනවා. Hutch 15 පැකේජ් එකට පින් සිද්ධ වෙන්න. මොකද ඒගොල්ලන්ගේ තියෙන අනි සුපිරිම පැකේජ් එක Hutch 15 apps 15ක් දීලා තියෙනවා. ඊට අමතරව තව 35GB අපිට වැඩිපුරක් දීලා තියෙනවා. තව තව වැඩ ටිකක් කරගන්න. මම හිතනවා මේ කාලේ බිහි වෙච්ච සුපිරිම පැකේජ් එක මේක කියලා. ආයි 15ක්? එහෙම අහලා නැහැ නේ ධර්මින්.
1: මම දාන්නේ පුළුවන් තරම් කඩලා පැකේජ් ගොඩාක් ගන්න වෙන තැනට මේක හැමදාම හදලා තිබුණේ.
0: Yes, ඒකනේ වැඩේ.
1: ඒත් මිනිස්සුන්ට වියදම වැඩි ඇත්තටම. මේක 1199යි මේ පැකේජ් එක. මේකට ඔය app 15 ඔබ ඕන තරම් GB කීයක් පාවිච්චි කරත් මේ 1199 පැකේජ් එක ගෙවුවට පස්සේ මේක ඩිස්කනෙක්ට් වෙන්නේ
0: නැහැ.
1: මාසයක් යනකම් ඔබට මේ ෆැසිලිටි එක හම්බෙනවා.
0: Right.
1: ඊට පස්සේ ආයෙ ගෙවුවාම ආයෙ තව මාසයකට unlimited data හම්බෙනවා.
0: Wow, සුපිරි නේද?
1: Data ඉවර වෙන්නේ නැහැ. ඒ apps 15 ඇතුලේ අපිට හැම දෙයක්ම වගේ කරගන්න පුළුවන්කම තියෙනවා. Candace chocolate ගැන නන්ද අපි කතා කරන්නේ quality ගැන කියනවාද? මම කියන්න සන්තෝෂයි. ඒගොල්ලන්ගේ Candace chocolate ගැන හොඳ උනන්දුවක් තියෙනවා. හොඳ උනන්දුවක් ඇති වෙලා තියෙනවා.
0: ඒක
1: සතුටක්. අපිට විශේෂයෙන්ම ඕන උනේ දැන් අපේ generation එකේ අය අනිවාර්යෙන්ම Candace chocolate දන්නවා.
0: රස බලපු නැහැ.
1: රස බලපු අය තමයි හැමෝම. ඒගොල්ලන්ගේ ජීවිතේ පොඩි පොඩි තැන්වල ඉඳලා චූටි කාලේ ඇවිල්ලා, තරුණ කාලෙට ඇවිල්ලා, ආදරය කරන කාලෙට ඇවිල්ලා, ඒගොල්ලන්ට දරුවෝ ඉන්න කාලෙට ඇවිල්ලා, නෑදෑගේවල් වල යාළු මිත්‍රයන් ගිවල්ලට තෑගි දෙන තත්ත්වයට ඇවිල් ඒ හැම තැනකම Candace chocolate තිබිලා
0: තියෙනවා.
1: ඒකටම ආවේනික වෙච්ච යුනික් රස අදටත් මතක තියෙනවා. මට Candace වල රස මතක් කරගන්න පුළුවන්. සමහර රස જાති තියෙනවා එහෙම. හිතලා මතක් කරගන්න
0: පුළුවන්.
1: ඩග්ගල මගේ කිමිකල් රියැක්ෂන් එක
0: වෙන්නේ.
1: ඒ රස මට දැනෙන. හරිම යුනික් රසක්. හරිම ක්වොලිටි. හැම වෙලාවෙම ස්ටෑන්ඩඩ් එක මැච් කරලා වැඩ කරන කම්පැනි එක Candace.
0: Candace.
1: හොඳම මැටීරියල් වලින් හදන නිසයිනේ මෙච්චර අපි මේක රහයි රහයි කියලා කියන්නේ. රහම රහයිනේ ඉතින් කොකෝ බට වලින් හදලා එනකොට. දැන් ෆෝන් එකක් ගන්න. ඔන ෆෝන් එකක් ගන්න.
0: ඔව් ඒක හරි. ඔන එකක් ගන්න.
1: ඔන ෆෝන් එකක් ගන්න. දැන් ෆෝන් සම්බන්ධව මිනිස්සුන්ගේ පර්ස්පෙක්ටිව් එකත් සෑහෙන දුරට වෙනස් වෙලානේ
0: තියෙන්නේ.
1: ඉතින් මිනිස්සු මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් එකක් අල්ලගෙන ඒකමයි.
0: ඊපස්සේ
1: මිනිස්සුන්ට තේරෙනවා ඒකට වඩා මේ වැලියු එක ගණන් කරන්න ඕනේ අපි කියලා. මොකද බ්‍රෑන්ඩ් නේම් එකක් ඉතින් වැදගත්. බ්‍රෑන්ඩ් නේම් එකක් හොඳයි. ඒක බ්‍රෑන්ඩ් නේම් එක වරදක් කියනවා නෙවෙයි. නමුත් සමහර වෙලාවට කෙනෙකුට බ්‍රෑන්ඩ් නේම් එකට වඩා ඒ ෆෝන් එකේ ප්‍රයෝජනීය වැදගත් වෙන්න පුළුවන්. ඒ ෆෝන් එකේ තියෙන ෆීචර්ස්, ඒ ෆෝන් එකේ තියෙන ඔප්ෂන්ස්
0: රයිට්
1: ඒව වැදගත් වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් නේම් එකටත් වැඩිය. අන්න එහෙම වෙලා තමයි ඔන ෆෝන් එක ලෝකෙම දැනගන්න. මුළු ලෝකෙම අවධානය ඔන ෆෝන් එකට යන්නේ. ලංකාවේ ඔන ෆෝන් එක නම්බර් 1 සෙලින් ෆෝන් එක වෙන්නෙත් ওই විදිහටමයි. මිනිස්සු වැලියු එක හොයන්න පටන් අරන් තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒක මාකට් එකේ ගොඩක් අය චැලෙන්ජ් එකක්. හැබැයි මම හිතනවා ඒක හොඳ පැත්තක තියෙන හොඳ දිශානතියකට යන්නේ. මිනිස්සු බලනවා ගණන් හදලා මේ ඔප්ෂන් එකයි මේකයි මේකේ ගාන මෙච්චරයි එහෙම බෙදුවාම අපි මෙච්චරයි කියලා තියෙනවා. මෙච්චර කාලයක් වරන්ටි තියෙනවා. මේක හොඳයි අපිට ගෙවන්නත් ගන්න පුළුවන්. දැන් ඔන ෆෝන් එක සිගරකින් ගෙවන්න ගන්න පුළුවන් බව ඔබ දන්නවනේ. ඉතින් ඒක ගෙවාගෙන යනකොටයි ඔබ නිකන් ගෙවාගෙන යනකම් මම
0: පාවිච්චි කරනවා. ඒතර වාසිය නිකන් තවත් වැඩි වගේ නේ.
1: ගෙවාගෙන යනකම් ඒක පාරසලියට කළ ගන්නෙත් නේ. ඉතින් ඔබට පුළුවන් නේ එහෙම පොඩි වැඩක් කරන්න හොඳ වොරන්ටි එකක් එක්ක සිංගල් සිම්පල් පේකින් ගෙවාගෙන යනකම් පාවිච්චි කරගෙන
0: හොඳ ෆෝන් එකක් පාවිච්චි කරනවා.
1: ඒක
0: නියමයිනේ.

0: උදේ 8:32 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play

0: නැත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා colors and flavors සිත සනසන වර්ණ සහ රස මිහිරි. මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
1: තම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
8: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය, අපි ගැන හිතන, අපිටම හරියන තැන.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
1: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතා.
4: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
5: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
4: සර්, අපේ වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
5: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
4: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම් ඒත්
5: අයි මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ.
4: මොකද සර්?
5: මගේ ඉන සයිස් එක දරගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා.
4: නෑ සර්.
5: නෑ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
4: එහෙමද?
5: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
4: ආ එහෙමත් පුළුවන්ද?
5: පුළුවන් නේ නං. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price check tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් අතරේ ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
4: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
5: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවට කපුරුක ඔලකල පාපිසක් ගෙන්න ගනි.
6: ඇප් එකෙන් ගත්තා touch 15 reload කරලා ගත්තා touch 15. ඇප් එකෙන් ගත්තා reload කරගත්තත් iPhone 17 Pro දිනන නම් touch 15. touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් touch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
7: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් gold supreme chicken sausages ඉතිරිය රුපියල් 275යි. කිස් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි. එක්ස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරි රුපියල් 210යි. කගිල්ස් ෆුඩ්
8: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
9: finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
10: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් කලර් අප් තමයි.
0: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
11: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
12: මේ පාර සේත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
13: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
12: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
14: Theater Crazy Win Desi Sekurada Hawasa Pahata
15: Powered by Bid to Win

0: මංගාව තියෙනවා නිකන් නියම සිරා ජපන් කතාව.
1: මොකක්ද?
0: මේ කතාවේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. මේ කතාවේ ඉන්නවා මැක්කා.
1: මැක්කා?
0: මේ කතාවේ ඉන්නවා උකුණා.
1: ඕකේ.
0: මේ කතාවේ ඉන්නවා ඇඳමකුණා.
1: හරි, ඇඳමකුණා.
0: මේගොල්ලෝ බොහොම හොඳ යාළු.
1: වාව්, නියමයි.
0: ළඟින් ආශ්‍රය කරා. දවසක් ඇඳමකුණා මැක්කටයි උකුණටයි පාටි එකකට එන්න කියලා ආරාධනා කළා.
1: හරි.
0: දවස් ලඟ වෙනකොට මේ දෙන්නගේ කතාව ඉතින් මේ මොනවද දන්නේ නේ බං අපිට දෙන්න යන්නේ.
1: හරි.
0: රස රස කෑම ඇති නේද? කොයි වගේ දන්නේ ඔවුන්ගේ ගෙවල් නේද? අපි උදෙන්ම ගිහිල්ලා උදේටත් කාලා දවල්ටත් කාලා රෑටත් කාලේ නැවත නැත්තම් රෑ කෑමට විතරක් යනවා. එම් ගියේ ගමන් කෑම ගැන හඬ හොඳ නැහැ ඉතින් නේද? දැන් මෙහෙම කතා වෙවි තමයි කාලේ ගත වෙන්නේ.
1: හරි, ඕකේ.
0: දැන් ඉතින් ගමන යන දවස පටන් ගත්තා. දැන් උකුණයි මැක්කයි ගමන යනවා. දැන් මැක්කයි උකුණයි තනි තනිව හිතනවා. මොනවද දන්නේ නැහැ ඉතින් තියෙන්නේ.
1: කන්න මොනවද තියෙන්නේ?
0: ගෙදර හදපුවද, ගෙන්නපුවද, කේටරින් සර්විස් එකකින් ගෙන්නලා හදනවද දන්නේ
1: නැහැ. හා
0: හා. කවුද මේ කල්පනා කරන්නේ? උකුණයි මැක්කයි. මෙහෙම ඉන්නකොට ඔයා දන්නවනේ මැක්කා සාමාන්‍යයෙන් පැන

0: කියලා මම කියන්න උඹේ නෝක නැත්නම් අපි දෙන්නම එන්නේ නැහැ කියලා මිනිත්තු හිටයි. පාටිය කැන්සල් කරොත් අපි මේ ගමන සම්පූර්ණයෙන් අපරාධයි.
1: ඒකනේ.
0: ඒ නිසා මං ටක් ගාලා යන්න. ගිහිල්ලා උඹ එන පණිවිඩේ මම ඇඳ මහුණට දෙන්න.
1: රයිට්.
0: ගමන්නේ එහෙනම් එහෙම කරමු ටක් ගාලා එනම් බලංගු ටක් ගාලා ගිහිල්ලා මං එන කීපංගෝ මේ ඔක්කොම ලැස්ති කරලා තියපන් ටක් ගාලා හොඳේ මං පුළුවන් වේගෙන් එනවා ඈ.
1: හා
0: හා. පට ගාලා මැක්ක පැනලා ගියා. මැක්කව ඉතින් ඉතාමත් උණුසුම් විදියට ඇඳ මකුණ පිළිගත්.
1: රයිට් නියමයි.
0: අරගෙන ඉතින් පොඩි වයින් වීදුරුවක් දුන්නා වැඩේ පටන් ගන්න කලින් මැක්කට. මැක්ක බිව්වා. කට මේකට ආස හිතුණා. වටපිට බලනකොට වයින් දාපු තව බාදන තියෙනවානේ වටේ. ඒ වෑන් ඉතින් ඔය ටික ටික දාගෙන බිව්වා.
1: හරි.
0: ටික ටික දාගෙන බිව්වා කියන්නේ තේරම වගේ බිව්වා. දැන් උකුණ එනකොට බඩු ඉවරයි.
1: හරි.
0: මේක ඉතින් මේ උකුණව පිළිගත්තා ඇඳ මකුණ.
1: ඔව්.
0: ඉතින් මොන හරි බීලා එමුනේ. බීලා එමුනේ කියලා වඩා බොණ්ඩ දෙන්න දෙයක්
1: නැහැ. හරි.
0: දැන් අපිට පේනවා මැක්ක ඉන්න රතුම රතු පාට වෙලා වයින් බීලා.
1: පිටි දෙන්න වගේ.
0: ඉදි මිලා ඉන්න.
1: හරි.
0: මැක්කගෙන් ඇහුව කෝබන් තිබිච්ච වයින් ටික. මේ උකුණට දැන් අපි දෙන්න ඕනේ නේ. මාර වැඩි ඉවර වෙලා නේ. දන්නේ නෙවෙයි පෙවිලා නේ.
1: ඕකේ.
0: වලියක් පටන් ගත්ත. සද්දන්ත වලියක් ඇයි අරුවර පොඩි කකුල් වලින් එන දොරක් ඇවිල්ලානේ.
1: ඔව්
0: ඔව්. ඌට කන්න බොන්න දෙයක් නැහැ. ඌ දීලා ඔක්කොම වැඩි මැක්කා. සඳ වලියක්. මේක බේරන්න පැන්න ඇඳ මකුණ මැදට.
1: රයිට්.
0: ඇඳ මකුණව බිම වැටලා පෑගුණා. මැක්කා උකුණම පහුරු ගෑවා. අන්තිමට කොහොමාරි පිට මිනිස් සැල්ල වලිය බේරුවා.
1: හරි.
0: ආන් එදා ඉඳලා තමයි ඇඳ මකුණ ෆ්ලැට් උනේ. ඇඳ මකුණ තැලිලා වාගෙන
1: ඉන්නේ ඔවුනේ.
0: අර පෑගිච්ච පෑගිල්ලට.
1: අයියෝ හයි.
0: අර වර ඉදිමිලා ඉන්නේ වයින් බීලා තමයි ඔය ඉදා ඉන්නේ.
1: මැක්කා.
0: මැක්කා. අර පහුරු ගාපු එක හින්දා තමයි උකුණගේ පිටේ ඉරි තියෙන්නේ. නොකල දැනගන්න.
1: උකුණ ගැන තඩියනේ.
0: විද්‍යා විද්‍යාවෙන් කියන්නේ. ඔය කී කරම් බලන්න මං කියන්නේ බොරු නේ.
1: ඉන්න දැන් බලන්න.
0: ඔය ඉන්නේ අලකොටු වලස්ස බෝන් වගේ ඔය. අරන් බලන්න මන්න ඉරි තියෙනවා. ඉරි නෙමෙයි කොටුත් තියෙනවා ඔලුවේ.
1: ඒ තඩිය නනිය මැක්කා.
0: පොඩි උන් නෙමෙයි මෙයාගේ නෝනි. නේද?
1: අනේ ගහරි ස්වීට් කතාවක් නේ.
0: ඉතින් ඔයගොල්ලෝගේ ලස්සන ඉතින් පොඩි ලස්සන ජපන් කතා තියෙනවා. ඔබ කල්පනා කර කර හිටියා නම් ඉතින් ඇයි ඇඳ මකුණ තැලිලා ඉන්නේ? මැක්ක ලොකු වෙලා ඉදිමිලා පිම්බිලා ඉන්නේ. ඔන්න ඕවා තමයි
1: හේතු.
0: ඉස්සර වෙලා තියෙන දේවල් රයිට්.
1: රයිට්. අපි තාසයි කවුරු හරි ගෙදරකට කතා කරාම අපිත් ඉතින් ආයි හුරේ රන්. ගෙවල් වලට යන්න හරි අස ගිහිල්ලා බලනවා ඉතින් වටපිට. යනකොටම වහල බලනවා. පූ මේ මිනිස්සුන්ගේ වහ. දැන් ඕගලෙන් ගෙදරේනවා කියලා හිතන කරේ. අපි මුලින්ම වහල. පූ අරවින්දලගේ වහල. වහලක ජනප්‍රියම නිවේදකය. හං හං හං. මේක කැත්. ගාල දැන් යනවා. අතුරට. අතුරට ගිහින් ඉඳගෙන අපි බලනවා සිවිලිම. පෝ සිවිලිම. මහලොකු ජනප්‍රියම නිවේදකය.
0: මම තමයි හිතන්නේ.
1: හිතේ හිතේ හිතෙනවනේ අරවින්ද දැන්.
0: ඉන්දලට ගෙවල් වලට එන්න කියන්නත්.
1: නෑ ඒක ඇත්තට තියෙන්නේ. අයියෝ ආස නැද්ද? ලස්සන නිකන් කලර් අප් වහලක් දාගෙන ලස්සන සිවිලිමක් දාගෙන ආස නැද්ද මේ වගේ ගෙදරක ජීවත් වෙන්න?
0: ආසයි. එහෙනම් දැන් කොහොමද කරන්නේ මුළු වහලම ගලවන්න එපැයි?
1: අම්මෝ ඒක නම් මාර හරදරයක් නේ.
0: පේනවනේ? වහලේ වරද්ද ගත්තොත්?
1: හරි.
0: හරි අමාරුවක
1: වැටෙන්නේ.
0: දැන් වහලේ කැතයි දැන් මොකද කරන්නේ? තියෙන වහලයක් ගලවනවා කියන එක ලේසි නේ.
1: යා ඒක හරි.
0: අනිවාර්යයෙන්ම වෙන තැනකට වෙන ගෙදරකට shift වෙන්න ඕන ඒ කාලෙට. හැබැයි එහෙම හරි කරගන්න පුළුවන් නම් දෙවනි වතාවෙවත් හරියට කරගන්න මේකට කලර් අප් වහලයක් දාමු. එක කොරුගේටඩ් ෂීට් එක.
1: අර
0: රැලි රැලි රැලි රැලි තියෙන ෂීට් එක. ඒකේ ලස්සන පාට එක ඇවිල්ලා තියෙනවා දැන්. තින්ත ගාන්න ඕනේ නැහැ ෆැක්ටරි එකේදීම පේන්ට් කරලා ඉන්නේ. නැත්තම් උළු වල එක එක පෙනුමට එක එක වර්ගයේ උළු, රට උළු, සිංහල උළු, උළු හැඩයේ තියෙන ෂීට් එකක් තමයි ඒකත්. නමුත් උළු වල පෙනුම තමයි ඈත ඉඳලා බලද්දි. කවුරු වහලට නැගලා මොනවද දාලා තියෙන කියලා බලන්නේ නැහැ ඈතින් ඉන්නේ බලන්න. ඈතට උළු කියලාමයි පේන්නේ.
1: හරි.
0: ඊට පස්සේ ඔය වෙන රටවල් වල තියෙන වර්ගයේ නිකන් ඒවත් තියෙනවා.
1: හා නියමයි නියමයි.
0: පෙනුමට ඒ වෙනම එකක්. ඊළඟට ස්ට්‍රිප් සිවිලිම. වාට ලී පටි වල පෙනුම තියෙන සිවිලිමක් ගහ ගන්න ඕන නම් ඕන්න එකට බඩු තියෙනවා. හැබැයි එකක්වත් ලී නෙවෙයි. ලී පෙනුමමයි. ඔබ ලී කියලා අපරාදේ මං කිව්වේ. අපරාදේ මං කිව්වේ නොකියන දේ ඔබ ලී කියලා තාගෙන ගෙනලා ගන්න.
1: ඕනේ.
0: ඉතින් මේවා මේ ඒ නිසා දිරලා සත්තු කාලා නාස්ති වෙලා යන්නේ. මේ තමයි වහලේ ගහන්න තියෙන සම්පූර්ණ සොලූෂන් දීපු එක්තරා සුපිරිම අවස්ථාව.
1: රයිට් ඕකේ.
0: ඉස්සර අපිට වහලයක් ගහ ගන්න එච්චර ලොකු සපෝට් එකක් තිබුණේ නැහැ. අපි හાર્ඩ්වෙයාර් එකකින් ඔය ඔක්කොම ගන්න. දැන් මේගොල්ලෝ වෙලා කලර් අප් කියන්නේ වහලට ඒගොල්ලෝ ස්පෙෂල් කට්ටියක්. නේද? ඒගොල්ලෝ ස්පෙෂලිස්ට්ලා. වහලි සීලිම වැඩේ ලස්සන්ට.

0: ඉවර කරන්න පුළුවන්. ඉතින් ඔබේ වහලේ තාම ගහලා නැත්නම් අපි වගේ දෙපාරක් අමාරු වැටෙන්න ඕනේ. එකපාර හරි වැඩේ කරගන්න colorupLK.com සයිට් එක මරු මේ වැඩේට.
1: හරි.
0: ඒ සයිට් එකට ගිහින් ඔබට හොඳ අදහසක් ගන්න පුළුවන්. කොහොමද මේ වහලේ කොච්චර ලස්සනට එයිද කියලා.
1: ඕකේ.
0: එකපාර කරගන්න. වහලයක් කියන්නේ මුල්ලදි වරද්ද ගත්තොත් ජීවිත කාලෙම කරදරයක්.
1: ඕනේ.
0: colorupLK.com.
1: Right.
0: නැත්නම් මෙමෙතනම .tt බලන්න යන්න එපා.
1: දැන් අපි හොරයිසන් කැම්පස් එකට පොඩ්ඩක් යමු. අධ්‍යාපනය කියලා කියන්නේ ඇත්තටම එක ලයිෆ් එකේ මාර වටින කෑල්ලක්. මං ගත්තොත්
0: දැන් තේරෙනවානේ
1: අපි ජීවිතේම ගත්තොත් මම ජීවිතේ සිනානුවක්ම අධ්‍යාපනය කියන කෑල්ල මත තමයි
0: තියෙන්නේ. දුනේ රානුවට උග දුනේ ඉන්නේ.
1: මේ හොඳට
0: හොඳට තමයි ඉන්නේ. හොඳට ඉන්නේ මේ
1: අධ්‍යාපනය.
0: ඔව් ඉතින් අධ්‍යාපනය. ඕ මෙච්ච දේ දැන් තේරෙනවා. දැන් හිතනවා අයියෝ ඉගෙන ගන්න තිබ්බා, එහෙම කරන්න තිබ්බා, මෙහෙම කරන්න තිබ්බා. අපි මේ ලොකු කාලයත් එක්ක සටනක ඉන්නේ. මේ මොහොතේ අපි ගාව තප්පරයක්වත් නෑ අහක දාන්න.
1: යස්.
0: දරුවගේ මොකද අධ්‍යාපන තත්ත්වය, මොකද ඒ ලෙවල් වල රිසල්ට් එක? ඒ ලෙවල් එකේ රිසල්ට් එකට ඔබේ දරුවගේ ජීවිතය තීරණය කරන්න දෙන්න එපා. ඊට වඩා ඔබ හොඳ කන්ට්‍රෝල් එකක මේ වැඩේ කරගෙන යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් අපි පහුගිය දවස්වල කතා කරා විභාගෙන්, ඒ ලෙවල් විභාගෙන් විෂයන් තුනම ෆේල් වුණත් දරුවෙකුට යන්න මාර්ගයක් තියෙනවා කියලා. ඉතින් හිතන්නකෝ එස්සා මාර්ථ තුනක් තිබුණොත් අපි මොනවා කියයිද කියලා.
1: හරි.
0: ඔයා අහලා තියෙනවද දන්නේ නැහැ මේවා මේ අලුත් විෂයන්. ලෝකේ ඉස්සරහට රැකියා වෙළඳපොළ හැදෙන්නේ මේවා විෂයන් වටේ තමයි. මේ එක විෂයක් තියෙනවා ජෛව විද්‍යා තාක්ෂණ වේදී ගෞරව උපාධිය. ඔයා හොඳට බලන්න හොරයිසන් කැම්පස් එකේ ගොඩක් වෙලාවට ගෞරව උපාධි තියෙනවා. නෝමල් උපාධියකට වඩා ගෞරව උපාධියක් ටිකක් උඩින් තියෙනවා.
1: හරි.
0: ඒ ලෙවල් වලින් පස්සේ විද්‍යා විෂයන්ට නැත්තම් ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ එස්පාස් තුනක් තියෙනවා නම්
1: හරි
0: ඔබේ දරුවට ඒ ගෞරව උපාධිය සඳහා ඇතුළත් වීමේ මූලික සුදුසුකම තියෙනවා කියලා හිතලා ඉස්සෙල්ලාම සන්තෝෂ වෙන්න.
1: ඒ නියමයිනේ.
0: හ්ම්. මේ වෙන්න යන්නේ කවුද? ජෛව විද්‍යා තාක්ෂණ වේදියෙක් වෙන්න යන්නේ. හ්ම්. හොරයිසන් කැම්පස් එකේ. ඉතින් දැන් මේ වගේ විෂයක් හදාරන්න, මේ වගේ විෂයක් උගන්වන්න හැම කැම්පස් එකකටම බැරි හේතුවක් තියෙනවා. මොකක් වෙලාවට ඒ හේතුව තමයි නවීන විද්‍යාගාරයක තියෙන අඩුව. හොරයිසන් කැම්පස් එකට නවීන විද්‍යාගාරයක අඩුවක් තියෙනවා කියලාද ඔබ හිතන්නේ? ඔය වටේ පිටේ ඉන්න හැම ක්ලාස් එකකින්ම ස්කූලවලින්ම කාලෙන් කාලට එනවා හොරයිසන් කැම්පස් එකේ විද්‍යාගාරය බලලා. ඒක නැති දෙයක් නෑ. ඔතනට යන ඔබේ දරුවට හැම දෙයක්ම ඇස් දෙකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන්. දකින්න දේ මිනිසුන්ට හොඳට මතක
1: තියෙනවා.
0: දරුවන්ට හරි ලේසි ඉගෙන ගන්න. පින්තූර නෙමෙයි ඇස් දෙකට දැක්කකි. මූලද්‍රව්‍ය වල නම් අහලා විතරනේ අපි තියෙන්නේ. මූලද්‍රව්‍ය කීයද ඇස් දෙකට දැකලා
1: තියෙන්නේ?
0: දැකලා තියෙන්නේ ඇලුමිනියම් විතරද? ඇලුමිනියම් යකඩයි රත්තරන් ටිකක් දැකලා තියෙනවා. සිල්ව දැකලා තියෙනවා ඔච්චර තමයි. මූලද්‍රව්‍ය 108ක් කියන කතාව දැන් මං හිතන්නේ 112ක් විතර තියෙනවා. ඒක එන්නේ අලුත් අලුත් ඒවා එකතු වෙනවනේ. අපි ජීවිතේට දැකලවත් නැහැ. මතක තියාගන්න මේ හොරයිසන් කැම්පස් එකේ මේ විශේෂ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය තියෙන විශ්වවිද්‍යාලයක්. එහෙම නොවුනොත් මේ ගන්න උපාධියෙන් වැඩක් නැති
1: වෙනවා. ඒක හරි.
0: ඔය ගොඩක් අය නොකියුවට ඔය අනුමැතිය සහ පිළිගැනීම පිළිබඳව සමහර අයට ඒගොල්ලන්ගේ විෂයන් ගැන ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නෑ හොරයිසන් කැම්පස් ප්‍රශ්න නෑ.
1: යා.
0: ඒ නිසා උපාධිය වටිනවා. වටිනවා කියන අම්බානක වටිනවා. ඒ නිසා මං ආයෙත් මතක් කරනවා ඒ ලෙවල් රිසල්ට් එක උඩ දරුවා අනාගතේ අවුල් කරගත්තා කියලා නම් හිතන්න එපා. හොරයිසන් කැම්පස් එක තියෙන තාක්කල් අපි නම්බර් එකක් දෙන්නම්. හොරයිසන් කැම්පස් එකට කතා කරන්න වෙලාව යනවා මාර වේගෙන් ගොඩාක් කාලෙ ගන්න බෑ. 0111 7737 7000
2: එක්සයිට් ගන්න ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
5: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: විවාහයේ කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසවම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
1: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 59 94. ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: था टॉप स्टोरी।
1: මෙරට ඉන්ධන සංචිත ගැන අනාවරණයක්. අද සහ හෙට යන දින දෙකේදී ඉන්ධන නෞකා දෙකක් මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර පැවසුවේ ජූලි මාසයේ දක්වා ප්‍රමාණවත් ඉන්ධන තුග මෙරට පවතින බවයි. චීන ඇතුළු රටවල් කිහිපයක් සමග ඉන්ධන මිලදී ගැනීම සඳහා උසාකච්ඡාද සාර්ථක බවයි ඔහු පැවසුවේ.
2: රජය විසින් ධන වශයෙන් බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් සහනාධාරයක් පහුගිය මාසෙත් ඒ වගේම මේ මාසෙත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙද්දී ගොඩක් රසවත් සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම තෙල් සැපයීමේ ස්ථාවරව දෙනවා. අනුව තෙල් පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අද දිනේ මෙට්‍රික් ටොන් 39000කට ආසන්නේ ප්‍රමාණයක් රැගෙන ඩීසල් නෞකාවක් ලංකාවට ළඟා වෙනවා. ඒ වගේම හෙට දිනෙත් තවත් මෙට්‍රික් ටොන් 39000කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ලංකාවට තවත් ඩීසල් නෞකාවක් එනවා. යනුව මේ මාසේ යන බලමින් දීසන් නෞකා දෙක අද දිනේ සහ හෙට දිනේ එනවා. යනුව ගත්තාම හත්වෙනි මාසේ මුල් සතිය විතර වෙනකන් පොඩ තෙල් සංචිත ලංකාව තුළ පවතිනවා.
1: දැන් නිදෙස් පුවතක්. රුසියාව වෙල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් යුක්රේන ජාතිකයන් 26 දෙනෙකු මියගොස් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පැය 24ක් තුළ රුසියානු හමුදාව යුක්රේනයේ සැපොරිෂා, ඩිනිප්‍රෝ ඇතුළු පළාත් 8කට ප්‍රහාර එල්ල කළා. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ රුසියාව සහ යුක්රේන අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී.
0: සියතා ටොප් ස්ටෝරී.

0: ඉතින් අපි රත්තරන්ගෙන පහුගිය දවසට කතා කර ආයෝජනය කරන්න කියලා කිව්වා. තාමත් ඔබ ප්‍රමාද නැහැ. තාමත් ඔය රත්තරන් මිල වැඩි වෙලා චුට්ටක් අඩු වෙලා නතර වෙලා ඉන්න වෙලාවක කල්පනාවෙන් ඒ වැඩේ කරන්න අපි එක ඉල්ලීමයි ඔබට කරන්නේ. රත්තරන් ගන්න ඔබ ගත්ත තීරණේ ඉතාම හොඳ තීරණයක් කියන අතරතුරම ඒක තීරණය තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරමු. තව එක ස්ටෙප් එකක් උඩට රත්තරන් අරගන්න ඩිසිෂන් එක හොඳ වුණාට රත්තරන් ගන්න තැන පිළිබඳව ඩිසිෂන් එක වැරදුනොත් ඔබ හුඟක් වෙලාවට බාල රත්තරන් අපි හිතුවේ බාල රත්තරන් තියෙනවා. ඇත්ත බාල රත්තරන් තියෙනවා. අපි මේ කතා කරන්නේ මාත්තු රත්තරන් ගැන නෙවෙයි.
1: හරි.
0: බාල රත්තරන් ගැන. කැරට් 24 නම් 24 වෙන්න ඕන, 22 නම් 22 වෙන්න ඕන. අපි ජුවලරි හදන්නේ 22කින්. 24ෙන් හදන්න බෑ. 24ෙන් ඔබ කරන රන් කාසි වගේවා ඔබට ගන්න පුළුවන්. රන් කාසියක් අරගන්න ඕන නම් ඒත් වෝග් එකට යන්න. ඒගොල්ලන්ගේ ඔයාගේ මෝන දුන්නා නම් ඒ මෝන print කරලා දෙනවා ඒක. ලස්සනට ඒගොල්ලන්ගේ තියෙනවා ඒක. අච්චුවලින් එහෙම කරන්න පුළුවන් නෑ. මාර අලුත් දේවල් තියෙනවනේ ලෝකේ. සහ ඒගොල්ලන්ගේ ජුවලරි collection එකත් ඒ වගේ තරම් ලස්සනයි. අනිත් එක ජුවලරි එකට දාන කාලය, මහන්සිය, ශ්‍රමය සහ ඒකට දෙන අවධානය ගැන මම impressed. මම කිසිම තැනක බලාපොරොත්තු නේ වෝග් ජුවලර්ස් එකේ අයිතිකාර මහත්මයා ගිහිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් සෙන්ටර් එකට ගිහිල්ලා කෑල්ලෙන් කෑල්ල පුද්ගලිකව බලන නැති කියලා මම බලාපොරොත්තු වෙච්ච නැති මේක.
1: අපි වාසනාවන්තයි පාරිභෝගිකයෝ.
0: ඔබ වෝග් ජුවලර්ස් සමහර දේවල් එක බැඳුණු නම් තියෙනනේ. ඒ නමත් එක්ක මේකේ වටිනාකම තව පොඩ්ඩක් උඩ තියෙනවා.
1: අනිෆාරෙන්
0: කොහෙන් ගත්තකද වෝග් එකෙන් ගත්තේ?
1: මං අද යනවා කාගිල්ස් එකේ අතරමං වෙන්න ෂෝ එකෙන් පස්සේ. ඉතින්
0: අතරමං වෙන්න කැලේකට යන්න. කාගිල්ස් එකට ගිහින් මිනිස්සු අතරමං වෙන්නේ
1: නැහැ. මං කියන්නේ මම ඒක එන්ජොයි කරනවා තනියම. shopping experience එක එක එක රාක්කෙන් රාක්කෙට ගිහිල්ලා
0: අවශ්‍ය රාක්ක වල ඇවිදින්න එපා. අයිල් එක යන්න.
1: ඔව් ඒක යනවා. මගේ රාක්ක
0: පේනවනේ.
1: එතකොට මට ඕන කරන දේවල් මගේ ආසම බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ මම ආසම බ්‍රෑන්ඩ් එකට ඩිස්කවුන්ට්.
0: මොකද ඔයා දැන් ආසම කරපින්ච බ්‍රෑන්ඩ් එක මොකක්ද?
1: කරපින්ච නම් ඉතින් ඒක එක බ්‍රෑන්ඩ්
0: එක.
1: කරපින්ච එක බ්‍රෑන්ඩ්.
0: මොනවද ඔයා ගන්න ඇත්තන ඔය හොයට ගිහින් කතා කරොත් දී ගන්නවා.
1: කරපින්ච ගන්නවා රම්පේ ගන්නවා. චීස් my favorite. cheese gun
0: dekala nanne bessakata kano
1: ඊට පස්සේ
0: ආමන්ඩ්
1: ගන්නෝනි එක එක
0: ආමන්ඩ්
1: කැෂියෝ ගන්න
0: තියෙනවා
1: කැන්ඩස් චොක්ලට් ගන්න තියෙනවා මට තව එක එක ජාති තියෙනවා බාස්මති හාල් ගන්නෝනි
0: උඩ මේවා ගන්නනේ
1: එහෙම තමයි ඉතින් අපි අර
0: ගෙවන්නේ මොකෙන්ද ඔයාලා
1: ගන්නවා තියෙනවා හතර ගන්නවා බලනවා කියලා
0: නැහැ ඔතෝ ගහ ගන්නවා
1: එහෙම නැහැ
0: හතර ගෙදර ඉඳන් බැලුවා පාරිභෝගිකයන්ට දෙනවා
1: දැන් වීකෙන්ඩ් එකක් කෙනකොට ගෙදරට සමරකලාට ගොඩක් කට්ටිය එනවනේ. එහෙම තියෙනවා පොඩි එකක් නිකන් කවුරුරි යාළුව වෙනවා නෑ දැවෙනවා. එහෙම පොඩි සීන් එකක් තියෙනවනේ. ගෙදරට එන කෙනෙකුට සංග්‍රහ කරන පොඩි සිස්ටම් එකක් තියෙනවා ලංකාවේ අපේ. ඒ තමයි අපි අහනවා තේ එකක් බොමුද කියලා අපි අහනවා. ඒක තමයි අපේ ලංකාවේ සිස්ටම් එක. ඉතින් එතකොට මොකද අපේ ආපෙක් කෙනා කවදාවත් එයා එපා කියනවද නෑ. ඒක නෙමෙයි අපේ ලංකාවේ සිස්ටම් එක. ආ බොමුද තේ එකක් බොමුද. ඕකේ. ඒ වෙලාවට රෙඩි පිට තියෙන්න ඕනි. ගෙදර තියෙන්න ඕනි හොඳම උකු කිරිපිටියක තියෙන්නෝනි ගෙදර හොඳම නැවුම්ම කිරිපිටියක ගෙදර තියෙන්නෝනි ඒ තමයි පැල්වත්ත පැල්වත්ත කියලා කියන්නේ අපි දන්නවා කිරි දොවාගෙන පිටි කරලා සතියකටත් වඩා අඩු කාලයකින් තමයි මාකට් එකට නිකුත් කරන්නේ ඉතින් ඒ නිසා ඒක තමයි ෆ්‍රෙෂ්ම කිරි එක ඉතින් ඔයගලට පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් තව ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා ඒවා ගන්න පුළුවන් දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ ජිම් බොයි කෙනෙක් දැන් ඔයාට බෑ අර ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක ඔයාට ගන්න බෑ ජිම් අයියා කියලා තියෙන එක බොන්න එපා කියලා රයිට් එහෙනම් ඔයා හොයනවා මේද රහිත එකක් යස් පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් මේද රහිත කිරි පිටියක තියෙනවා ඒක පාවිච්චි කරලා බලන්න එහෙම නැත්නම් මුදවපු කිරිද බටර්ද යෝගට්ද අයිස්ක්‍රීම්ද ගීද හොඳ බිරියානි එකක් හදන්න ඕන කෙනෙක් ගී ඒ හැම ප්‍රොඩක්ට් එකක්ම පැල්වත්ත අපේ රටේ ප්‍රොඩක්ට් එකක් අපේ රටේ විශාල ගොවීන් සංඛ්‍යාවක් කිරි ගොවීන් සංඛ්‍යාවක් එකතු කරගෙන යන ව්‍යාපාරයක් අනිත් එක මාකට් එකේ බැලුවත් ග්‍රෑම් 400 කිරි පැකට් එක පැල්වත්ත වල තමයි අඩුම

0: ලංකාව තරම් මේ ජෙනරල් ඉන්ෂුරන්ස් පැත්තේදී කරාරින මිනිස්සු මං හිතන්නේ ලෝකෙ වෙන කොහෙවත් ඉන්නවද මන්දා. අපිට පුදුම වීරත්වයක් හරි මොකක් හරි එකක් තියෙනවා මේ අනේ අපිට ඕන නැති ඉන්ෂුරන්ස් ගන්න නැහැ කියලා කියන්නේ. ඔය දන්නවද රුපියල් 1800කිනුත් අවුරුද්දටම රුපියල් 1800කිනුත් ගෙදරට රක්ෂණයක් ගන්න පුළුවන් කියලා දැනන් හිටියද?
1: නෑ.
0: රුපියල් 1800ක් මේ මිලියන ගාණක් වේදන් කරලා හදපු ගෙවල් රුපියල් 1800 ඉඳලා තියෙනවා තෝරගන්න. තමන්ගේ ගෙදර වටිනාකම දිහා බලලා ගෙදර වටිනාකමම ගෙවන්නේ නැහැ ඉන්ෂුරන්ස් එකට. වරතේනවා.
1: ඔව් ඔව්.
0: මේ ගෙදර වටිනාකමම ගෙවන්න ඕනේ නැහැ. අපි හිතමු මිලියන 10ක් ගියා කියලා ගේ හදන්න. ඔයා හිතන ඉන්ෂුරන්ස් එකත් මිලියන 10ක් ගෙවන්න ඕනද?
1: එහෙම නැහැ.
0: එහෙම නැහැ.
1: Yes.
0: මේ 10 ගණන් ගෙවන්න තියෙන්නේ. ගෙදර මිලියන ගණන් වටිනා වුණා. ඉතින් මම අහන්නේ අපේ පැත්තට එහෙම දේවල් වෙන්නේ නැහනේ කියලා කියන්නේ ඔබ මොකෙන් ගණන් හදලාද? මොකෙන්ද මේ ගාන හදන්නේ? චාන්ස් ගන්න තේරුමක් නැහැ. රුපියල් 1800ටත් දේපළ හා නිවාස රක්ෂණයක් ගන්න පුළුවන්කම තියෙද්දිත්
1: හරි
0: ඔබ තාම කල්පනා කරනවා නම් මේක ගන්නවද නැද්ද කියලා මට පුදුම වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේකෙන් ඇහැරුණු කවුරු හරි ඉන්නවා නම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් SLIC ගැන අපි දැන් දන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ජෙනරල් ඉන්ෂුරන්ස් එකක් දාගන්න ගෙදරට. ඉතින් මම හිතන්නේ මේ ඉන්ෂුරන්ස් කිව්වම පැනලා දුවන්න හිතන යුගයේ අපි නිමාවට
1: පත්
0: කරන්න ඕනි කියලා.
1: Definitely. සිංගකට ගියාමත් එතන තියෙන වාසි ටික ඒකනම් ඔබ එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මං කියන්නේ නිකමට යන්න සිංගකට. සමහරකට ඔබට ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ගන්න අදහසක් නැහැ. හැබැයි ගෙදර නිකන් පොඩි පොඩි පොඩි ටික.
0: අපෝ මං සිංගකට ගියාම එක එක වරන් ඇවිල්ලා.
1: ඒත් ඕන තරම්
0: තියෙනවා. ගෙවන්න දෙන නිසා මං හැමලන් ටට්ටක් ගාලා අයිනකට ගිහලා හැම
1: හරි ඔකේ.
0: මේ ෆෝන් එකේ මෙහෙම හදලා බලනවා. මට කොච්චරක් ඉතුරු කරන්න පුළුවන්.
1: Yes okay.
0: සිංගරකේ කවරරි මල්ලි කෙනෙක් ගාලා දාන්න. ඔක්කොම බලට ගන්න. ලොරියට දා.
1: මල්ලිට. ගෙවන්න නිකන්.
0: ගෙවන්න නිකන්. මැනේජර් කියලා මරන් යනවා. සිංගරකට ගිහින් බලන්නකෝ. ඔබට ආසන්තේ.

0: දෙනවේ විනාඩි 22යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න. Rock with Moves.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නිලධාරියාගේ ආන්දෝලනාත්මක මරණය සමග යන පරීක්ෂණ වලට මොකද වෙන්නේ?
2: බැරිව මේ පරීක්ෂණ වලට බාධා අවතාම බාල ක්‍රියා.
3: සියලු දෙනාම හෙලා දකින ප්‍රකාශය.
4: ඇති හැකි කෙනාටත් නැති බැරි කෙනාටත් නීතිය සමානයි. කරදීම් මතපසු වීමද එහෙම නැත්නම් හිතාමතා චේතනාන්විතව කරලාද දූෂණ වංචාදේ?
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: පළාත් සභා ඡන්දෙවත් කිව්වොත් මේ රටේ ඉක්මනින්
6: ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයටවත් පළාත් සභා තියෙන දිනයක් කියාවි.
7: ජනතාවට කෙලවෙන දේ නම් හරියට කරනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
11: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය, අපි ගැන හිතන, අපිටම හරියන තැන.
12: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
13: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
14: රත්තරනින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
15: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
17: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
18: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමෙන්ඩ් කරා.
17: ලව්ලි. ඊට පස්සේ සහෙලි,
18: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
19: මිලියන 2,500,000 දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-768-78 වට්ස්ඇප් කරන්න.
20: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්න කෝල් එක. අහන්නකෝ, යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්. Bad dignity.

0: නමේ හත්සීවි සිහත.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.

0: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරිවුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංසතියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසුතියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසුතියමේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
4: Tatti menno ayayay kiyana sindu viral vela
5: Duwe ek Facebook ekata dammada
4: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: ලනත් ගලවන්න දොරේ හිරි අරගන්න. දොරේ මොකද හිරි අරගන්න? දොරේ හිරි අරගන්න. පැල්ලම් යවල දාන්න, මලකඩ ඇරල දාන්න, පොඩි ලෙඩ හොඳ පොඩි ලෙඩ හොඳ වෙන කොලිටියෙන් අංක එක ඩීමෝ විතරයි ගෙන්න්නන්නේ. ප්‍රයෝජන දෙදහක්ම ගන්න තමයි මගේ ප්ලෑන් කර පොඩි බෝතලයකෙන. අර චූටි බෝතලයකින් ප්‍රයෝජන දෙදහම ගන්න බෑ. ඒ අදාළ වෙලාට ගෙන්න ලගන්න.
1: හරි.
0: හොඳම දේ තමයි WD-40 නොගත්තත් කමන්නෑ. මේ එක එක දර හැවවල්ලට අහුවෙන්න එපා. WD-40 කෑන් වගේ ගහලා තියෙන හොර බඩුවලට. හරිද? ඒවා හොඳටම හොර බඩු. ඒවා ඇතුලේ තියෙන ගෑස් ජාති සමහරව LP ගෑස් දාලා ගෙවල් ගිනි තියන්න ප්ලෑන් කරපුවා. ඒවා ගෙවල් ටික අත අරගන්න මේ ඒවා පාවිච්චි කළා. ඒ නිසා WD-40 කෑන් එකේ තියෙන WD-40 කියන ප්‍රොඩක්ට් එකයි කාබන් ඩයොක්සයිඩ් දාලා තියෙනවා. ඒක ප්‍රෙෂර් වෙන්න ස්ප්‍රේ කරන්න ලේසි වෙන්න. ඔච්චරයි තියෙන්නේ. ඒක ගිනි ගන්නෙ නෑ. ඒව සේෆ්ටි ගැන චුට්ටක් හිතන්න. ඔබ වැරදීමකින් වැරදි තැනක ගිනි පුපුරක් හරි තියෙන තැනක LP ගෑස් ගහලා පුරවපු හොර ප්‍රොඩක්ට් එකක් විද්දා කියන්නකෝ. හා මම කියන්නේ මේකයි. මේ ඩිමෝ එකෙන් ගෙන්නන හොලෝග්‍රම් ස්ටිකර් එකක් ගහලා විකුණන WD-40 කෑන් එක. ඒක ඔබ ගන්නෙ නෑ කියලා හිතන්නකෝ. වෙන ඒවා ගන්න එපා. WD-40 නොගත්තත් කමන්නේ නෑ. වෙන ජරාවල් ගන්න එපා.
1: හරි.
0: ඒවැ දාලා තියෙන අර ගෑස් එක පවා LP. ඒවා ගිනි ගන්නවා. LP ගෑස් ගිනි ගන්නවා කියලා දන්න ලිපපත්තු කරන්නේ මේ යන්නේ මලකඩ අරගන්නයි දොර හිරි අරගන්නයි ගිහිල්ලා ගෙතර අතර ගන්න දෙයන්. ඒ නිසා හොර ප්‍රොඩක්ට්ස් ගන්න එපා. ඒ මිනිස්සුන්ට කාගේ හරි ඇඟේ ඕක ගහනවා මිසක් වෙන මොකක්වත් ඉතික්කයක් නැති මිනිස්සුනේ. නැත්තම් හොරට හදනවා ඔය වගේ WD-40 වගේ පේන්න හැදුවේ. වෙනස් කළා හදන්න එපා. ඒ විදිහටම කෑන් ගාලා, ඒ විදිහටම පින්තූර දාලා, ඒ විදිහටම පාට දාලා. Come on, මොනවද මේ ඔයගොල්ලෝ කරන්නේ?
1: ඒකනේ අනේ මිනිස්සු මෙහෙම රවට්ටන්නේ.
0: ඔව්. ඒගන රවට්ටන්න බෙදී පැහැදී ඉන්නේ. හිටපල්ලා කොමාරේ මුව රවට්ටන්න. සිරාද පෙන්වන්න ඔබ කවුද කියලා. පෙන්වන්න අහුවෙන්නේ නැහැ කියලා. රයිට්.
1: අහුවෙන්නේ නැහැ.
0: රුපියල් 1350 ඉඳලා ඉහළට තියෙනවා.
1: හරි.
0: මොනවද ඉතින් ඩිමෝ එකෙන් දැනගන්න ඕන? අපිට නම්බර් එකක් දෙන්නත් පුළුවන්. ඉතින් WD-40 ගැන මොනවද ඔබට දැනගන්න තියෙනවා? අපි කියනවා නේ ඉතින්. අපිනුත් අහගෙන ගියලා ඉතින්.
1: මට අසයිනේ එක්කෙනෙක් එක කතා කරන්න WD-40
0: ගැන. මොකටද කතා කරන්නේ? අපි කියනවා නේ මන්දිද?
1: එහෙම දෙන්නක නම්බර් එකක් වැඩි ටිකක් කතා.
0: 0112. හා. 44.97.27. 0112. 44.97.27. ආ හිරි අරගන්න වෙන්නේ.
1: WD-40.
0: ප්‍රසාද් මල්ලි WD-40.
1: Right. දැන් අපේ ෆැමිලිස් වල මම නිකන් බැලුවා ඒ ලෙවල් ෆේල් වෙච්ච කවුද ඉන්නේ කියලා. හරිද? ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා. ගෙවල් වලින් හරියට දොස් කියනවා, බනිනවා, බල කියන හැමතිසාර බන් දිස්නක්කි. දිස්නක්කි ඒ ලෙවල්ස් කොට දාගත්තා. ඇයි ඕගොල්ලන්ට
0: ළමයට බයින එකට වඩා එක එකනාගේ උදාහරණ අරන් පෙන්නන එක තමයි ළමයට දෙන්න පුළුවන් මේ ජරාම ප්‍රෙෂර් එකක්.
1: මමත් ආස නැහැ අරවින්ද ඒකට.
0: අර කොල්ලන්ට කරගන්න පුළුවන් මුන්ට මේ සැප වැඩි වෙලා මුන්ට මේ මේක කරගන්න බෑ. පිටාදී මාංශින් ලැව්.
1: හැබැයි
0: අද වෙනකොට බලාපොරොත්තු තියාගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. මේ ෂෝ එක ඇතුළේම අපි ඒවා ගැන කතා
1: කරනවා.
0: ලොකුවටම කතා කරන එක තමයි CA ශ්‍රී ලංකා.
1: හරි.
0: විභාගේ වැඩ තුනක් S3ක් තිබ්බනම් ළමයා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් කරන්න පුළුවන්.
1: Yes.
0: කොහොමද කරන්නේ? අනේ ඉතින් කොහොම කරන්නේද? ඒක CA ශ්‍රී ලංකා එක බලාගන්නේ.
1: හරි.
0: හැම එකම අපි හිතන්නේ යන්න ඕනේ නැහැ. එහෙම හිතුවා කියලා වැඩක් නැහනේ. දරුවව හරි මාර්ගයට දාන්න තාත්තරයාමට වගකීමක් මේ වෙලාවේ තියෙනවා. මතක තියාගන්න 280,000කට වැඩි ප්‍රමාණයක් මේ පාර පුද්ගලික අංශයෙන් සහ රජයේ පාසල් හරහා ඒ ලෙවල් ලිව්වා. 40,000කට විතර විශ්වවිද්‍යාල වරම් හම්බෙයි.
1: හරි.
0: 175,000කට වඩා වැඩි ප්‍රමාණයක් ළමයි සුදුසුකම් ලබන්න තත්ත්වෙක ඉන්නවා. නමුත් ඒ ළමයින්ගෙන් 120,000 සුදුසුකම් ලැබලත් පුරප්පාඩු නැති හින්දා විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. මොකද කරන්නේ ළමයි?
1: කොච්චර පාවුදනේ.
0: ඒ ළමයිවත් අපි චාටර්ඩ් අකවුන්ටන්ට්ස්ලා කරන්න පුළුවන්. ආයි පාත්වේක ෂුවර් ප්‍රතිඵලය විශ්වාසයෙන්ම කියන්න පුළුවන් හම්බෙනවා කියලා. ඔබව මේ පුරුදු කරන්න ඔබේ දරුවව ජොබ් මාකට් එකට. ආයි ආවි ලොක්කො අල්ලන්න ඕනේ නැහැ. අමතිලාගෙන් ලියුම් ගන්න ඕනේ නැහැ. එක එක CEOලා හම්බෙලා නේ අපේ පුතාට උදව් කරන්න, දුවට උදව් කරන්න කියන්න ඕනේ නැහැ. කාටවත් ණය වෙන්න එපා. තාමත් ඔබට පාර විවෘතයි. වැඩ තුනක් පාස් නම් දරුවව CA ශ්‍රී ලංකා කියන ලංකාවේ accountants හදන බොඩි එක. ඒගොල්ල තමයි ලංකාවේ accountancy කියන එක තියෙන තැන තීරණය කරන්නේ. මේ උගන්වන්නේ 2025 2030 ඒ සඳහා ලෝකෙම එකතු වෙලා හදපු විෂය නිර්දේශය. ඉස්සර වගේ විෂයන් 25 ඒවා නෑ.
1: හරි.
0: 15කට අඩු කරලා තියෙන විෂයන් ගොඩාක් අතහැරලා දාන්න පුළුවන්කම තියෙන අලුත් තාක්ෂණය නිසා හොඳ ආරංචියක්
1: එක. අනිවාර්යෙන්.
0: එකපාර සීයරම කරන්න ඕන කියලා එකක් නෑ. විෂයෙන් විෂය කර කර විභාග ලීලා යන්නත් පුළුවන්. ස්ටේජ් එකකට විෂයන් 4ක් තියෙනවා. තව ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා.
1: හරි.
0: ඒවා වෙන්වෙන් වශයෙන් කරන්න පුළුවන්. එකට ඔක්කොම කරලා ඉවර කරන්නත් පුළුවන්. ඒක ඔබේ choice එක. දරුවගේ පහසු අනුව එක් කරන්න
1: පුළුවන්. හරි. නියමයි.
0: ලොකු සල්ලියක් වේදම් කරන්න නැතුව තාක්කෙටම හරියන අනාගතයක් හදාගන්න CS ශ්‍රී ලංකාවකට යන්න අනිවාර්යෙන් ප්‍රතිඵලයේ ෂුවර්.
1: රයිට්. අද අපි යන්න ඉන්නේ කහතුඩුව 88 residencies වලට. families ඔක්කොම බස් එකක් දැම්මා. ඒකනේ මේක ඕපන් හවුස් එකක් නෙමෙයි.
0: ඉතින් නම කියන්න පුළුවන් තරමට.
1: 88 residencies. බස් එකක් දාලා මුළු ඔක්කොම.
0: ඉතින් අපි වන්දනාව යනවා වෙන්නේ. ඕපන් ඩේ එකක් තියෙනවා. ආගමික වැඩසටහනක් නෙමෙයි.
1: නකෝ අපි ගිහිලා කතා කරගන්න. අපි බලනවා කහතුඩුවේ තියෙන්නේ අපිට ළඟයි, කොට්ටාවට ළඟයි. එතකොට කොළඹ ඒව ඔක්කොම ඒරියාස් වලට යන්න පුළුවන් නේ. කොළඹම ඉන්න ඕනි කියලා එකක් නැහැ නේ අරවින්ද නේද?
0: අනිත් ට්‍රිප් එකක් ද යන්නේ. ට්‍රිප් එකක් ද යන්නේ.
1: ඕපන් හවුස් බලන්න යන්නේ.
0: ඕපන් හවුස් කියන චිත්‍රපටිය බලන්න ද යන්නේ.
1: නැහැ අයියෝ යා.
0: ෆිල්ම් එකක් නෙමෙයි ඔය. 88 residencies කියන්නේ හොලිවුඩ් චිත්‍රපටියක් නෙමෙයි. කහතුඩුවේ හදපු ප්‍රයිම් ළඟ තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක.
1: ඒ
0: ගෙවල් ගන්න ඒව බලන් කොතනින්ද ගේ ගන්න ඒවට මිනිස්සු යන්නේ. මේ බස් දාගෙන පොල් මල් බැඳගෙන බත් බඳන් යන්නේ.
1: එහෙම නෙමෙයි යන්නේ. අපි ගොඩක් කටිය
0: මොන ලෝකෙද ඉන්නේ?
1: මිලියන 10 10 දැන් හැමෝම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් අපි
0: ඔයග නෑයෝ.
1: ඉතින් අපිට තියෙන්නේ මිලියන 10 ගෙව්වා. ටික ටික ඊට පස්සේ ගෙවාගෙන ගියා. පදිංචි වුණා. අපි මේ ඉන්නේ කහතුඩුවේ. අපි
0: ගත්ත රුපියල් 1500 තමයි රිටර්න් කරන්න බැරි. මිලියන 10 ඒවා තියෙන්නේ.
1: හයිවේ එකට විනාඩි 10යි. දැන් හිතුණා කොයි හරි යන්න. ටග්ගල හයිවේ එකට දැම්ම ගියා. කොච්චර ලේසිද කියන්නකෝ අරවින්ද.
0: පොවිනාඩි 10 න් මේ 15ක් විතර යනවා.

0: හරි, එතකොට පූල් එක තියෙනවා, ජිම් එක තියෙනවා, ජොගින් තියෙනවද? ආච්චි අහන්න කිව්වා.
1: ජොගින් නෑ, ජොගින් ට්‍රැක් එක තියෙනවා.
0: ජොගින් ට්‍රැක් එක.
1: ජොගින් නෑ නේද?
0: හරි, ජොගින් ට්‍රැක් එක තියෙනවා. ඉතින් ඒවා හැම දෙයක්ම තියෙනවා. දැන් අපි තනියෙන් ගියක්
1: කතා කරමු. ආච්චි ජොගින්? ආච්චි.
0: තාම 65යි.
1: 65යි ආච්චි.
0: හ්ම්.
1: තාම ඇවිදිනවා. ජොගින් ආච්චි.
0: ඇති වෙලා 65. අනේ මට මේ කතාව කියන්න දෙන්න කරවින්ද. දැන් හිතනවා අපි තනියෙන් ගියක් හදාගත්ත
1: කිව්ලා ඉතින් පූල් එකෙන් රෙදි ටික හොදාගෙන. එතනම වේලෙන්න දාලා. නියමටම තියේ මේවා වද්දගත්තොත්.
0: එහෙමයි.
1: ඒකයි කියන්නේ ඉක්මනට යන්නේ ඊට රෙසිඩෙන්සිත් මේ වටනම් ඒවෙන් ගෙවල් ගන්න ඉතුරු කරන්න එපා. හොඳම තැන් ටික හොයලා හොයලා ගන්න. මේවා හලා හලා විස මේවා පටන් ගත්ත තැනින්ම හලලා දාන්න ඕනේ. ස්කීම් එකකට වද්ද ගන්න එපා. හොද ගන්න එපා. මොකද කියන්නේ? Happy birthday to me.
0: එක රැහේ කුරුල්ල තමයි එකට වසන්නේ.
1: ඒක තමයි කියන්නේ ඒවට ඕගොල්ලෝ යන්න
0: එපා. කතා කරන වෙබ් ප්‍රයිම් ගෲප් එකට 13:22 තමයි ඔයගලන්ගේ ෂෝට් කෝඩ් එක. අනිත් එක අපි මතක් කරන්න ඕනේ 88 residencies ඔගලන්ට මිලියන 34 ඉඳලා ගන්න පුළුවන්කම තියෙනවා. 13:22 කෝල් කරන්න.
1: ඉතින් එහෙමනම් කෝල් කරන මේ ගොඩක් කල් ගන්න එපා ওই වැඩවලට. මොකද මේ සමල්ලාට ඔබ අර ගන්න හිතාගෙන හිටවු තැනම ගෙදර තව කවුරුත් බලනවත් දන්නේ නැහැ.
0: අම්මෝ, එතකොට තමයි හાર્ට් ඇටැක් එන්නේ.
1: පොඩි කාලයක් දුන්නනේ. කාලේ පොඩ්ඩක් දික් කළා දුන්නා. මෙතන බලා ගන්න. ඉතින් ඒකට වෙලාවක් දාගෙන අනිවාර්යයෙන්ම යන්න.
0: එහෙනම් අපි යමු නේද බර්ත්ඩේ බෝයි. අද ඔගලගේ ගෙදර අපිට ලන්ච් එක
1: දිනේ. ඔව්. ආගමික ගෙදරට යනවා. ආගමික ගෙදරට යනවා. එකෙනේ ඒ කුඩා කරන්නේ මේ මේ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. මේ වගේ මෝඩ මිනිස්සු ආශ්‍රය කරන හැබැයි වගේ ඒ පූජා කරන්නේ.
0: ආ මාතේන මාතේ.
1: ඔව් ඒ වගේ වලට ඕගලන්ට එන්න ඕනේ නැහැ නේද? එන්න එපා කියලා මුලදම කියලා තියෙනවා.
0: හරි හරි. Happy birthday.
1: ඉතින් මේ තෑගියවන්න කපුරුක තියෙනවා. කපුරු කරා තෑගියවන්න ඒ බයිපා කියන්නේ. අවිවාහර වල වෙන්න තරම් එහෙම කරන මිනිස්සු නෙමෙයි.
0: ආගමික නෑ.
1: ආගමිකයි ඉතර නෑ. ඉතින් මේ බලලා ඒවයි වන්න. ඉතින් මේ ඉතින් යුතු කන්නේ නේද? ඉතින් මේ අවුරුදු කීයක් මේ ෂෝ එකේ කෑ ගහලා දුන්නේ?
0: ඒක
1: මෙරිලා අයිනේ තන්තයක් මට වන්න මං අරවිල්ල
0: ආශරයා සුබ දවසක්.

0: සියතට හතර වටේම පත්තර තප්පරයට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: Aluminium aluminium මනේ.
6: දන්සලේ fried rice එකේයි hotel එකේ fried rice එකේයි quality වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
7: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
8: App එකෙන් ගත්තත් H15 reload කරලා ගත්තත් H15. App එකෙන් ගත්තත් reload කරගත්තත් iPhone 17 Pro දිනන නම් H15. H50 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
9: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
11: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
13: අයියා මට ඇපල් මලක් දෙන්න
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
13: අයියා මට මල් ගොඩක් දීලා
14: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
13: H15 පිස්සුවක්ම තමයි
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
15: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ
16: නින්ද යන්නද
15: නින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ
16: ආවේ බිල් බලශක්තිය අ르බුදේනි බලශක්තිය අ르බුදේනි හීනද හීන පේන්නේ නැත්ද බලශක්තිය හොතර දීර කාලට හීන පේනවා අවුල
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: Kolkata top story.
1: දුම්රිය වෘතය සමිති වලින් චෝදනා. දිට්ටුව සුලිකුණාටු හේතුවෙන් කැඩී ගිය පාලම් යළි පිළිසකර කිරීමට මාස 6ක් ගතවීම ගැටලු සහගත කරුණක් බව ලොකුමිටු නිලධාරින්ගේ සංගමයේ පවසනවා. එම සංගමයේ ලේකම් RCM සේනානායක මේ බව පැස්වේ මාධ්‍ය හමුවකට එක්වමින්.
2: දැන් අඹේපුස්සේ ඉඳන් මේක පාර මුලින්ම නිර්මාණය කරන කාලේ අඹේපුස්සේ ඉඳන් නුවරට පාර හදන්න ওই බිංගේවල් ඔක්කොම හදාගෙන යන්න ගත වෙලා තියෙන අවුරුදු 3. දැන් අපිට මේ කැඩිච්ච තැන් ටික හදාගන්න බැරුව මාස 6ක් ගත වෙලා තියෙනවා. එතකොට කල්පනා කරලා බලන්න මේ හදපු කාලේ ගානකට කලින් මේක හදලා තියෙනවා. එතකොට ඒ කාලේ තිබ්බ තාක්ෂණෙත් එක්ක ඒගොල්ලෝ ඒ වගේ වැඩක් අවුරුදු 3කින් කරා නම් අපිට මේ තත්ත්වයට ගේන්න තිබ්බද කියන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ මේකට හරියට මේ වගකීම අරන් මේ ප්‍රශ්නට බහින්නේ නැති එක.
1: මේ අතර සාගරිකා දුම්රිය ඇතුළු කාර්යාල දුම්රිය දෛනික ප්‍රමාද වීම රැසක් වාර්තා වී තිබෙනවා. තවත් දේශීය පුවතක්. 2026 අතීන වර්ෂය සඳහා සිසුන් 42937 දෙනෙකු විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරි මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බතු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
0: Top story.
3: Love it na, mevalo vika hetna.

0: රොක්වේ මොසියතට ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0115 93 93 93.
1: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
2: එකෙන් ගත්තත් H15 reload කරලා ගත්තත් H15 app එකෙන් ගත්තත් reload කරගත්තත් iPhone 17 Pro දිනන නම් H15 H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලනායට වඩා හිතනායට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, number 221, Dharmapala Mawatha Kolamba 7.
5: ඇලුමිනියම් ඇලුමිනියම් වනේ
6: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: රත්තරන්ින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
1: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
2: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
1: අම්මා වෙතින් මට වටිනවනේ.
0: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට
4: powered by bid to win.
5: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
6: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
2: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
7: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
8: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
9: ප්‍රශ්න හතරයි. පොකට් මනි රුපියල් 5000යි. මහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි. අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
10: 2900 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

උදේ 10:24 දැන් වෙලාව මේ උදේම ඔබ එක්කන් යන්න හැදුවේ තිලකවර්ධන සෙලියුල් එක පැත්තට. මේ ටිකේ මේ එහෙ අලුත් වැඩ ටිකක් වෙනවා. දැන් ඔබ සාමාන්‍යයෙන් ස්මාර්ට් වොච් එකක් පාවිච්චි කරන්න කැමති කෙනෙක් නම් ඒකට හොඳ බ්‍රෑන්ඩ් එකක් ඔබේ ඔළුවේ ඇති මේක තමයි මම කැමති බ්‍රෑන්ඩ් එක මේක පාවිච්චි කරොත් මගේ වැඩ ටිකට ලේසි මේක තමයි මගේ ස්ටයිල් එකට ගැලපෙන්නේ කියලා. හැබැයි මේ ඒ જાතියේ ස්මාර්ට් වොච් එකකට යන්න ගියොත් ඔබට වියදම් කරන්න වෙන ගාණ ටිකක් දැනෙයි ඔබට නේද? එහෙනම් මේ ප්‍රශ්නෙත් ඔන්න සෙලුල් එක පැත්තෙන් විසඳලා තිනෝ තිලකවර්ධන. ඔබට පුළුවන් ඕනම තිලකවර්ධන සෙලුල් ශාඛාවකට යන්න. දැන් සාමාන්‍යයෙන් අර මං කලින් කිව්වා ඔබේ හිතේ තියෙන හරි නැත්නම් ඔබ විශ්වාස කරන විදිහට අර ලෝකෙම් පිළිගත් හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක් තියෙන ඒ টপ බ්‍රෑන්ඩ්ස් වලින්ම ස්මාර්ට් වොච් එකක් ගන්නවා නම් ඔබට තිලකවර්ධන සෙලුල් එකට ගිහිල්ලා දැන් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඔබ හොයන ෆීචර්ස් මොනවද? ඒ පාටවල් මොනවද? ඔබට ගැලපෙන ස්ටයිල් එක මොකක්ද? ඒ හැම විදියකටම ඔන්න ස්මාර්ට් වොච් ඔබට තෝරගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන සෙලුල් එකකට ගියොත්. ඒත් එක්කම මේ අවුරුද්දේ රිලීස් වුණානේ MacBook Neo එක. ඒක ගන්න යනවා නම් ඔබට සාමාන්‍යයෙන් ලොකු ගාණක් වියදම් වෙනව නේද? ගිහින් බලන්න තිලකවර්ධන සෙලියුල් එකකට. ඔබ පුදුම වෙයි. මොකද මේ හිතා ගන්නවත් බැරි ගාණකට ඔබට MacBook Neo එක මේක රිලීස් වෙලා තම් මාස 2-3ක් වගේ වෙන්නේ. ඔබට අලුත් මේක ගන්න පුළුවන්, try කරලා බලන්න පුළුවන්. සහ මේකත් එක්ක විශේෂ වොරන්ටි එකක් ඒගොල්ලෝ දෙනවා. මේ හැමදේම ඔබට experience කරන්න පුළුවන් තිලකවර්ධන සෙලියුල් එක පැත්තට ගියොත්. ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ වත්තල කඩවත ගම්පහ ඡායල නිට්ටබුව මහනුවර කුරුණෑගල කියන ප්‍රදේශවල තියෙන තිලකවර්ධන සෙලුල් එකකට. මේ මතක් කරේ ස්මාර්ට් වොචස් ගැන, ලැප්ටොප්ස් ගැන, ඒ වගේම ඔබට මොබයිල් ෆෝන්ස්, මොබයිල් ෆෝන් ඇක්සසරීස් මේ ඕනම දෙයක් තිලකවර්ධන සෙලුල් එකකට ගියොත් ගන්න පුළුවන්කම තියෙනවා.

0: උදේ 10 විනාඩි 33යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න.

0: සිරිවෝඩ් සමාජකයන් සඳහා කාගිල් ෆුඩ් සටිවෙතින් මෙගා වට්ටම් එන්ජෝයි පිරිසිදු පොල්තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි පෙයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි කාගිල් ෆුඩ් සටි
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න
3: මේ පාරසයට ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට
2: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ
3: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න
4: Theater Crazy Win Desi Sekurada Hawasa Pahata
5: Powered by Bid to Win
6: Tatte menno ayayay kire sindu viral vela
7: Duweka Facebook ekata dammada
6: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
8: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
9: Sita Voice of Family
10: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
11: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
3: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: තප්පරයට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Cinderella වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000
9: අයියා මට ඇපල් මලක් දෙන්න
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
9: අයියා මට මල්
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
9: හච් 15 පිස්සුවක්ම තමයි
11: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
12: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ
13: නින්ද යන්නද
12: නින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ
13: ආවේ බිල් බලශක්ති අර්බුදේනේ බලශක්ති අර්බුදේනේ හේින්ද හීන පේන්නේ නැත්තේ බලශක්තිය හොදට තියන කාලට හීන පේනව අවුල
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
16: එමි මාර හුට්ටප්පර යන්නේ බං වෙලා තියෙන්නේ.
13: ඇයි?
16: ඇයි නෙමෙයි හවසට නටවන්නෙම නේ නයි.
13: ආ නටු නටු.
16: මේ විහිළු නෙමෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
13: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කප්පුරකින් ඕඩර් කරපන්කෝ.
16: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
13: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
16: ඇයි සුරම්මියා යන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
13: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර එකක්. මේ 13:37 කියන්නේ කප්පුරකින් ඕඩර් කරන්න පුළුවන් නම්බර එක.
16: ඈ එහෙමත් පුළුවන්ද?
13: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඕනේ මොන මගුලක්වත් ඕනේ නෑ බං කතා කරා ටක් ගාලා ඕඩර්
16: කරා. ගාන කලබල ගන්න එපා. හෙලෝ කපුරුක.
13: ඈ
15: Chris Vendisian Sanna Mahal Jewelers within Labano rupiyal 150000 watina run kaasiya rupiyal 260k wage adu ganakata dina gatte na kiya dine kanishka sundarwan
17: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි හැමදාම 100% වහනවා 100% එකටයි ස්වර්ණමාන ඩියුටි එකට දෙකටම තැන්කියු කියනවා ඊට
11: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න RG හිස්තන KW කියලා ටයිප් කරලා 39:47ට SMS කරන්න
0: ෆියතර් ක්‍රේසි වෙන්දේසි
1: සිකුරාදා හවස පහට සියතහන
18: powered by bid to win
19: senasurada udaya atata
1: bindu pitiye me
6: wenawa ah hey
10: anesh avuruddata vedikallak ganna kiyak hari denna sir
6: muka
10: avuruddala vedikallak ganna kiyak hari denna sir
6: avurudu iwara ina manusya dan ha
10: man kiwe sir labana avurudda
6: ha

0: किया था। टॉप स्टोरी
1: නායම් අවදානමක් ගැන දැනුම් දීමක්. වර්ෂාව හේතුවෙන් නායම් සක්‍රිය විය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ නායම් පිළිබඳව ජනතාව අවධානයෙන් පසුව යුතු බවයි.
2: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකයට අනුව අද දිනේ සිට යම්තරම් වර්ෂාපතනය බලාපොරොත්තු වෙනවා. එෙහිදී ස්ථානීයව ලැබෙන වර්ෂාපතනය කටු පහුගිය දින කිහිපයේදී නිරීක්ෂණ කරන ලැබ ඒ අනුව ස්ථානීයව ලැබෙන වර්ෂාපතනය ගොඩක් වෙලාවට මිලිමීටර් 75-100 ඊට වැඩි අගයක් ගන්න වෙලාවට අපි නිරීක්ෂණ වුණා අපිට. එතෙන්දී වඩාත් වැදගත් වෙන්නේ ඒ සම්බන්ධව එම ප්‍රදේශයේ සිට ජනතාව ඉතාමත් සැලකිලිමත් වෙති. මොකද පසුගිය නොවැම්බරයේ ලැබුණු අධික වර්ෂාපතනය සමග යම් ආකාරයක නායෑමේ ස්ථාන ඇති වෙලා තියෙනවා. ඒව අමාකාරයක සක්‍රිය වීමේ හැකියාවක් පවතිනවා.
1: මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක අද පසුරෙකින් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළපිලි ස්වභාවය මීට හේතුවයි. දැන් ක්‍රීඩා පුවතක්. NSL සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් තරගයේ තුන්වන දිනය අදයි. කලම්බෝ කණ්ඩායමට එරෙහිව සිද්දෙවන ඉනිම වෙනුවෙන් දඹුල්ල කණ්ඩායම කඩලු හතක් දැමී ලකුණු 135ක් රැස් කරගෙන සිටිනවා. ඒ කලම්බෝ කණ්ඩායමට වඩා ලකුණු 212ක් ඉදිරියෙන් සිටිමින් දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස කලම්බෝ කණ්ඩායම රැස් කළේ ලකුණු 146ක් පමණයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Theater Top Story.

0: Asia Tata. හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයෙ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
6: සරයි.

0: get the hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: උපකරණ ඇතුළු බාණ්ඩ රසකට 60%ක් දක්වා දෙවන්ත වට්ටම් සමග පොලිරහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා ගන්න.
2: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
3: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
4: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
5: powered by bid to win.

0: උදේ 11 විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
4: ඔව් පොල්කට හැන්දක් හදන්න.
3: හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
4: පොල්ගෙඩියක්.
3: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
4: පොල්කටක් කරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
3: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙන්න තියනවා හැඳිවාරි
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක 7FM breakfast drive
6: අනුග්‍රහය
7: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සීග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා තැගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
16: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
17: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
18: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
8: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
0: මහා පාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන bajaj chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
4: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
9: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
1: ආ එහෙමත් පුළුවන්ද?
9: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
13: දෙදේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලුවා ඇත. මිල රුපියල් 2350 සිට ඉහළට කොන්දේසි සයිතයි.

0: Siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
1: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
0: සර් අපේ වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
1: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
0: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙ තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගන්න ගත්තා නම් ඒත්
1: අයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැත්ද?
0: මොකද්ද සර්?
1: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන
0: ස්කෑමරයා.
1: නෑ සර්. නෑ මේ මගේ ගන්න එපා. අපි ඕඩර් කරන තෝරගන්න එකම සයිට් එකනේ කම්ප්‍රුක.
0: ආ එහෙමත් පුළුවන්ද?
1: පුළුවන්නේ නැහැ. කම්ප්‍රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක ෂිපින් ඇන්ඩ් ඩියුටි චාර්ජස් එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
0: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
1: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කම්ප්‍රුකෙන් ඕඩර් කළ පාපිස්සක් ගෙන්න ගනි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: H15 පිස්සුවක්ම තමයි.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
5: අනුවටයි 0.4න් මේ කොමුවට සියතර FM.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති.
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ආණ්ඩුවෙන් නව සැලැස්මක්. දුම්රිය ගැටලු ගැන වෘත්තීය සමිතියකින් චෝදනා. ඉන්ධන සංචිත ගැන සංස්ථාවෙන් අනාවරණයක්. ඉරාන අමරිකා ගිවිසුම් සාර්ථක වන ලකුණු. දිවයිනේ ප්‍රදේශ රසක අද පසුර එකෙන් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අන්තර් නිවර්තන අභිසාරී කලාපේ බලපෑම සහ එය ආශ්‍රිතව දිවිනාසන්නේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මීට හේතුවයි. සබරකම උසහා උතුරු පළාත් සඳහා මිලිමීටර්සයක වැසි ඇතිවී හැකි. අද සිටි ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
2: අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා අපි හඳුන්වන්නේ උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය. මෙවැනි අභිසාරී කලාපයක් පවතිනකොට ඒ ආශ්‍රිතව ඉතාහොඳ වලාකුළු වර්ධනය වීමේ පසුබිමක් තියෙනවා. මේ නිසා රජ තත්ත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කීපයේ අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් සවස් කාලයේ ගිගුරුන් සැටු ඇති තමයි විශේෂයෙන් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙන්නේ අද සාහිත්‍ය දිනවල. එන් මධ්‍යම සබරගමුව, බස්නාහිර, ඌව සහ උතුරු මැද පළාතල ඇතැම් ඉසෝසීයිපු
1: වර්ෂාව හේතුවෙන් නායම් සක්‍රිය විය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ නායම් පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.
3: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකයට අනුව අද දිනේ සිට යම් තරම් වර්ෂාපතනය බලාපොරොත්තු වෙනවා. එෙහිදී ස්ථානීයව ලැබෙන වර්ෂාපතනය කටු පහුගිය දින කිහිපයේදී නිරීක්ෂණය කරන ලැබ ඒ අනුව ස්ථානීයව ලැබෙන වර්ෂාපතනය ගොඩක් වෙලාවට මිලිමීටර් 75 හෝ ඊට වැඩි අගයක් ගන්න වෙලාවට අපි නිරීක්ෂණය වුණා. අපිට එතෙන්දී වඩාත් වැදගත් වෙන්නේ ඒ සම්බන්ධව එම ප්‍රදේශයේ සිට ජනතාව ඉතාමත් සැලකිලිමත් වෙති. මොකද පසුග නොවැම්බරයේ ලැබුණු අධික වර්ෂාපතනය සමග යම් ආකාරයක නායෑමේ ස්ථාන ඇති වෙලා තියෙනවා. ඒ අයම ආකාරයක සක්‍රිය වීමේ හැකියාවක් පවතිනවා.
1: 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 42937 දෙනෙකු විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ මතු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
4: මේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මේ 2025-26 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩින් ලකුණු නිකුත් කර සියලු ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වන විට විශ්වවිද්‍යාලවලට යවන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 26 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට මෙම පාඨමාලා ආරම්භ කිරීමේ දින ඒ විශ්වවිද්‍යාලවලට තීරණය කරන්න හැකි වෙනවා.
1: සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රශ්නයක් මතු කළේ මෙලෙසින්.
5: දැන් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි අග්‍රාමාත්‍යතුමේ ප්‍රශ්නට විනාඩි 30. ඒ 30 ඇතුළතදී ඔබතුමා ඉදා කාර්යනිකව සාධාරණව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරලා යදාල මන්ත්‍රීවරයා ආවට පස්සේ අහන්න දුන්නා. හැබැයි මගේ දැස නිරීක්ෂණය වුණේ සභානායකතුමා එපාකුවට පස්සේ ඔබතුමා ඒක වෙනස් කරා. හැබැයි කඩු කතා නම් මින් ඉදිරියට. මොකද අපි ඒ මන්ත්‍රීතුමා එක පිළිගන්නේ ඇති. අග්‍රාමාත්‍යතුමේ දෙවෙනි වටයක් නැහැ. එතකොට අහන්න තියෙන්නේ මාසේ පළවෙනි සතියේ විතරයි. එතුමිය සභාගත කරා. ඒ කියන්නේ ඔබතුමා දුන්න අදහස, ඒ කියන්නේ ඔබතුමාගේ නියෝගය අද පාර්ලිමේන්තුවේ අගමැතිතුමියත් ඔබතුමිය ඔබතුමාට මොනසුනට මේ ඒ උත්තරේ පිළිතුර දෙන්න තිබුණා. සභාගත කිරීම නීතියනුකූල නැහැ.
6: අගමැතිතුමියගෙන් අහනු ලබන ප්‍රශ්න වටයත් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අහන ප්‍රශ්නවලම දිගුවක් සහ කොටසක්. ඒ කියන්නේ අපි වාචික පිළිතුරු අපේක්ෂාවේ ප්‍රශ්න පහකුත් අගමැතිතුමියගේ දාලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ඔබතුමා අවසරය ලබා දුන්නා එහෙ නොදී යන්න පුළුවන්. ඒක තමයි සම්ප්‍රදාය. ඒ මන්ත්‍රීවරයා පැමිණ නැත්තම් මොකද අගමැතිතුමියගෙන් අහන ප්‍රශ්නටත් අදාළ මන්ත්‍රීවරයා වෙලාවට ආවේ නැහැ කියලා කියන්නේ. එමනම් මේ ප්‍රශ්නයට ලබා දෙන වැදගත්කම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා.
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 7594.56 පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ශ්‍රී ලංකා කේටරින් සමාගම රුපියල් මිලියන 4856.73 ක ලාභයක් ලබා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
7: ඒවගේම ලාභදායි ව්‍යාපාරයක් ලෙස සමාගමට ඉදිරියට පවත්වාගෙනමට අවශ්‍ය වෙන මූල්‍ය සහාය අඛණ්ඩව ලබා දෙන්න බවට ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් සහ භාණ්ඩාගාර ලේකම් වෙත අනුමැතිය මත භාණ්ඩාගාර ලේකම් මත මේ වෙනකොට ලිපියකින් සහතික වෙලා තියෙනවා. කෙසේ වුවත් අපි මේ තියෙන තත්ත්වය තුලින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක කිසියම් විදියක මූල්‍ය ව්‍යාපාර සැලැස්මක් අනුව කටයුතු කිරීම සඳහා අදාළ ආයෝජකයන්ගෙන් සහයෝගය ලබාගෙන ප්‍රසන්ට් මොඩල් එකක් පිළිබඳ මේ වෙනකොට සාකච්ඡාව ආරම්භ කරලා අමාත්‍ය මට්ටමින් සහ භාණ්ඩාගාරය මැදිහත් වෙලා සාකච්ඡාවක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
8: 2023-24 වර්ෂයේ ලාභයක් ලබාගෙන 2022-23 වර්ෂයේ ලාභයක් ලබාගෙන 24 වෙනකොට අලාභයක් ලැබෙනවා. මේක 25-26 වෙනකොට ඊට වැඩි අධික ලාභයක් අලාභයක් ඇති වෙලා තිබෙනවා. ඒක තාම වාර්තා වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා 2025 වර්ෂයේ බෝනස්යක් ගෙව්වේ කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. මොකද අලාභ ගෙවන ආයතනවලට බෝනස් ගෙවීම තහනම් කරලා තිබෙනවා. ඉතින් මේක කොයි ආකාරයෙන්ද ඒක ගෙවලා තියෙන්නේ කියන එක අහනවා වගේම
7: තර්කයක් හැටියට අලාභ ලබන ආයතනයක බෝනස් ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව තියෙන පනත වෙනත් විදිහකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමා දන්නවා මේ පිළිබඳ. ඒ සේවකයන් අතර කාර්මික සාමය පවත්වාගෙන යාමත් ඒ වගේම ගුවන් යානා මෙහෙයුම් කටයුතු වල බාධාවක් ඇති නොවීම කියන තත්ත්වයක් සලකලා බැලලා තමයි අර අනිකුත් ආයතනවල බෝනස් ගෙවන පදනමට වඩා අඩු වෙන සලකලා බලලා බෝනස් වලට කිසියම් ගෙවීමක් කරන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාගම කටයුතු කරලා තියෙනවා.
1: මේ සමගයේ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
9: අපි කියනවා මේ නිලධාරීන්ට මේ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ටත් මම මතක් කරන්න කැමතියි. නිලධාරීන් මේ පරීක්ෂණ වහන්න, මේ පරීක්ෂණ යටපත් කරන්න, මේ පරීක්ෂණ වෙන පැත්තකට ගෙනියන්න, සාක්ෂි යටපත් කරන්න වැඩ කරනවා නම් මේ නිලධාරීන් මතක තියාගන්න අර රංග රාජපක්ෂව කපපු දැලිපිය තමුන්නාන්සලගේ ඇඟට එන්න පුළුවන් කියන එක මතක තියාගන්න කියලා අපි මේ නිලධාරීන්ට මතක් කරන්න ඕනේ.
10: මේ උසාවියට බොරු කියන්නේ මම නෙමෙයි මුජිබර් රහමන් මන්ත්‍රීතුමා. මක් නිසාද මම අල්සත් කියනවා කිසිඳු අවස්ථාවක් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් මිය ගිය අයගේ බිරිඳ කළා නැහැ. ඒ වගේම ඔහුට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ තොරතුරු විකෘති කරන්න. ඒ නිසා මම අදට ප්‍රතික්ෂේප කරනවා, මම අභියෝග කරනවා මුජිබර් රහමන් මන්ත්‍රීතුමාට ඕක සභාගත කරන්න. ඊට අමතරව මට කියන්න කොයි පොලිසියටද කවදද බිරිඳ පැමිණිලි කරේ කියලා. මොකද එහෙම දෙයක් වෙලා නැහැ.
9: ඒක මම සභාගත කරනවා. මේක ඇවිල්ලා සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විසින් ඒක ලියුම අත්සන් කරලා තියෙන්නේ ડોક્ટર අසේල ගුණවර්ධන. ගරු නියෝජන කතානායකතුමනි මම මේ ඉදිරිපත් කළ තියෙන ලිපිය ડોક્ટર අසේල ගුණවර්ධන, ඒ කියන්නේ ડિરેક્ટર ජෙනරල් ઓફ હેલ્થ સર્વિસીસ. එතකොට DG ඉදිරිපත් කරපු ලියුම තමයි මම මේ ඉදිරිපත් කරේ. එතකොට මේ ලියුම ඇමතිතුමා බොරුයි කියලා කියනවා.
11: ඔන්න හර්ෂණ නානායකාර
9: ලියුමා කියනවනම් මේ ලියුම බොරුයි කියලා.
11: ගරු
9: නියෝජ්‍ය කතානායකතුමනි මා ගිය අවස්ථාවේ කිව්වේ මොකද්ද? අද කියන්නේත් ඒකමයි. මෙම කාන්තාව කොයි අවස්ථාවකත් පොලිසියට පැමිණිලි කරේ නැහැ.
1: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජුනි මාස 17 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නියෝගය නිකුත් කළේ නඩු අද කොළඹ මහාධිකරණ වෙනසුරු ශාන්ත ගොඩවැලේ ඉදිරියේ කැඳවූ ලැබූ අවස්ථාවේදී. එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමටයි මහාධිකරණ වෙනසුරුවරයා කටයුතු කළේ. එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසෙ නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියම කළා. 2016 වසරේ ලංකා පෞර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයනංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් දූෂණය නැමැති වරද සිදු කළ බවට ඔහුට එල්ලවන චෝදනාවයි. ඕනෑම ව්‍යාපාරිකයෙක් වටිනාකම එකතු කළාගේ මත නිෂ්පාදන සහ සේවාවන් සපයනවා නම් ඔවුන්ගේ දෛනික ආදායම රුපියල් ලක්ෂ ඉක්මවනවා නම් සියලු දෙනා වැඩබදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. එම සමාගම්වලින් බහඬ මිලදී ගැනීමක් සිදුවේ නම් 18% බද්දා පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන බවයි බයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාධ්‍යනාංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ.
12: මේක තියෙන්නේ value added tax එකන්න කියන වටිනාකම් එකතු කළ අගේ මත. ඒකට අපි ඕනම පුද්ගලයෙක් වටිනාකම් එකතු කළ අගේ මත යම්කිසි නිෂ්පාදනයක් කරනවා නම් සේවාවක් සපයනවා නම් ඔවුන්ගේ දවසක ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් ඔවුන් සියල්ල VAT සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ සමාගම් වලින් යම්කිසි කෙනෙක් සේවාවක් හෝ බාණ්ඩයක් ගන්නවා නම් ඔවුන් 18% මුදලක් අතිරේකව ගෙවන්න ඕනේ. අපි හිතමු කෙනෙකුට ටයිල් හරි පේන්ට් හරි මොනාරි ගන්නවා නම් hardware එකකින් මෙච්චර කල් අපි මිල විතරයි ගෙව්වේ. හැබැයි ලොකු සමාගම් වල අපි ගත්තොත් එහෙම අපි දන්නවා බිලට 10%ක වැට් එකතු කරා. දැන් වෙන්නේ අපි ඉස්සරහදී හાર્ඩ්වෙයාර් එකකින් බාණ්ඩ ගන්නකොට පවා ඒ හાર્ඩ්වෙයාර් එකේ ආදායම දැන් ලක්ෂයට වඩා වැඩි නම් දෛනික අනිවාර්යෙන් ඔවුන්ට සිද්ධ වෙනවා අපේ මුදලට අමතරව 10%ක් අපෙන් චාර්ජ් කරලා රජයට දෙන්න.
1: මෙතෙක් පැවති 2.5% සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කර ඒද වැට් බද්දට එකතු කිරීම මෙම බදු සංශෝධනයේදී සිදුවනවා. බැංකු සහ මූල්‍ය සේවා සඳහා ඒ බලපැවැත්වෙනු ඇති. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සම්බන්ධයෙන් මාෆියාවක් ක්‍රියාත්මක වන බව ගොවීන් චෝදනා කර සිටිනවා. ගොවි ජනතා පැසුවේ බෙලඳුන් විසින් අඩු මුදලකට එළවලු මිල දී ගැනීම සිදුකොට වැඩි මුදලකට එළවලු විකිණීම සිදු කරන බවයි.
11: ආර්ථික මධ්‍යස්ථානයේ මිල දර්ශනය දුවත්වම අද ලීස් තියෙන රුපියල් 150ට. එතකොට අද අපෙන් ඉන්නන රුපියල් 100යි 110යි. එතකොට මේ ආර්ථික මධ්‍යස්ථානයේ තියෙන මිල දර්ශකයේ ගණුම් මිල සහ විකුණුම් මිල කියලා මිලවල් දෙකක් තියෙනවා. එතකොට අපි මාස 3ක් 3වාරක් 4ක් 30 මේව වගා කරලා දුක් විඳලා අපිට රුපියල් 10ක ලාභයක් නැහැ. මෙන්න මේ අදන භෝගවල ලීස් විතරක් නෙවෙයි හැම භෝගිකෙම එහෙම තමයි. එතකොට මේ රජයෙන් ඉල්ලා සිටින්නේ මෙන්න මේ නුවරඑළිය තියෙන ආර්ථික මධ්‍යස්ථානයේ මිල දර්ශකයේ තියෙනවා නම් මේ මිල දර්ශකයට තියෙන මිලටම ගොවියාගේ එළවලු මිල දී එහෙම නැත්නම් මේ මිල දර්ශකේ වැඩක් නෑ අපිට.
13: අපි දැඩි අසීරුතාවකට පත් වෙලා ඉන්නේ. මොකද මේ බෙහෙත් පොර මිලත් හොඳටම වැඩි. ඒ අතරේදී ඇත්තටම අපි වෙළඳ මාෆියාවකට අහු වෙලා ඉන්නේ.
1: ආර්ථික මධ්‍යස්ථාන රාජ්‍ය සමාගමක් යටතේ පැවරීමට පීවර ගන්නා බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී මතු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
14: මේ ආර්ථික මධ්‍යස්ථාන තියෙන විවිධ අධිකාරීත්වයන් සහ අයිතිකාරීත්වයන් නැත්තේ දැන් අපි එක එකක් අතර ගෙනලා තියෙනවා. සමහර ඉඩම් මහවැලියේ, සමහර ඉඩම් සීජාර් එකේ, සමහර ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සමහර ඉඩම් දිස්ත්‍රික් ලේකම් නැත්තේ විවිධ ආකාරයට තියෙනවා. ඒ නිසා අපිට කොළඹ තියෙනවා සමුපකාරයත්වයේ තියෙන ඉඩම්කුත් තියෙනවා. ඒ නිසා මේ සියල්ල එකතැනකට ගෙනල්ලා පහසුකම් සංවර්ධනයට අවශ්‍ය කරන පොදු නීති රාමුවක් සහ පිළිවෙත් වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ කියන්නේ. මොකද මේක පෞද්ගලික සමාගමක් කරන්න හදනවා කියලා විපක්ෂෙන් බොහෝ ගෝසාවක් ගේන්න හැදුවා. එනිසා දැන් එක බොරු වෙලා තියෙනවා. මේක සම්පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කරලා රජයේත් මැදිහත් වීම සහිතව ගොවියාගේ අස්වැන්න වෙළඳපළට ගෙනාවට පස්සේ පාරිභෝගිකයා දක්වා ගෙන යාමේදී ලබා දිය යුතු සේවාවන් පහසුකම් ඇසුරුම් ඇතුළු අලවියේ නිෂ්පාදනයේ හානිය අවම කරමින් පසු අස්වැන්න හානිය අවම කරමින් වෙළඳපළ තුළ මිල ස්ථාවරත්වයක් අත්කර ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයන් අපි කටයුතු කරන්න තමයි සූදානම්.
1: දිට්ටුව සුලිකුණාට හේතුවෙන් කැඩී ගිය පාලම් යලි පිළිසකර කිරීමට මාස 6ක් ගතවීම ගැටලු සහගත කරුණක් බව ලොකමඩේ නිලධාරින්ගේ සංගමයේ පවසනවා. එම සංගමයේ ලේකම් RCM සේනනායක මේ බව පැසුවේ මාධ්‍ය හමුවකට එක්වමින්.
15: පාර මුලින්ම නිර්මාණය කරන කාලේ අඹේ පුස්සේ ඉඳන් නුවරට පාර හදන්න ওই බිංගෙවල් ඔක්කොම හදාගෙන යන්න ගත වෙලා තියෙන අවුරුදු 3. දැන් අපිට මේ කැඩිච්ච තැන් ටික හදාගන්න බැරුව මාස 6ක් ගත වෙලා තියෙනවා. එතකොට කල්පනා කරලා බලන්න මේ හදපු කාලේ ගානකට කලින් මේක හදලා තියෙන. එතකොට ඒ කාලේ තිබ්බ තාක්ෂණෙත් එක්ක ඒගොල්ලෝ ඒ වගේ වැඩක් අවුරුදු 3කින් කරා නම් අපිට මොවිතත්තට ගේන්න තිබ්බද කියන. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ මේකට හරියට මේ වගකීම අරන් මේ ප්‍රශ්නට බහින්න නැති එක.
1: යාල්තේවී දුම්රිය ඇතුළු දුම්රිය රසක් මේ වන විට අඩපණ වී ඇති බවයි ලොකමඩේ නිලධාරින්ගේ සංගමේ ලේකම් RCM සේනානායක ප්‍රකාශ කළේ.
15: චරද කියනවා නම් යාල්දේවී දුම්රියත් දැන් ධාවනය කරන්න ඇත්තෙන්ටම ඇවිල්ලා තියෙනවා. යාල්දේවී දුම්රිය කියන්නේ LTT හලබල තියෙන කාලෙත්, ඒ කියන්නේ යුදේ තියෙන කාලෙත් අනුරාධපුර මාර්ගයේ මේ ධාවනය කරපු දුම්රිය යාල්දේවීගේ. ඒක නවත්තන තැනටම මේ බලධාරීන් පත් වෙලා තියෙනවා. එතකොට මේ මාර්ගයේ ගමන් කරන අහිංසක ජනතාවට ප්‍රවාහන මාධ්‍යයක් අහිමි කරලා තියෙනවා. මේගොල්ලෝ මේ දුම්රිය මේ විදිහට ඇදගෙන කොහෙටද ගෙනියන්නේ කියලා මහ ජනතාව හැටියට කල්පනා කරලා බලන්න කියලා අපි කියනවා.
1: අද සහ හෙට යන දින දෙකේදී ඉන්ධන නෞකා දෙකක් දිවෙන්නට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පවසනවා. එහි කලමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර පැවසුවේ ජූලි මාසයේ දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මෙරට පවතින බවයි.
16: ඒ වගේම මේ වෙද්දී ගොඩක් රටවල් සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම තෙල් සැපයීමේ ස්ථාවරව හදනවා. යනුව රටේ තෙල් පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අද දිනේ මෙට්‍රික් ටොන් 39,000කට ආසන්නේ ප්‍රමාණයක් ගෙන ඩීසල් නෞකාවක් ලංකාවට ළඟා වෙනවා. ඒ වගේම හෙට දිනෙත් තවත් මෙට්‍රික් ටොන් 39,000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන ලංකාවට තවත් ඩීසල් නෞකාවක් එනවා. ඒ අනුව මේ මාසයේ යන බලමින් ඊසන නෞකා දෙක අද දිනේ සහ හෙට දිනේ එනවා. යනවා ගත්තාම හත්වෙනි මාසේ මුල් සතිය විතර වෙනකන් පොඩ තෙල් සංචිත ලංකාව තුළ පවතිනවා.
1: මේ අතර 2026 වසරට අදාළ යෝජිත විදුලි ගාසු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභා පැවසුවේ පෙරවරු 8:30 සිට පසුර 3 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තරණ සම්මන්ත්‍රණ ශාලාවේදී වාචික අදහස් ලබා ගැනීම සිදු කරන බවයි. තංගල්ල කුඩාවැල්ලේදී අහසට වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම වලින් අනාවරණය වී ඇත්තේ පුද්ගලයන් බිය ගන්වන ආකාරයෙන් අහස දෙසට වෙඩි තැබීමක් සිදු කළ බවයි. සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනිඅවියක් පොලිස් පහරයට ගෙන ඇති අතර සැකකරු 72 හැවිරිදී තංගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවේ. මේ අතර T-56 පතුරුම් 54ක් හා එම මැගසිනයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු වයස අවුරුදු 25ක් වන හීනටියන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා පාලනය තාවකාලිකව නැවතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊරානය සමග ඇති කරගත් ගිවිසුමක් හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ බසා දැමුණු අත්‍යවශ්‍ය ජලමාර්ග නැවත විවෘත කිරීමටද ඉරානය මෙමගින් එකඟ වී ඇති බවයි. ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායල් එක්ක ආරම්භ කළ ඔපරේෂන් එෆික් ෆියුරි මෙහෙම අවසන් කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ප්‍රකාශ කළා. තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ඉන්දිය සුපිරි නළු තලපති විජේහෙවත් ජෝසප් විජේ චන්ද්‍රසේකර් හෙට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දියුරුම් දීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දිය මාධ්‍ය පැවසුවේ විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයේ නියෝජිතයන් අද ප්‍රාන්ත ආණ්ඩුකාර රජේන්ද්‍ර විශ්වනාත් හමුවීමටද නියමිත බවයි. ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් හිමිකරගත් TVK පක්ෂයේ දිනාගත් ආසන සංඛ්‍යාව 118ක්. ඉන්දිය කොංග්‍රස් පක්ෂය පැවසුවේ මේ වන විටත් TVK පක්ෂය සමග රජයක් පිහිටවීම සඳහා කැමැත්ත පළ කරමින් සිටින බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්ධානගතව සිටින ADMK පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව 47ක්. NSL සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් තරගයේ තුන්වන දින අදයි. කොලඹ කණ්ඩායමට එරිව සිය දෙවැනිම වෙනුවෙන් දඹුල්ල කණ්ඩායම කඩලු 7ක් තැවී ලකුණු 168ක් රැස් කරගෙන සිටිනවා. ඒ කොලඹ කණ්ඩායමට වඩා ලකුණු 244ක් ඉදිරියෙන් සිටීමෙන් දඹුල්ල කණ්ඩායම පළමුවෙනිම සඳහා රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස කොලඹ කණ්ඩායම රැස් කළේ ලකුණු 146ක් පමණයි. මෙතර ක්‍රිකට් ක්‍රීඩාව නැකා සිටීමට අවශ්‍ය පීවර ගනිමින් සිටින බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
14: පහුගිය දවසේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සභාපතිතුමා ඇතුළු එනිල බලයෙන් පත්වෙන කණ්ඩායම ඉල්ලලා අස් වෙනවා. මොකද ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලට මේ අපේ රටේ ක්‍රිකට් එක ගොඩනගන්න බැරි වුණා කියන එක අපි ඒක පහුගිය ලෝක කුසලානේදිත් හොඳටම අත්විඳා. ඉතින් ඒ සියලු කාරණා සැලකිල්ලටගෙන ඒ අය මේකෙන් ඉල්ලා අස් වෙනවා. මට අමාත්‍යවරයා විදියට මට මේකට කමිටුවක් පත් කරන්න සිද්ධ වෙනවා.
1: ජලි සිරස්තල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ආණ්ඩුවෙන් නව සැලැස්මක්. දුම්රිය ගැටලු ගැන වෘත්තීය සමිතියකින් චෝදනා. ඉන්ධන සංචිත ගැන සංස්ථාවෙන් අනාවරණයක්. ඉරාන අමරිකා ගිවිසුම් සාර්ථක වන ලකුණු. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑ පුවත් සමගින්.
0: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: town. හිතට දැනෙන වොයිස් එකක් එක්ක හැමදාම ලස්සනට නිර්මාණ කරන ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday. සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
2: ගොඩක්ම සතුටුයි, ගොඩක් සතුටුයි.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: ඉතින් අද දවස ගෙවෙන්නේ
2: කතෝලික කැටිට මම දේවස්ථානට ගිහලා මගේ දෙවියන්ට ස්තුති කරලා මගේ ආශිර්වාදවලට වර ප්‍රසාදවලට ස්තුති කරනවද කරන්නේ. ඉතින් ඒක කටයුතු සාර කාරණා කීපයක් තියෙනවා සැලසුම් කරපු මේ දේවල් සිද්ධ කරනවා. පොඩි දවසේ මට අර්ථවත් විදිහට කතා කරන්න මම කැමතියි.
1: New generation එකත් එක්ක වැඩිපුර වැඩ කරන කෙනෙක්නේ. මොනවද එයාලට කියන්න තියෙන්නේ?
2: දැන් මගේ පැත්තෙන් එනවා මොකක් හදරුත්ින් ජාතික සාමත්‍ය සභාවරහ කංගිටි හදාරලා වසර තුනක් ශාස්ත්‍රීය සංගීතය හදාරලා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. ඉතින් මම දැන් මේ හදනවා මට ගොඩක් වැදගත් වුණා මේ ගාන ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න. ඉතින් හොඳ පරපුරක් ඉන්නවා කියන දක්ෂතාව ඊ කාරණාව තේරුම් බේරුම් කරගෙන විශේෂ හදාරලා සා ඒ දැනුමත් එක්ක ගමන් කරන ලොකු පිරිසක් ඉන්නවා. ඒක ඇත්තට මේක කියන්නේ හරි සතුටුයි.
0: Talk of the town. YouTube content වලින් අපිව හිනස්සුව රැට්ටට සින්දු කියන්නත් පුළුවන්. මේ ඇහෙන්නේ එයාගේ අලුත්ම සින්දුව.
4: ආයුබෝවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
1: රැට්ටා මොකද මේ සින්දු කියන අරන් තියන්නේ?
2: මේ කාලයක් තිස්සේ තිබ්බ පොඩි ආසාවක් හිතේ සින්දුවක් කරන්න ඕනේ කියලා. මේ ඇත්තට පළවෙනි සින්දුවක් නෙමෙයි. පළවෙනි සින්දුව කරේ අපි 2019 විතර. මේකේ සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එක දිමිත්‍රිගේ. දිමිත්‍රි තමයි ඒකේ ලිරික්ස් කරේ සහ ප්‍රොඩක්ෂන් එක කරේ. දිමිත්‍රිගේ මගේ කලබරේෂන් එකක් හරියට තමයි මේ සින්දුව යන්නේ.
0: වොයිස් චේන්ජ් කරලා සිංක් කරන එක ලේසි නෑ නේද?
2: ඒක මට ඇත්තටම කරන්න ඕනේ. මේක මගේ කැරක්ටර්ස් වලින්ම කියන සමාජ ප්‍රශ්න ගැනයි තියෙන ප්‍රශ්න ගැනයි කතා කරන නිකන් අර හාස්‍ය උත්පාදක සින්දුවක් හැදෙන්න තමයි මට ඊට දාන්න ඕනේ. ඒක රෙකෝඩ් කරනකොට ඇත්තටම එක දිගට රෙකෝඩ් කරේ නෑ. එක කැරක්ටර් එක වොයිස් ටික වෙනම රෙකෝඩ් කරලා ඊළඟ කැරක්ටර් එකේ වොයිස් ටික වෙනම රෙකෝඩ් කරා. ඒක උඩ තමයි ලස්සන බාරේ.
1: දැන් ඉතින් රැට්ටා දිගටම සින්දු කියයිද?
2: දැන් මෙහෙම තීරණයක් නෑ. ඉතින් ආසාවට කරපු සින්දුවක්. තාමත් ආසයි සින්දු කියන්න. අර නිකන් ෂේප් එකේ සින්දුවක් ගත්තා ගන්නද සින්දුවක් කියා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සරහටත් සමහර වෙලාවට සින්දු කීපයක් එයි.
0: Talk of the town.

0: දැන් වෙලාව තවල් 12යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කර

0: සින්දරෙල්ලවගේ මන්නන් ඉන්න මාව බේර ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
2: Applicant got that touch 15 reload කරලා ගත්තත් touch 15. Applicant got that reload කරලා ගත්තත් iPhone 17 Pro දිනන touch 15. Touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් touch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
5: ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
7: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
3: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
2: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
3: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: Crazy when Desi Sikurada Hawas Pahata
5: Powered by Bid to Win
6: Tati මෙන්න ඔය අයියා කියන සින්දු වෛරල් වෙලා
7: දුවේක Facebook එකට දැම්මද?
6: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත Voice of Family.
10: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
3: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඇසියෙන් සන්න මහල් චුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
7: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා ටෑග් එකක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම CTFM අහනවා. CTFM එකටයි සන්න මහල් ඩියුටි කරලා දෙකටම තැන්කියු කියනවා ඊළඟට.
8: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි
10: සිකුරාදා හවස 5ට සියත අහන්න.
11: Powered by Bid to Win.
12: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
15: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
17: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
15: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
18: නිින්ද යන්නද?
15: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
18: ආවේ බෙල් බලශක්තිය අර්බුදේනේ. බලශක්තිය අර්බුදේනේ. හීනද හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තීර කාලට හීන පේනවා අවුලක්.
19: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
2: අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: සෙනසුරාද උදේ 8ට.
1: ඇයි
14: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
1: මොකක්?
14: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
1: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන්.
14: මං කිව්වේ සර් ලබන අවුරුද්දට.

0: කතා ටොප් ස්ටෝරි.
1: සමයේ පිළිකා ගැන අනාවරණයක්. හිරුකේ රශ්මියට නිරාවරණය වීමෙන් සමයේ පිළිකා හට ගැනීම සිදුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලාල් පවසනවා. ඇය මේ බපැසුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
2: හමේ ඇතිවන පිළිකා ගත්තාම ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකට බෙදෙනවා. හමේ ඇතිවන මෙලනෝමා කියන වර්ගයේ විශේෂිත වර්ගයක්. ඊළඟට මෙලනෝමා නොවන පිළිකා කියලා තමයි ප්‍රධාන වශයෙන් දෙකකට බෙදන්නේ. පිළිකා වර්ග රාශියක් තිබෙනවා හමේ ඇතිවන එක එක වර්ගයේ. ඇති වෙන්නේ සමේ ආවරණය වෙන තැන්වල. ඒ කියන්නේ සමේ අවුවට විවෘත වෙන තැන්වල තමයි ගොක් වෙලාවට මේ පිළිකා ඇති වෙන්නේ. ඖරශ්මිය තමයි පිළිකා කාරකයක් විදිහට සමේ මතු වෙන්නේ. එතකොට මේ මූලික අවස්ථාවේම දුනාගත්තොත් සමේ ඇතිවන පිළිකා වර්ග දෙකකම තාමත්ම ලෙහෙසියෙන් 100%ක් තුව කළ හැකි.
1: තවත් දේශීය පුවතක්. අමෙරිකා ඩොලරයක විකුණු මනුපාතයේ රුපියල් 324.3ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැණුම් අනුපාතයේ රුපියල් 316ක්. ඕස්ට්‍රේලියා ඩොලරයක විකුණු මනුපාතයේ රුපියල් 236.54ක් ලෙස දැක්වුණා. ඒ ගැණුම් අනුපාතයේ රුපියල් 226.74ක්.
0: Theater Top Story.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 12යි.
1: රොක්වෙමු සියතට.
2: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
3: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
1: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
0: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
5: Powered by Bid to Win.
6: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
1: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
9: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
10: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
11: Pizza Factory. Family, friends and pizza.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ඔන්න සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
2: සරයි. ඉතින් අයියා වාගේ

0: Theatre, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: සින්දරෙල්ලවගේ මන්නං ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: පොල් කටු හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
4: ඔව් පොල් කටු හැන්දක් හදන්න.
3: ගහ බැන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
4: පොල් ගෙඩියක්.
3: පොල් ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල් කට්ටක් ඕන.
4: පොල් කට්ටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
3: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටි එල්ලන තියනවා හැඳිවානි
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM breakfast drive
6: අනුග්‍රහය පොලොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
15: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
16: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්ක වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
17: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
20: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
22: කිරි ගොවි දිවි සරුවේමයි
23: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
24: ආ එහෙමත් පුළුවන්ද?
23: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කියනවා.
25: දෙදේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1250 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
26: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
27: ගිහන්. හැබැයි එකක්
26: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස් ගියේ. හැබැයි සින්දු දෙකක්.
28: සතියේ දවස් පහේම උදේ 10ට
26: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මලින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sekurada House Pahata
3: Powered by Bid to Win
1: Tatte menno ayayay kire sindu viral vela
4: duwe ek facebook ekata dannada
1: facebook itarak nevi man oy dennawa sita tv voice of family ekata register karanna
5: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
6: sita voice of family
5: register wenna nama gama vistara 0712 800 800 ට whatsapp කරන්න.

0: සියතට හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
4: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අයියා මට Apple මලක් දෙන්න.
8: ඔන්න අපි දිනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
7: Hush 15 පිස්සුවක්ම තමයි
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
10: සෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
11: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියුටි එකට දෙකටම තැන්කියු කියනවා ඊටයි.
9: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න RG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න
12: Fiat Crazy Wendezi
13: සිකුරාද හවස 5ට සියතහන
14: powered by bid to win
15: Mexia FM MMMMM real sindu nitara ehna enna
16: anuwatai dashamata

0: Renacci.
1: පවස දෙකයි වෙනාඩියයි.

0: किया था टॉप स्टोरी।
1: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දක්වූ සිසුන් සඳහා වන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධ බව පවසමින් විවිධ අනවසර පෞද්ගලික නියෝජිතයින් සහ ආයතන විසින් සිසුන් සහ දෙමව්පියන් නොමග යවමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කිසිදු පෞද්ගලික ආයතනයක් උපදේශන සේවාවක් හෝ නියෝජිතයෙකු සමග අමාත්‍යාංශයට කිසිදු හවුල්කාරීත්වයක් ගිවිසුමක් හෝ සම්බන්ධතාවයක් නොමැති බවයි. උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවල ඉහළම ස්ථාන හිමි විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රජය විසින් ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඒ 2025 අයවැය යෝජනාවලට අනුකූලවයි. එම වැඩසටහනේ දෙවන අදියර සඳහා 2025 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගෙන් මෙවන විට අයදුම්පත් කැඳවා ඇති බවත් එය පරිපාලනය කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පමණක් බවත් අදාළ නිවේදනයේ සඳහන්. අමාත්‍යාංශය නියෝජනය කිරීමට අයදුම්පත් සැකසීමට අපේක්ෂකින් නිර්දේශ කිරීමට හෝ තේරීම් කටයුතුවලට බලපෑම් කිරීමට කිසිදු පෞද්ගලික පාර්ශවයකට අවසර ලබා දී නොමැති බවද අමාත්‍යාංශය පවසනවා. මෙම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව වැරදි තොරතුරු පතුරවන හෝ මහජනතාව නොමග යවන ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
0: සියත ටොප් ස්ටෝරී.

0: කොළඹලා මිස්සි අනේ මත්ත ගොඩ හේ ගුඩ් ආෆ්ටර්නූන් සුදු මෝනික් කැවිලා ඉන්නේ හවස 5ට කලින් මේ පැත්තට එන්න
1: you are

වට්සප් නම්බ එක මතකයිනේ 0711 982 84. හවස 5ට කලින් එන්න එන්න චැට් කරන්න.

çıkı davan şarkı. දෙනවාද සින්දු ටිකක් නැටුවෙන් අච්චච්චෝ අච්චච්චෝ අච්චච්චෝ

0: සහා ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතනදී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
5: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය
11: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
12: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
13: අවුට්ලුක්. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
14: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
15: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
16: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුංගිට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
18: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
19: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
2: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
4: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
6: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන්දේසි.
20: සේකුරාදා හවස පහට.
21: Powered by Bid to Win.
22: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: තුඩුව සමීර
1: නුඹ
0: වෙතම යාවුණා. නම කියද්දිව ගාන්ට සිින්දුව ඒ හරි පටක් ගත්ත වාර සීර්ණගනේ. අව් අව් කොල්ලට එහෙම කිව්වහම ඌනට ආපු පැණි හිනාව. හොඳයි හොඳයි, ඉනස්සල සතටින් තියන්න තමයි මට ඕනේ. ඔයා සිින්දු කීපයක්ම මතක් කරලා තියෙනවානේ. එකක් හරි දෙනවා හොඳේ, හවස තුනහමාරට කලින් දෝනේ. තාම ඔයා තුනහමාරට කොච්චියට දුවනවද? වෙනසක් නෑ ඒක. මම ප්‍රාර්ථනා කරනවා ලබන අවුරුද්ද මේ වෙනකොට ඔයාට එහෙම කෝච්චියට දුවන්න යන්න ඕනෙ වෙන්නේ නැතුව ඔයාගේම වාහනයක නිවී සැනසිල්ලේ හවස පහ වෙනකම් මේ ෂෝ එකත් අහගෙන ඉඳලා යන්න පුළුවන් වෙන්න කියලා. හොඳයිනේ හොඳයිනේ විශ්ෂක. මේ මියුසික් එක යනකොට තමයි ඔයා ඇවිත් කියලා මතක් වුණේ. ඇත්තද? කොයි මියුසික් එකද? අද මම මුකුත් එහෙම මියුසික් එකක් පාවිච්චි කළේ නෑනේ. සිංදුව කුඩි චුට්ටක් කතා කළා විතරයි සුද්දා. පොඩ්ඩ පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. කොමාරි මෙසේජ් එක දාලා තියෙන්නේ චානා. හයි චානා, මං ආගේ නම කෙටි කළා. චානක කියන්න ඕනේ නෑ නිකන් නේද?

0: මෙසේජ කතාලා ආයෙ මේ සින්දු ඉල්ලන්නමලු හිටියේ යා. එයා ආසයිලු. මත් ආසයි. ඔයත් ආසයි. අපි දෙන්නම ආසයි. ඒ වගේම ගොඩක් අය ආසයි මේ සින්දුවට. තව මේ වගේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා. හැබැයි ඊට කලින් මං චුටි බ්‍රේක් එකක් අතට කමන්නත්. කමන්නෑනේ. කමන්නෑනේ. ඈ. හරි. චුටි බ්‍රේක් එකක් අරන් ආයෙ සින්දු හමු. වෙලාව හවස 2:00. විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Oh, hit this one more.
1: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart navigator

0: අත්තේ මෙන්න ඔය අයියා කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
1: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: අපේ
1: දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න commercial credit සිනවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සොඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි කිස්ට් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරිය රුපියල් 210යි කාගිල් සොඩ් සිටි
2: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින් කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිම
3: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22.
4: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
5: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
4: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
6: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
9: මේ පාර සියත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
8: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
9: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
11: powered by bid to win
12: සියත FM MMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
13: 98.2 98.4 දිවයින පුරා

මං හිතන්නේ මෙන්න මේ මියුසික් එක වෙන්න ඕනේ අර ඉස්සෙල්ලා චානා කියුවේ නේද? ඒ වුණාට දැන් තමයි මම මේ මියුසික් එක දාගෙන කතා කරන්න පැටියෝ. ඔයාට මං හිතන්නේ ලෙලනා සින්දු මියුසික් එකයි මේකයි පොඩ්ඩක් නිකන් නේද? පොඩ්ඩක් නිකන් මාරු වෙලා නේද? කන්ෆියුස් උංග බුංග නේද? මම මේ වැඩි හරියක් මේ මියුසික් දාගෙන කතා කරන්න හිතුවේ අද අපේ අයියාගේ බර්ත්ඩේනේ. දන්නවනේ අයියාගේ බර්ත්ඩේ කියලා? අපේ අරවින්ද අයියාගේ බර්ත්ඩේ එකනේ. ඉතින් ගොඩාක් කට්ටිය එක එක මෙසේජස් දාලා තියෙනවා. සමහර උදේම මට මේ නිකන් පර්සනල් මෙසේජස් දාලා තහලා තිබ්බා. අද බර්ත්ඩේ නේද? මොකද කරන්නේ? මොකුත් කරන්නේ. අපි ඉතින් බොස්ට කියන්නේ අයියා කියලා. එච්චරටම අපි ඉතින් හරි ළඟයි. හරි ලෙංගතුයි ඉතින්. ආදරේ. මම ඉතින් සමහරවිට ප්‍රෝග්‍රෑම් එක මැද්දේ උම්මා එහෙමත් දෙන්නේ නේද? අද නම් කිසි ප්‍රශ්නයක් නැහැ. උම්මා 100ක් උනත් දෙන්න පුළුවන් එයාට. මොකද බර්ත්ඩේ නිසා විෂ් කරන ගමන් ඒමුවාවේ. ඉතින් ජනම්දින් මුබාරක් අරවින්ද අයියා. ඒක වම් පැත්ත කම්මුලට, ඒක දකුණු පැත්ත කම්මුලට. ඉතින් විශ්වාස වෙන්න ඉතින් මම ඉතින් ඔක්කොට බෙහෙන්නේ කියවන්න. එයත් කොහෙ හරි ඉඳන් අහගෙන නැතයි නේද? කොයි ලෝකෙ හරි ඉඳගෙන මන් දන්නවා මේ ටයිම් එකට මගේ ෂෝ එක අහනවා. ඔකටද වැරදි අල්ලන්න, මට බණින්න, වැරදි අල්ලන්න, මාව හදන්න. ඒකට ඉතින් ආදරේ. ඉතින් ආදරේ මේ ගානට මම මෙහෙම මේ වැඩේ ගොඩදාගෙන යන්නේ එයා නිසා තමයි. ඉතින් කොල්ලා ඉතින් මාව පොලිෂ් කරන එකම තමයි කරන්නේ. හොඳට පුරුදුයි පොලිෂ් කරලා, සපත්තු නෙවෙයි. හරි කොහොම හරි ඉතින් අපෙත් ආයුෂ අරගෙන ජීවත් වෙන්න ඕනේ. සුපිරි කොල්ලෙක්, වැඩ්ඩෙක්, වීරෙක්, මයි හීරෝ. මම මේ බැලුවේ මොකද්ද දෙන සින්දුව කියලා. සින්දුවක් එන්නෙත් නෑනේ ඔළුවට. හරිනම් ප්ලේ කරන්න ඕනේ මේ තූමෙර හීරෝ නම්බර් 1. ඒක පස්සේ ප්ලේ කරන්නම් හරිද? දැන් ඉතින් ආදරෙන් විෂ් කරනවා. ඒ වගේම මේ තව විෂස් ගලාගෙන එනවා. මට පේනවා සියති හදවත අරවින්ද අයියාට සුබ උපන්දිනයක් පතනවා එකෙන්ම. ඔගොල්ලෝ තයිය කියන්න ගත්තා දානේ. හරි ෂෝ රොඩක්ස් කම්පනි එකේ GE 2980 කැබ් එකේ රංගයි ලක්ෂ්මන් අයියායි ඔක්කොම ඉන්නවා. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක්යූ අපේ බොස්සාට, විෂ් කළාට. ඊළඟට කවුද මේ? ආද අංකල් ඇන්ටනීගේ බර්ත්ඩේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාටත් මෙහෙම විෂ් කරන්න කියලා. ඔන්න කඳානි විජී මෙසේජ් එකක් දාලා තියෙනවා. නිමාලේ, නිසංසලා, නිරෝෂා, නෙත්මි, දිස්නා, ඊළඟට අනුෂා, ලතා, රම්මලතා, බට්ටි, ඇන්ටනී, ඩාල්සී, නතාෂා, සඳමාලි, කනිෂ්ක, සමන්ත, ඊගල් ඇපරල් එකේ කට්ටි ඔක්කොම විෂ් කරනවලු ඇන්ටනී අංකල්ට. ඉතින් සුබම සුබ උපන්දිනයක්. නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ඔන්න විෂ් කරනවා අංකල් ඇන්ටනීටයි. අපේ අංකල්, අංකල් නෙවෙයි අයියා, අයියා අපේ අයියා අරවින්දටයි. බලන්න ගුමන් තෝරගත්ත සින්දුව. ආව් ආව්. ආදරෙයියා

0: වැඩිද කඩේගිය. අද විතරයි නීති, අද යාගේ දවස්සනේ. තිය වැඩිපුර කඩේ ගියා. දැන් ගන්නවා චූටි බ්‍රේක් එකක්. හවස තුනට ළඟයි, තව තියෙන්නේ විනාඩි 9යි.
1: රොක් වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීඩී විරන් නැදෙන ඉස්තරම් තැනක්, රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා, ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery ක් මිලදී කියන warranty එක.

අපස උසස්පලින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
2: නිින්ද යන්න?
1: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්න.
2: ආවේ බල බලශක්තිය අර්බුදේන. බලශක්තිය අර්බුදේන. හීනද හීට පේන්නේ නැත්තේ. බලශක්තිය හොදට තියන කාලේ හීන පේන අවුල.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: සෙන් සන්න මහල් චුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
9: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි

0: එන සති ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලංසුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
1: Powered by Bid to Win.
2: Avisa Veleta. Anuatai Dashama Hatarin. Theatre FM. Loke Watema Famous. Sudu Kochige Dawal Shoika.
3: You're coming in now?
4: Godat at the race, Sudu Kochi.
3: Italian in now?
5: Ciao, first time. Happy to have the seat.
3: එතකොට කොරියා
6: සුදු කච්චි මානි තරංගයෝ
3: ජපාන් රොමේනියා
2: එවැගේම ජපාන් ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කච්චි
3: සතිය දවස්වල හවස දෙකට
6: සුදු කච්චි මරු

0: किया था टॉप स्टोरी।
1: चीन सह ईरान विदेश अमात्यवरु नतर हमुवाक ईरान विदेश अमात्य अब्बास अराग्ची सह चीन विदेश अमात्य व्यंग ई अतर हमुवाक सिद्धवती वनवा ई चीनी बीजिंग अगनुवरती දෙරටෙහි ද්විපාර්ශ්වික සමතතා සහ කලම්බිය ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණා. ආරක්ෂකගේ චීන සංචාරය සිදුවන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ චීන සංචාරයක නිරත වීමට නියමිතව ඇති පසුබිමකයි. මේ අතර ඔස්ට්‍රේලියාව තුළ බලශක්ති සැපියම් සුරක්ෂිත කිරීම සඳහා එරට රජය විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 10ක් වැය කිරීමට තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය ඇන්තනි ඇල්බනීස් නිවේදනය කළේ මැද පෙරදිග පවතින අර්බුදය හේතුවෙන් එම පියවර ගත් බවයි. මෙමගින් එරට තීරණාත්මක ඩීසල් සහ ජෙට් ඉන්ධන සංචිත දින 50ක් දක්වා ප්‍රමාණවත් පරිදි ඉහළ යනු ඇතේ.
0: සියට ටොප් ස්ටෝරී.

තුන වෙනඩි දොළහයි වෙලා වම්බෝ කට්ටිය විශ් කරලා ආයිතින් මට ඉතිං අදිති මෙන මුකුත් කරන්න වෙන්න මේම තමයි කියව කියව ඉන්න වෙන්න. හක්මන සුපුන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මීට වැඩියෙන් බොසාට කඩේ යන කෙනෙක්ව දැක්කොත් කනට ගහලා මේ මගේ ෆොටෝ එකක් පෙන්නනවලු. පුදුම කඩේයාවක් නෙවෙයික කියලා තියෙනවා. ඕ නැතුව නැතුව අද ඉතින් එයාගේ දවසනේ. එහෙම තමයි ඉතින්. පුළුවන් තරම් කඩේ යනවා ඉතින්. අදට විතර පොඩ්ඩ ඉවසන්නේ. කොමාරියා ආදරේ මේක වෙනස් වෙන්නේ නැහැ. තෑන්ක්ස්. මගේ අම්මයි තාත්තයි දෙන්නගෙන් පස්සේ ඔයා තමයි ඉන්නේ කියලා සමීර කියලවල තියෙනවා. අම්මෝ ඒක නම් දරා ගන්න බැහැ මට. මාර විදියට හිතට දැනුණා. සහ ඒක හිතට නිකන් අර ලොකුවට දැනෙන්නේ. මම හුස්ම හිර කරනවා වගේ. ඒ වගේ අනේ ඔයා ඒ කියලා තියෙන කතාව. අම්මයි තාත්තයි දෙන්නගෙන් පස්සේ ඔයා තමයි ඉන්නේ. මට එච්චර ආදරේද? මේ මොඩිට එච්චර ආදරේ? වීලුවක් කළවත් මේ හිතේ බර යවා ගන්න ඕනේ අනේ. අම්මෝ සමීර. ආදරේ ආදරේ. ඊළඟට මම නවතින්නම් කියලා මේ ලලිත් මෙසේජ් එකක් දාලා ඔය නැවතිල්ල ගැන ඉතින් මම දන්නවනේ. පොඩ්ඩක් ඉතින් මෙසේජ් එකක් කියවන්න පොඩ පරක්කු වෙච්ච ගමන් නවතින්නම් කියලා එවනවා. මමත් ඉතින් ටක් ගාලා නවතී කියලා හිතාගෙන මෙසේජ් එක කියවනවා. මම දන්නවා හැබැයි ඔයා කවදාවත් නවතින්නේ නැහැ කියලා ලලිත්. මම නැවතුණත් මේ ප්‍රෝග්‍රෑම් එකට එන එක මම නැවැත්තුවත් මම දන්නවා ඔයා නවත්තන්නේ නැහැ. අරවින්ද ඔයාට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ පිරි සියලුම පැතුම් මිටු වෙන වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා. මේ ආදරණීය ලලියාගෙන් සුභ පැතුම්. ලලියා ලලියා විශ් කරනවලු ඔන්න අපේ අරවින්ද අයියට ජනම්දින් මුබාරක් කියලා මං අද උදෙම්ම ජනම්දින් මුබාරක් කියලා මේ ඔන්න මෙසේජ් එකක් දැම්මා. හොඳේ මං හිතුවේ නෑ හින්දියෙන්ම රිප්ලයි කරයි කියලා. මෙන්න කොල්ල එවනවා බොහෝ ශුක්‍රියා කියලා. හරි ස්වීට් ඉතින් අනේ. මං ආසේ වගේ චූටි චූටි හුරුතල් වැඩවලට අප්පා. මේ කාඩවත් කියන්න බෑනේ මේ බොසාගේ හරි වයස හා කියන්න බලන්න. මම පොඩි අවස්ථාවක් දෙනවා ඔබට. අදට වයස කීයද ඔබ හිතන විදිහට? ඊළඟට මේ හරියටම කියපු කෙනාට මුගු තඹ වෙයි කියලා හිතන්න එපා. මුගු තඹ වෙන්නේ නැහැ. 54යිලු සමීර තමයි කියන්නේ. අනේ මන්නම් දන්නේ නැහැ මෙව්වා. ඊළඟට අම්බලංගට ගවේෂ් කෙනා 56යිලු. චන්දනත් මට ගොඩක් ආදරේ කියලා තිනවා. චන්දන I love you 2 3 4 5 6 7 8 9 10. මොරටුවේ නොයෙල් ආර්ට්ස්ගේ කට්ටිය සුබම සුබ උපන්දිනයක් වේවා. අරවින්ද බොස්ට අද හොඳ පාටියක් දායි කියලා තියෙනවා. යේ යේ යේ තමයි. අපිට නම් කිසිම පාටි එකක් නැහැ. අපි එක ලබන සතිය තමයි සමරන්නේ හිතාගෙන ඉන්නේ. හරිද? මේ කොමාරි ඒගොල්ලෝ කියලා තියෙනවා 48යි කියලා හරියටම. කොහොමද දන්නේ? කොහොමද එහෙම හරියටම කියන්නේ 48යි කියලා? ඈ? ඩෙන්ටි කාඩ් එකවත් මොකක්කර දැකල තියෙනද? මමත් දැකල තියෙනවා. එවුනට මම කියන්න ඇත්ත වයස හොදේ. ඊළඟට ඔයාගේ අසන්නන් ඔාව හරියට විශ්වාස කරනවා නේද? ඔයා හරිම වාසනාවන්තයි කියලා මට මේ යුකේ වල නිල්මි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔව් අනේ ඇත්තටම මටත් හිතෙනවා මෙයා මාර බ්ලෙසිංස්. ඇත්තට මං හරිම ලකි. මට මෙච්චර මේ කටි ආදරය කරනවා කියන එක වෙලාවට මටත් දරා ගන්න බෑ. නිල්මි ඔයා හරියටම හරි. නිල්මි හැබැයි වස්කේ වයස 45ක් කියලා අනුමාන කරලා තියෙනවා. හැපි බර්ත්ඩේ බොස් කියලා එයත් කියලා තියෙනවා. අනා ස්වීට්. ඔන්න එහෙනම් බර්ත්ඩේ විෂ 4
අපි යනවා ඊළඟ සින්දුවට.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතු පැහැ ලප හැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් ලයිට් වෛද්‍යවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: Gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, I'm Shenya. Foreign campus එක ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1
2: උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයෙ වෙන තැනකට යන්න ඇත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
5: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69900 99 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable

0: මාමයයි.
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
2: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
3: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
4: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: ආරීජී හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
6: Powered by Bid to Win.
7: 98.4 කලුතරට.
8: සියත

කතා කියලා තියෙනවා ගොඩාක් දේවල් නේද? බොස්ට විශ් කරනවා කියලා තියෙනවා අපේ අරවින්ද අයියට. ඊළඟට අහලා තියෙන ඔයාගේ යාළුවා නේද බොස් කියලා. ඔව්. මයිතියට ආදරේනි මොනා වුණා? ආයේ සුපිරි කොල්ලෙක්. කොල්ලෙක් කියන්නේ දැන් නම් පොඩක් කොල්ලෙක් කියලා කියන්නත් අමාරුයි. දැන් පොඩක් ඉතින් පොඩක් වයසට යමින් තියෙන්නේ. හැබැයි වයස ගැන අංකයක් විතරයි නේ මේක එක්කෙනා වයස කියලා තියෙන්නේ. 50 ගණන්ලු සමහරු 60යි කියලා තේවලා. එච්චර වයස නෑ. 50ක්වත් නෑ තාම. හරිද? ඔන්න කිව්වා. ඔන්න පොඩක් 50යි කියලා හිතාගෙන ඉන්නවද? නෑ 50ක්වත් නෑ තාම. කොමහරි යහන් කියලා තියෙනවා. එයා ආසම චරිත තුනක් තමයිලු. අරවින්ද බොස්ලි ආශ්චර්යයි. අනිත් එක නා කවුරු වෙන්නේ නැද්ද? මම වෙන කවුද? සුදු කොච්චි කියලා තියෙනවා. Thank you යොහාන්. රොයල් එකේ කොල්ලෙක් නේද කියලා අහලා තියෙනවා. ඔය yes yes. ඒකනේ පේනවනේ. පේනවනේ නේද? රොයල් එකේ කොල්ල පොඩ්ඩක් නේ අමුතු ගැම්මට ඉන්නේ නේ. ඊළඟට මේ තව කතාවක් කියලා තිබ්බා. ඇත්තටම ඔයගොල්ලන්ගේ බොස් නම් සිරාම වැඩ්ඩෙක් කියලා. Yes yes.

අපිත් සෑහෙන දෙයක් බොසාගෙන් ඉගෙන ගන්නවා ප්‍රෝග්‍රෑම් එක අහලා කියලත් යොහාන් කියලා තියෙනවා. ඕගොල්ලෝ විතරක් නෙමෙයි අපිත්.

0: යසුරි මෙසේජ එකක් දාලා තියෙනවා. අපේ බොස්ට වගේම මෙයාගේ තාත්තට තද විශ් කරන්න ඕන. එයාගේ තාත්තගෙත් බර්ත්ඩේලු අද. සුබ උපන්දිනයක් වේවා. ඒ ගුණසේන හෝම ගමනේද අංකල් ගුණේ ජනම්දින් මුබාරක්. අංකල් ගුණේ කිවට කවන්න ඇන නේද? විශේෂයෙන්ම මේ මුණපුරා විවේන් තමයි ඔන්න විශ් කරනවා කියලා තියෙන්නේ. මුළු පවුලම එකතුලා විශ් කරනවා කියලා අපි කියමු ඉතින් නේද? මාත් ඉන්නවා ඒ කට්ටිය අතරේ. හරිද? සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා අංකල් ගුණේටත්. එහෙනම් චූටි බ්‍රේක් එකක් ගමු. ඊට පස්සේ සින්දු දෙන්නම් බර්ත්ඩේ බොයිස් රට ගර්ල්ස් රට ඔක්කොටම. හරි, හවස 3:00 වෙනාඩි 36යි දැන්
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමිකරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
6: ඔව් පොල්කට හැන්දක් හදන්න.
5: ගහන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
6: පොල්ගෙඩියක්.
5: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
6: පොල්කටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
5: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙල්ලල තියනවා හැඳිවාරි
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්
8: අනුග්‍රහය පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
12: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි.
13: සුබ දවසක්
14: අලුත් වෙලා
13: පහසු වෙලා තෑගි වැඩි වෙලා
15: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
16: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
17: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
18: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
19: America එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
20: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
21: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
22: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
24: කිරි ගොවි දිවි සරුවේමයි
25: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
26: ආ එහෙමත් පුළුවන්ද?
25: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් අතරලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කියනවා.
27: දෙඩේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
28: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
29: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
28: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
29: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
30: Theater Crazy Vendesi Sekurada Havas Pahata
31: Powered by Bid to Win
32: Tatte menno ay ay ay kire sindu viral vela
33: Duwe ek Facebook ekata dannada
0: ෆේස්බුක් විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලියකටත් රෙජිස්ටර් කරන්න.
1: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
2: සීත වොයිස් ඔෆ් ෆැමිලිය.
1: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත දෙවයින පුරා

ගොඩාක් එක් කියන්න නරකයිනේ තුතුතුගාද නේනනේ මම බොස් ඉස්සරහට ගිහිල්ලා කියනවා තුමෙර තුමෙර තුමෙර තුමෙර තුමෙර හීරෝ නම්බර් 1 කියලා අම්මෝ මුණ බීදා ගන්න ලෙන්සුකුත් දෙන්න ඕනේ ඊට පස්සේ මම්මේ කියන ඒවාට හක හක ගගා හිනා වෙනවා සමහරු අඳුළු පණින හිනාවම එවලා තිනවා ගොඩාක් අය KF කියලා තියෙනවා ඔරිජිනල් DJ ආරාද අපි අරවින්ද කියලා කියමු නේද අනේ අස්සර නමනේ මම ඊළඟට නමටම මේ තියෙන සින්දුව ප්ලේ කරන්න යන්නේ ඉන්නකෝ ඔයා පුදුම ආදරයක් නේද එයාට තියෙන කියලා සමහරු අහලා තිනවා ඕ ඕ ඕ මගේ 50ත් හරි බොසුත් හරි ඉදලා හිටර රණ්ඩුත් වෙනවා ඉතින් අපි එහෙම තමයි ඉතින් නේද එමෙනි දෙන්නේ වෙන්න ඕනේ KF ඔක්කෙම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවලු. ලොක්කෝ මීට් වෙන්න ආසයි කියලා තියෙනවා. ඉතින් උදේක එන්න. උදේ 10ට විතර මෙතන ගේට් එක ගාව රැකලා හිටියානම් මීට් වෙන්න තිබ්බා. මොකද කියන්නේ? අපෙන සතියෙන්න හොදේ. අපෙන සතිය

වර්ජිනියා කියලා තිනවා එයත් මම වගේලු. ආයිති ෆුල් ජෝක් සීන් එකේ තමයි ඉන්නේ නේද? නැව ගිල්නත් බෑන්චුන්නේ. එහෙම නින්න ඕනේ ජීවිතේ විඳින්න ඕනේ නේද? අද කඩේ නෙවෙයි යන්නේ ඔය සුපර් මාකට් නේද කියලා හාලා තියෙනවා නොයෙල් ලාට්ස්ගේ කට්ටිය. යස් යස්. අද ආවෙම ප්‍රෝග්‍රෑම් එකට ඒකට. මේ සඳ ලංකාවේ තාරිණි ත්‍රිෂ් කරලා තියෙනවා. යාවත් ආදරෙන් ඉකතු කර ගන්නවා. ඊළඟ සින්දුවට ඊළඟට හෂාන්. හෂාන් සෙනෙවිජිත්. හරිද නම කිව්වා? ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා. ලස්සන සින්දු තමයි කොහොමත් බබා මම ප්ලේ කරන්නේ. හරිද? නිකන් ඒක නිකන් විශේෂණ පද දාලා ඉල්ලන්න එපා. මේ මම නිකන් කැත සින්දු ප්ලේ කරනවා වගේ වානිකා එහෙම කියලා තියෙන්නේ. ඊළඟට අපිත් අහගෙන ඉන්න සද්දටම පිළියන්දල නදී ආදරෙන් එකතු කර ගන්නවා. ධෝනි මහේෂත් එක්කම දානිත් දෙන්න නැද්ද? දෙන්නේ තුන්දෙනෙක් තව අපි එකතු කර ගන්නවනේ වෙනදට නේද? ගේට්ටු ගාව හිටියට අඳුරන්න බෑනි කියලා තියෙන මොකද බැරි? ඒ වගේ මූණත් ආඩුවක් වෙන කාටවත් පීටල නැහැ. ආ නහය මැද චූටි බර්ත් මාක් එකක් වගේ එකක් තියෙන එක බර්ත් මාක් එකක් නෙවෙයි පස්සේ ආපු එකක්. හරිද? ඒ නිසා මේ අඳුර ගන්න බැරි වෙන්නේ. අනිත් එක බයිසිකල් හැන්ඩල් එකක් ගිලල වගේ තමයි ඇවිදින්නේ. හරි? කාලයක් ජිම් ගියානේ දැන් ආය යනවා මං හිතන්නේ. මං ওই ජිම් යන කොල්ලෙක්ට ආස කියලා කිව්වහම මෙන්න ආයේ පට ගාලා ජිම් යන්න පටන් ගත්තා. එහෙනම් අඳුර ගන්න පුළුවන්. ආයිති. එයාව කවුද අනේ නොදන්නේ? අටම දන්න රේඩියෝ ඩබලනේ. ආ ඩබල නෙමෙයි ඩබල ගියෙන් එක්කෙනෙක්. අයියෝ අයියෝ. ඇල්ෆා? ඔය කාලෙකට පස්සේ මාව අහලා නේ. මොකද්ද මන්ද ලොතරැයි කූඩුවකින් ඇහුණලු මගේ වොයිස් එක? කොල්ල නිකන් ෂුවර් නැතුව මේ මමමද කියලා මට මෙසේජ් එකක් දාලා. මම 2020 ඉඳන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මම. සුදු කොච්චි. හරිද? දැන් විශ්වාසද? පිස්සු කොල්ලා.

පැත්ත මලේත් විශ් කල තියෙනවා ඉල්ලඟට අරවින්ද කියන්නේ විශ්ව කෝෂයක් කියලා කොරියාවේ තුෂාරක් කියලා තියෙනවා. බැද්දෙකට විශ් කරලා තියෙනවා. Thank you තුෂා. එයා මට උම්ම එකක් දීලා. මාත් ඉතින් එකක් දුන්නා. ආයෙ මොනවාද?

0: சியத்தட்ட හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩීවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544500.
7: ඇලුමිනියම්මනේ.
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියම් ඒ වගේ තමයි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ක්‍රිස් වෙන්නේසියෙන් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000 ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්
11: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා ටැග් එකක් හම්බුනේ ගැන ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි හැමදාම සියතෙස්ෙම අහනවා සියතෙස්ෙම එකටයි ස්වර්ණ මාල් ඩියෝටි කරලා දෙකටම තැන්කියු කියනවා ඉතින්
12: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
13: Fiat Crazy Vendezi.
14: සිකුරාදා හවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.
16: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
17: කාලෙකින් මං හීනයක් අදැක්කේ නෑ මකලෝ
18: නින්ද යන්න
17: නින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ
18: ආවේ බල බලශක්තිය අ르බුදේනේ බලශක්තිය අ르බුදේනේ හීනද හීන පේන්නේ නැත්තේ බලශක්තිය හොතර තීර කාලට හීන පේනවා අවුලක්
19: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
20: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
21: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා අපරාධ කියන්න බෑ ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා පාඩු නෑ අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන් රස්සා දෙකක් කළා වාහන දෙකක් ගත්තා
22: ගිහන් හැබැයි එකක්
21: ආයි ඒ ගැන බය වෙන්න එපා එකම අඩිස්ගේ හැබැයි සින්දු දෙකක්
0: සතියේ දවස් පහේම උදේ 10ට
21: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක

0: क्या था टॉप स्टोरी
1: ගෑස් පාරිභෝගිකයින්ට දැනුම් දීමක්. මේ මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක්. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් වනවා. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඉන්දියා ජාතික කොංග්‍රස් පක්ෂය සහ සුපිරි කොලිබුන් නළු තලපති විජය හෙවත් ජෝෂප් විජය චන්ද්‍රසේකර්ගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය නිල වශයෙන් සඳහන ගත වී තිබෙනවා. එම සඳහනය නිවේදනය කළේ දෙපාර්ශ්ව අතර අනුන්‍ය ගෞරවය සහ වගකීම් බෙදා ගැනීම මත පදනම්ව සඳහනගත වූ බවයි. මෙම රජය පිහිටුවීම සඳහා පමණක් නොව පළාත් පාලන ආයතන සංවිධාන ලොක්සභාව සහ රාජ්‍ය සභාව සඳහා පැවැත්වෙන ඉදිරි මැතිවරණ සඳහාද මෙම සඳහනය වැදගත් වන බව එම නිවේදනයේ සඳහන්. මීට පෙර දශක දෙකකට වැඩි කාලයක් ඉන්දියා ජාතික කොංග්‍රස් පක්ෂය සංධානගතව සිටියේ DMK පක්ෂය සමගයි.

හවස 4:00 විනාඩි 11:00 වෙලාව. මගේ වොයිස් එකද වෙනස් වගේද? මේ කවුද බන්ත කියලා දිරවනේ එහෙම එකක්. මම මේ ෆුල් අවුල් ගිහිල්ලා ඉන්නේ. නෑනේ නේද? එහෙම වෙනසක් තියනවද? ඉබ්බත්ටින් කරන්න දෙයක් නෑ මේක අහගෙන ඉන්න. අපේ අරවින්ද කොල්ලට සුබම සුබපන්දනයක් වේවා. තව තවත් සියතේ වැජ වේවා. කියලා ගාලේ මදු මෙසේජ් එකක් දාලා තිනෝ. තැන්කියු මදු. එයා වෙනුවෙන් මම ඉතින් ස්තුතිවන්ත වෙනවා හැමෝටම හොඳ. රොහානුත් විශ් කරලා තියෙනවා සුබපන්දනයක් වේවා අරවින්ද කියලා. ඊළඟට සමගිපුර කරන්දෙනි අරවින්ද. එයාගේ උපන්දිනය නෙවෙයි අද, ඒනට එයත් අහගෙන ඉන්නවා. මමත් ඉතින් ඔයා වහගෙන ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නවා කියලා තිනෝජ් කර්ටන්ස් වල දමිත් කියලා තියෙනවා. මා වහගෙන භාවනා කරනවා. ඈ පුළුවන් නම් හොඳයි ඉතින්, සතුටුයි.

දමිත් කියලා තියෙනවා භාවනාවක් වගේ සින්දු ටික. එතකොට මගේ කතා ඒවා ගැන මුකුත් කියන්නේ නැත්තේ කියලා වැඩක් නැති නිසා. හා හා කලවානේ කස්සුනුත් අහගෙනලු ඉන්නේ.

0: Fantasia Theatre. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධයි.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
6: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
10: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
11: Applicant got that Touch 15 reload කරලා ගත්තා Touch 15. Applicant got that reload කරලා ගත්තත් iPhone 17 Pro දිනන Touch 15. Touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් Touch 15 activate කරන්න. දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
12: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter. Kilowatt පැය 3.5ක lithium ion battery. Kilowatt 3.1ක motorය. Liter 35ක storage පහසුකම. David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
15: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
16: හැබැයි අද වෙද්දී Thailand ගේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
17: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ Thailand ට ආවට පස්සේ.
18: ඉතින් ඒ විදිහට Thailand ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
19: Global University Partners. කතා කරන්න 0718 492 492. 0718 132 7777.
20: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
21: රත්තරන්ින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: ඔයාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
6: ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
7: 0.4 දශම 4 හම්බන්තොටට සීයත

කවුද මගෙන් ඉල්ලුවේ රාස්සකේ සින්දුවක්? කවුරු හරි ඉල්ලුවා? අහගෙන නම් ඉන්නේ. තැන්ක් යූ වත් කියන්න ඉතින්. ෆොටෝ එකක් ඕනලු බොසත් එක්ක ඉන්න. බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරනවා, කේක් කවනවා, එහෙම ගත්තු එකක් ඕනි කියලා තියෙනවා. ආකෝ ඉන්න බලන්න. ඊළඟට ගාල්ලේ මදුගෙන් පස්සේ මම යනවා දඹුල්ලට. දඹුල්ල කිව්වට සාදු ඉන්නේ දඹුල්ලේ නෙවෙයි දැන්, අතුරුගිරිය පැත්තේ. ආ වර්ජිනියා, ඔයා තමයි මෙසෙන්දු ඉල්ලුවේ නේ? ඔන්න සද්ද වැඩි කරගෙන අහන්න.

0: මුෂේ වි යාද හැ මෙච්චර කාලයක් සාමාන්‍ය ඔක්කොම දේවල් මටත් මතකයි. අමතක කරන්න ඕන දේවලුත් මතකෙ තියෙනවා. ඒකනේ මේ ප්‍රශ්න නේද? ඔබටත් එහෙමද? කොහොම හරි ට්‍රයි කරලා අමතක කරන්න යන්න එපා. එතකොට තව තව මතක් වෙන එක වෙන්නේ. හා ඔහෙ යන්න දෙන්නානේ කාලෙට. ජීවිතේ සමහර දේවල් තියෙනවා අමිහිරි මතකනේ. ඔන්න ඔහෙ යන්න දෙන්න. එයා වැඩි හිතන්න එපා. ලස්සන්ට අලුත් මෙමරිස් හදාගන්න එච්චරයි කරන්න තියෙන්නේ. චූටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයෙ සින්දු ටිකක් දෙන්නම්. තව පැය භාගයයි තියෙන්නේ. ඒ අතරෙත් ලස්සනම සින්දු ටිකක් දෙන්නම්. හරි. හවස 4:00 විනාඩි 34යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලර්ස් විසින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමේ.
1: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.41ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
4: Cinderella wage mannan inne mama bel ganna kawurut tanakam
5: Ape daruan apata wada idirin Itin age kathawa liyanna

0: වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
7: finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න.
8: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
9: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
8: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

හතරවෙනිදා බර්ඩේක තිබිලා තියෙනවා. දැරණියගල පැත්ත ගෑනු ළමයෙක්ගේ. ගෑනු ළමයාගේ නම කියන්න බෑ නේද? ඩිෂානි, හලෝ. දැරණියගල ඩිෂානි. ඔයාට 34ක්ද? බලන්න අනේ ගෑනු ළමයින්ගේ වයස කියන්න හොඳ නෑ කියලා දන්නතුවද මන්ද? බර්ඩේක මට කියපු එක්කෙනා සම්වල්. හරිද? නෝ නේම් කියලා කියන්නංකෝ. මොකද එයා මට නම කියන්නම එපා කිව්වා. එයා හැබැයි ලංකාවේ නෙමෙයි පිටරටක හිටපු එක්කෙනෙක්. නම පටන් ගන්නේ ඔක්කොම මාට්ටු කළ දෙන්න හදන්නේ දේශානිට. ඉෂානිව අහගෙනද? අනේ මන් දන්නේ අහගෙනද නැද්ද කියලාත්. කොහොම හරි වාට විශ් කරන්න කියලා කියපු එක්කෙනාගේ නම ඉවර වෙන්නේ යූ අකුරෙන්. පටන් ගන්න අකුර කිව්වොත් එහෙම වැඩි මාට්ටු වෙනවා. හොඳ නෑනේ නේද? එහෙම නිකන් නම කියන්න එපා කියපු එකේ එයා ගැන කියන්න හොඳ නෑනේ නේද? කොහොම හරි හොඳම යාළුවලු. එහෙම තමයි කියලා තියනේ. උනාට මට නම් පොඩි සැකයක් එනවා හිතට. සමහර විට යාළුවෝ විදියට ඉන්නේ අර සින්දුවේ තියනවා වගේ. මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා වගේ සීන් එකද කියලා මට හිතෙනවා. සමහර විට මං කතා හදනවා වෙන්නත් පුළුවන්. කොහොමයි කමන්නේ කෙල්ලේ ජනම්දින් මුබාරක්. හිත වැහි යාවි යාලෙන් එකිස්සක ඔයාගේ යාළුවගෙන් හොඳේ

0: ෆොටෝ එකක් ඕන කියපු යාලුවන්ට ෆොටෝ එකක් යව්වා. එක්කෙනෙක් මට ඒවල මම හිතෝ ඔයාගේ වොයිස්සගේ විදිට ඔවා කෙට්ටු ඇති කියලා. මේ ප්‍රසංග මෙසේජ්ජක දාලා තියෙන්නේ. ප්‍රසංග මම කෙට්ටුයි තමයි. කිලෝ පණහක්කොත් නෑ බර. ඔයාට නිකං ඔය ෆොටෝ එකේ ඇඳුම හැටියට පේනව ඇත්ත මාවෂට මහතර. හැබැයි ඔයා හිතුව හරි, මං ඇත්තරම කෙට්ටුයි තමයි. මොකද මට කන්න නෑ. හරිද, මං හෙටේ වන්නංකෝ. ඇත්තට මම කෙට්ටුයි කියලා පේන ෆොටෝ එකක්. හරි, දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. මේ අන්තිම බ්‍රේක් එක අන්තිම සින්දුව විදිහට මොකක් හරි ඕන සින්දුවක් තියෙනවා නම් එක එක්කෙනා වෙන වෙන මෙවන්න බලන්න කැමති සින්දුව මොකද්ද කියලා. මම කැමති සින්දුවක් ඒ අතර තිබ්බොත් අන්තිම සින්දුව විදිහට ප්ලේ කරනවා. හවස පහට ළඟයි, තව තියෙන විනාඩි 7යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්, රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා, ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ඒසියෙන් සන්න මහල් චුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියාදිනේ කනිෂ්ක සඳරුවන්.
8: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා බෑග් එකක් හම්බුනෙක් ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියත FM අහනවා. සියත FM එකටයි ස්වර්ණ මාධ්‍ය දෙකට දෙකටම තැන්කියු කියනවා ඊටයි.
9: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මෝම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන්දේසි.
11: සිකුරාද හවස පහට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: අපි හැමදාම වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
14: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
15: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
16: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumix.
17: ඇලුමිනියම් ඕන තරම් Alumix නම් ඉස්තර.
18: අයියා මට ඇපල් මලක් දෙන්න.
19: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
18: අයියා මට මල් ගොඩක් දීලා.
19: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
18: හච් 15 පිස්සුවක්ම

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්
3: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
4: නිින්ද යන්නේ?
3: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
4: ආ මේ බෙල් බලශක්තිය අ르බුදේනේ. බලශක්තිය අ르බුදේනේ. හීනද හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තියන කාලේට හීන පේනවා අවුල.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
6: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: 98.4 පානතුරට
8: හවස පහට විනාඩි 3යි තියන්නේ. WhatsApp messages තාවු ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. කවුරුත් කියපු සින්දුවක්. මං කියන්නේ යෝජනා කරපුවා මේක ප්ලේ කරන්න කියලා. මට සෙට් උන්නේ නැහැ. මං හිතාගත්තා මම කැමති එකකින් ඉවර කරනවා කියලා. කවන්නෑ නේද? මේක ලස්සනයිනේ නේද? රුවක් ඇදෙනවා. කවුද එනවා?

බලුවයි සැන්ඩි එන්නේ. එනං ඒ දෙන්නට අවස්සාවදීල මම යන්නන්නේ. මේ විශ් කරපු ඔබට ස්තුතියි. මීට බොස් වෙනුවෙන් මම සුදුකොච්චි.

මංගාගේ සුදු කච්චය. ගොඩ්ඩා කදරේ.

0: क्या था टॉप स्टोरी
1: බොරතෙල් මිල තවදුරටත් පහතට බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඊරානයේ සමග පවතින යුද්ධමය තත්ත්වය නිමා කර කඩිනමින් සාම ගිවිසුමකට ලැබීමට හැකිවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි. ලොක බොරතෙල් මිල දර්ශකය අනුව මෙවන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 108.29ක්. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100.82ක් ලෙස සටහන් වුණා. මේ අතර බොරතෙල් වලින් නිපදවන ගුවන් යාන ඉන්ධන මිල 80%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ලොව පුරා ගුවන් සේවාවන් රසක් පියවරගෙන ඇත්තේ තම ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට හෝ ගුවන් ගමන් භාර සංඛ්‍යාව අවම කිරීමටයි. ජුනි පළමුවනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ගුවන් ගමන් භාරවලින් ආසන මිලියන 9.3ක් කපා හැරීමට ගුවන් සමාගම් තීරණය කළා. ඇමරිකාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ බොහෝ රටවල මෙම තීරණය ක්‍රියාත්මකයි. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: සියත ටොප් ස්ටෝරී.

0: ังHowdy Sandy
1: Howdy Makala Howdy Charlie
2: ඔය අත කියන්න සැන්ඩි මට මාර වැඩක්නේ උනේ
1: මොකද්ද මකලෝ උනේ
2: ඊයේ රෑ මං මෙහෙම ගෙදරින් එළියට බහැලා අඩි දෙකයි තිබ්බේ තුන්වෙනි අඩිය තියන්න හදනකොටම මට තේරුණා සැන්ඩි මට මොකක් හරි පෑගෙන්න යනවා කියලා
1: ඊට පස්සේ
2: මං හිමීට කකුල අරගෙන බැලුවා මොකද්ද කියලා මෙන්න ණය
1: අම්මෝ
2: මෙන්න ණය මං ඉතින් හිමීට අඩියක් පස්සට අරගෙන විදුලි වේගෙන් අත දාලා එක පාටම අල්ලගත්ත ණයගේ ඔළුවේ
1: ඈ
2: වට දෙකක් මෙහෙම කරකවලා වීසි කරලා දැම්ම සැන්ඩි ඈතට උඩින් දැන් ණය මෙහෙම උඩින් වීසි වෙලා යනවා යන ගමන් ඌ එච්චර වෙලා හංගගෙන හිටපු අත්තටු දෙකක් මෙහෙම දිග ඇරලා පියාඹගෙන උඩට ගියා සැන්ඩි
1: අම්මෝ මකලෝ එන්න ලොකු බොරුවක් නෙවා කිව්වේ
2: එහෙම තඩි නයිර්ඩ ඩයල් ඉන්නවනේ
1: ඉන්නනේ
2: කිසි ගානන්නකෝ පන පිහිටවලා ගල් පැලෙන බොරු කියන ඩයල් ඉන්න නයිආවලු වතුර
1: පලාගෙන
2: නයිආවලු නැව් පුරෝල ඇස්ටන් මාටින් ගෙනාවලු එක ජාතිය බොරු කියනවා අත්තේ හිටවලා අපි තන්දිනව ඇඳිල්ල කොහොමද
1: හොඳට
2: ඉති එක පෙළට තියලා ඇඳගන්න
1: අම්මෝ
2: දැන් නිකමට පාදිරින්තුව බලන්න කොච්චර නයි අරිනවද කියලා
1: නේද
2: එකෝ දැරේ අපි මොකටද ඒව බලන්නේ නේද
1: අපිට මොකටද
2: අවශ්‍ය නැහැ අපිට දැන් මෙතන වැදගත් දෙයක් කියන්නවා
1: අපිට ඇත්තටම වැදගත් දෙයක් තියෙනවද කතා කරන්න මාළඹේ පුංචි කාර නිවස තියෙනවා කතා කරන්න ඒ වගේම මංගලෝ ක්‍රේසි වෙන්දිසි ගැන සම්පූර්ණ විස්තරයක් අද දැනගන්න පුළුවන්
2: එහෙනම් ඉන්න හවස 6 මාර වෙනකන් අපි ලාඩම් ගහනවා හොඳ ලාඩම්
1: හැන්දෑ ජාමේ

0: රොක්වෙමු සියතට.
1: සුපහයි විනාඩි දොළහයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: රැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
3: මෙතනදී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 ඉඳන් ඉදිරියට බැංකුවක් හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙවිය යුතු නෑ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
5: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
6: ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයේට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
9: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
10: රත්තරනින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8-9-10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: චිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්
2: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක් ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්
1: අම්මා වෙපින් මට වටිනවනේ
0: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස පහට.
4: Powered by Bid to Win.
5: අනුවටයි දශම දෙකෙන්. අනුවටයි දශම හතරෙන්.
6: සියත දිවයින පුරා

0: 라당.
1: ඉස්සර කාලෙ සැන්ඩි බෙල්ජියමේ බෙල්ජියමේ යාෆෝස් එකේ හිටියා පයිලට් කෙනෙක්.
2: හා
1: රෙමි වෑන් ලියාඩ් කියලා.
2: රෙමි වෑන්
1: ලියාඩ්. රයිට්. මේ රෙමි වෑන් ලියාඩ් දවසක් කියන්නේ 1959 අවුරුද්දේ දවසක.
2: හරි.
1: හෙලිකොප්ටරයක යනවා අප්‍රිකාවේ කොංගෝවල කොංගෝ වනාන්තරයට ඉහළින්.
2: කොංගෝ වනාන්තරේ හරි. ඊට පස්සේ
1: මොකද්ද?
2: මම සින්දක් තියනනේ.
1: කෝ කියත් පාර
2: මම සින්ද. කොංගෝ වනාන්තරේ උඩින් තොන්නම්ම.
1: කොංගෝ වනාන්තරේ උඩින් ටං නං නං. කවුද ඒක ලියලා තියෙන්නේ? අස්සර වදින ටං නං නං.
2: ඔක කරේ සින්දක් තියන මට ඒක මතක් වුණා මේ
1: වෙලාවේ.
2: ටං නං නං.
1: ටං නං නං. ටං නං නං.
2: අස්සර වචන ටික.
1: ඒ බබලිය දැක සිද්දුවා. හරි, දැන් කොංගෝ වනාන්තරේ උඩින් අපේ හාදයා හෙලිකොප්ටරේ යනකොට මෙයාට පේනවා වනාන්තරය. ඒ කියන්නේ පල්ලෙහා අඩි 50ක් විතර දිග.
2: ඕ!
1: අස්සේකුගේ ඔළුව විතර සයිස් ත්‍රිකෝණාකාර හිසක් තියෙන තඩි සර්පෙක්.
2: ලොකු සර්පෙක්.
1: ලොකු සර්පෙක්. දැන් උඩ ඉඳන් බලනකොට
2: චුඩියටනේ පේන්නෝනේ.
1: ඉතින් ධර්මක් පොඩියටනේ පේන්නේ. පේන සයිස් එක 90. එයා හිතනවා මේ අඩි 50ක් විතර දිගයි නේ මේක.
2: ඒකනේ.
1: අඩි 50ක් කියන්නේ නිකන් මීටර් 15ක් විතර දිගයි. දැන් මිනිහා බලනවා මේ මොකද්ද මේ? මෙච්චර විශාල සර්පෙක් මං කවදාවත් දැකලා නැහනේ කියලා වෑන් ලියඩ් ෆොටෝ එකක් පවා ගහගත්තා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. දැන් මේ කතාව එනවා එලියට්.
2: හරි.
1: රෙමි වෑන් ලියඩ් ඇවිල්ලා මේක එලිය කියනවා. මං දැක්ක කොංගෝ වනේ මෙච්චර විශාල සර්පෙක් ඔළුව මෙච්චර විතර ඇති. ෆොටෝ එකක් ගත්තා කියලා කිව්වට හැබැයි මේ ෆොටෝ එක නම් කවදාවත් පබ්ලිකලි වෙරිෆයි කරලා නැහැ.
2: يعني
1: ඇත්ත ෆොටෝ එකක්ද බොරු ෆොටෝ එකක්ද කෝ බලන්න ෆොටෝ එක කියලා පත්‍රේ දාලා හරි මේ වෙරිෆයි කරලා නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් සයන්ටිස්ලා මේ කතාව එච්චරම ගණන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ යකා මේ පයිතන් කෙනෙක් දැකලා, පයිතන් කියන්නේ ටිකක් ලොකු සර්පයෝ జాතියක්. මේ යකා මේ පයිතන් කෙනෙක් දැකලා පයිතියන්ද කොහෙද ඔච්චර ලොකු කොහෙද කියලා ඒගොල්ලෝ ඒක ඒ තරම්ම ගණන් ගත්තේ නැහැ. තව කට්ටියක් කිව්ව නෑ මේ නිකන් ඔය පැටලලා නෙමෙයි මේ පචයක්ද කොහෙද අතහැරලා තියෙන්නේ මේ නිකන් බොරුවක් කියන්න ආසෙතිලා කියූප එකක්ද කොහෙද කියලා සමහරු කියනවා. එක කට්ටියක් විශ්වාස කරනවා මේ නම් ඇත්තටම ටයිටන බෝවා කෙනෙක් වෙන්න ඕනේ කියලා.
2: ටයිටන බෝවා.
1: ටයිටන බෝවා. ටයිටන බෝවා කියලා කියන්නේ ලෝකේ හිටියයි කියලා අපි දන්න ලොකුම සර්පයා කියලා තමයි කියන්නේ. සමහරු හිතන් ඉන්නවා මේ ඇනකොන්ඩා තමයි කියලා ලොකුම සර්පය. ඒ අර චිත්‍රපටියේ ඉන්න ඇනකොන්ඩා. ඇත්තට ඇනකොන්ඩා ওই චිත්‍රපටියේ පෙන්වන කතරම්
2: ලොකු නෑ.
1: විශාල නෑ. හැබැයි ටයිටන බෝවා කියන සතා ඊට වැඩිය විශාලයි කියලා හොයාගෙන ඉතින් මොකද ෆොසිල් වලින් සාක්ෂි හම්බෙලා තියෙනවා. වැඩේ කියන්නේ ටයිටන බෝවා හිටිය බවට සාක්ෂි හම්බෙන්නේ අපිට දකුණු ඇමරිකාවේ. දැන් මේ කොංගෝව තියෙන්නේ අප්‍රිකාවේ. අප්‍රිකාවේ ටයිටන බෝවා හිටිය බවට කිසිම සාක්ෂියක් අපිට හම්බෙලා නෑ. ඒ මදිවට ටයිටන බෝවා හිටියේ අවුරුදු මිලියන අවුරුදු මිලියන 50කට 60කට විතර කලින්.
2: එහෙනම් ඉතින් ඩයිනසෝර් කෙනෙකුත් ඔහම දකින්න පුළුවන්.
1: එහෙනම් මාරේ ඉඳලා අනික දැන් හිතන්නකො අවුරුදු මිලියන 50කට 60කට කලින් වඳ වුණා කියලා අපි හිතාගෙන ඉන්න සතෙක් අවුරුදු මිලියන 50ක් 60ක් හැංගිලා ඉඳෝ එක හුවව තනියෙන් පැත්තකට. ඒක එහෙම ඉතින් ඒව වෙන්න බෑනේ. ඒවත් නෑ කියලා නේද හිතුවේ.
2: මේ ඉන්නවා.
1: මේ ඉන්නේ. එහෙම ඉන්න විදිහක් නැහැ.
2: හැබැයි
1: අපේ ඔළුව ඇතුලේ එහෙම බොරු පැල කරන්න ඕන කෙනෙකුට පුළුවන්.
2: පුළුවන් පුළුවන්.
1: ඒකට තියෙනවා පොඩි හේතුවකුත්.
2: මොකද්ද?
1: අපි තව බොරු ටිකක් ගැන කතා කරන ගමන්
2: හේතුව කියමු.
1: හේතුවත් ලියහගමු ඈ.

0: පහයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සිරවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුඩ් සිටිවෙතින් මෙගාවට්ටම් එන්ජෝයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි පයාස් නැචරල්ස් කොකුම් බේබි සමන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි කාගිල් සුඩ් සිටිවෙත
1: දිව යන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
4: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා
3: ලව්ලි ඊට පස්සේ සහෙලි
4: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ
5: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-788-7017 වට්ස්ඇප් කරන්න
6: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 Residence Open House එකට ඔයත් එන්න කතා කරන්න Prime Group 13:22
7: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි ඒත් ඉතින් O level දෙපාරක් කරන්න උනා අපරාධ කියන්න බෑ A level උත් දෙපාරක් කරගත්තා පාඩු නෑ අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන් රස්සා දෙකක් කළා වාහන දෙකක් ගත්තා
8: ගිහන් හැබැයි එකක්
7: ආයි ඒ ගැන බය වෙන්න එපා එකම ආඩිස් ගියේ හැබැයි සින්දු දෙකක්
9: සතිය දවස් පහේම උදේ 10ට
7: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්. ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
2: මොන ඩීටේල්ස්ද? කවුද මේ
1: සර්? අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
2: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
1: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම් ඒත්.
2: අයි මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ.
1: මොකද්ද සර්?
2: මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන
1: ස්කෑමරයා.
2: නෑ
1: නෑ
2: නෑ නෑ සර්. නෑ නෑ මම ගන්නෙපා. අපි ඕඩර් කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි. එහෙමද? එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ එකම සයිට් එකනේ කප්රුක.
1: ආ එහෙමත් පුළුවන්ද?
2: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
1: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්නම්?
2: පාපිස්සක් නැත්නම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කප්රුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
0: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
3: මේ පරිසයට ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංසු තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000 මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න. මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
3: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: Theta crazy when desi sikurada havas pahata
5: powered by bid to win
6: basari vadima shravaka aakarshanayak himi karagat radio nalikawa seta fm basari vadima shravaka aakarshanayak sahita hondama vinodaswadaniya udasana wedasatahana aravinda and aacharya වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
3: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
6: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: මගේ ආලුවෙක් හිටියා. එයා සෑහෙන කාලයක් මානසිකව වැටිලා හිටියේ. හරිද?
1: තුවාලද?
0: තුවාල
1: නෑ.
0: ඒක ෆිසිකලි නෙවෙයි ඒක. ඒක මානසික වැටෙනවා. මෙයා කන්නේ බොන්නේ නෑ. ඔය කල්පනා කර කර හිටියා. පස්සේ කාලෙක මට මතකයි එයා දේවාල ගානේ පවා ගියා.
1: තව වැටෙන්න ඇති පාට. දේවාල ගානට ගිහිල්ලා පොල් ගෙඩි වැදිලා ඔළුවේ.
0: ඕ පොල් ගෙඩි ගහනවා, සීනි අඹරනවා. සීනි අඹරන්නේ නැහැ නේ. මොකද සීනිගම දේවාලෙට ගිහින්
1: දේවාලෙට ගිහින් මිරිස් අඹරනවා.
0: අයියෝ
1: සීනි අඹරනවාද මිරිස්
0: අඟල
1: අඟල හදන්නද ගිහින්? දෙයියනේ දෙයියනේ, මේ අඟලේ වගේ ගුලි වෙලා ඵලයක් බෝල වෙලා ඵල මොකක්ද කියන්නේ?
0: ඒ වුණාට ওই සීනිගම දේවාලෙට මං ගෙන එක්කෝ මිරිස් දේවාලි කියලා දාන්නද පැටලෙනවනේ.
1: ආහා, දැන් ඔයාට පැටලෙනින්ද සීනිගම දේවාලේ නම වෙනස්ක. සීනිගම දේවාලේ කියලා කියන්නේ සීනි අඹරන හින්ද නෙවෙයි, ඒ ගමේ නම සීනිගම.
0: හරි හරි.
1: සීනිගම පිහිටා ඇති දේවාලය තමයි සීනිගම දේවාලේ.
0: දේවා නිකමද දැන් සීනිගම දේවාලේ ගිහින් මිරිස් අඹරනවා. සීනි අඹරනවා.
1: අච්චාරු. ලුණු හොඬක් දාලා සීනි මිරිස්.
0: ඉතින් අහන්නකෝ කතාව. පස්සේ දේවාලේ ගානේ යනවා යනවා. ඉතින් මානසිකව වැටිලා හොන්තටම අවුල්.
1: මානසිකව වැටලා දැන් දැන් තව දේවාල ගානේ යන්නේ මානසිකව බඩ ගාගෙන.
0: ඕ දැන් නෑ මාරි, මං හිතුවා මොකද්ද මචං ප්‍රශ්න කියන්න කියන්න කියලා. වාහනයක් අරගෙන රෙජිස්ටර් කරපු එකක් අරන් තින් කවුරු හරි පාවිච්චි කරපු එකක්. කියන්නේ මං හිතන්නේ හොඳටම ඇක්සිඩෙන්ට් වෙලා චැසි එහෙම ගන්නවද යන්නේ.
1: අන්දල විකුණලා.
0: හොන්තටම අන්දල විකුණලා වාහනේ ගරාජ් ගානේ. ඊට පස්සේ මෙයා ඒකට වියදම් කරනවා. කණ්ඩ පොන්න නෑ. මුළු සේසතම අර වාහනේ හදන්න. මං ඊට පස්සේ කිව්වා දැන් ඕක හදන එක පැත්තකින් තියන්න.
1: එයා පහුගේ ආත්මික ඒ වාහනේට ණය ඇති සමහරවිට.
0: එතන නම් හිතෙන්නේ අනේ මන්ද මොකද. මට තේරෙන්නේ නැහැ. මිනිස්සු අහුවෙනවා. මිනිස්සු අර සෑහෙන බොරු වලට ඇඳ ගන්නවා ඉතින් නේද?
1: ඒක තමයි නේද? අර ලස්සන බොරු කතා වේද? දැන් එතෙන්ට මම කියන්න ඕනේ පුංචි කාර් නිවසට ගන්න නේද? එහෙම නොවි වාහනයක් ගන්න නම් යන්න ඕනේ පුංචි කාර් නිවසට ගිහලා මගෙන් කියව ගන්න නේද වට ඕනේ?
0: අනිවාර්යයෙන්.
1: මං ඒක කියද්දා මේ සැන්ඩි කිව්ව බොරු කතාවේ මනුස්සයා වගේ මානසිකව වැටිලා නිකන් එහෙම දේවාල ගාඩ ගිහිල්ලා ඇඹරිලා යන්න ඕනේ නෑ. හරිතරට ගිහිල්ලා වාහනයක් ගන්න පුංචි කාර් නිවස තියෙනවා මාළඹේ. මාළඹේ පුංචි කාර් හන්දියට ගිහිල්ලා පුංචි කාර් පාරේ හැරිලා මීටර් 600ක් විතර යනකොට වාට පුංචි කාර් නිවස හම්බෙනවා. එතන කාර්මික දෝෂ නැති, නීති විරෝධීව එකලස් කරලා නැති, ලියකේවිලි දෝෂ නැති, ඇක්සිඩන්ට් වෙලා නැති, ඔක්ෂන් ෂීට් වලට මාර්සිය දාලා නැති, කිසිම ප්‍රශ්නයක් නැති නියම වාහනයක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ පොරොන්දුවත් අපි ඔබට හොඳම වාහන පමණක්
0: තෝරා දෙලා දෙන්නෙමු
1: කියන එක.
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාරමාලේ අපි ක්‍රේසි වෙන්නේ ඉගෙන ගන්න.
1: ක්‍රේසි වෙන්නේ ඉගෙන.
0: 10 වෙනි දා නේද මව්වරුන්ගේ දිනය?
1: 10 වෙනිදා.
0: 10 වෙනිදා නේ. ඉතින් ඒ වෙනුවෙන්ම ක්‍රේසි වෙන්දේසි අපි ඔබට දීලා තියෙනවා ලංසත යන්න ලස්සනම ලස්සන ලව් මාම් පෙන්ඩන්ට් එකක්. අම්මට මොනා හරි අරන් දෙන්න හිතුවනම් ඔන්න මේ චාන්ස් එක ඇවිල්ලා දෙනවා. ලොකු ගානක් ඔයාට වියදම් කරන්න ඕනේ නැහැ. ඔයාට තමත් අඩු ගානක් වගේ අතේ තියෙන ගානක් වියදම් කරලා ලස්සනම ලස්සන කැරට් වෙසිදකේ සුපිරි සිදු රත්තරණින් හදපු එතකොට ස්වර්ණ මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන මේ රත්තරම් පෙන්ඩන්ට් එක මිලදී ගන්න පුළුවන් තමන්ගේ අතේ තියෙන ගානට. හනේ ස්වර්ණ මහල් ජුවලර්ස් එකෙන් තමයි ලැබෙන්නේ. ඉතින් දිගට හරහට ලන්සු තියන්න මේක ආගේ කරගන්න පුළුවන්. ක්‍රිස් වෙන්දේසිට රෙජිස්ටර් වෙන හැටි අපි මතක් කරමු.
1: REG කියලා ටයිප් කරන්න. ඊට පස්සේ හිස්තනක් තියන්න. KW කියලා ටයිප් කරන්න. දැන් මේ මැසේජ් එක 39:47 SMS එකක් හැටියට එවන්න. ඊට පස්සේ වාට පුළුවන් ලන්සු තියන්න. KW කියලා ටයිප් කරලා හිස්තනක් තියලා අඩුම ලන්සුව ටයිප් කරලා 39:47 SMS කරන්න.

0: ัง
1: මේ කතාව සැන්ඩි පටන් ගන්න 1934.
2: ඉතින්
1: අවුරුදු 100කට විතර කලින් සංසිද්ධියක් මම මේ කියන්න යන්නේ. 1934 ෆොටෝ එකක් එළියට එනවා ස්කොට්ලන්තේ. ස්කොට්ලන්තේ හිටපු වෛද්‍යවරයෙක් කියලා තමයි වාර්තා වෙන්නේ. එයා ෆොටෝ එකක් ප්‍රසිද්ධ කරනවා, ලෝක්නෙස් කියන වැවේදී ගත්ත ෆොටෝ එකක්.
2: හා හා හා.
1: ලෝක්නෙස් කියන වැව මැද්දේ නිකන් කිසියම් ඩයිනෝසරයෙක් වගේ විශාල සතෙක් ඉන්න පින්තූරයක්. තව සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. සතාගෙන් භාගයක් තියෙන්නේ වතුරෙන් යට. නිකන් පිට හරියයි, දිග බෙල්ලකුයි, නිකන් ජිරාෆ් කෙනෙක්ව තව ටිකක් ලොකු කරලා වගේ පොඩි ලුක් එකක් තියෙන පින්තූරයක්. මේක ලැව් ගින්න වගේ පැතිරිලා යනවා පළවෙච්ච ගමම්. හැමෝම කියන්න පටන් ගන්නවා මේකට ලෝක්නෙස් මොන්ස්ටර් කියලා. ලෝක්නෙස් කියන්නේ වැවේ නම. ලෝක්නෙස් වැවේ ඉන්න රාක්ෂයා මොන්ස්ටර් කියලා තමයි මේක ජනප්‍රිය වෙන්නේ. දස දෙසින් පිරිස ඇදිලා එන්න පටන් ගන්නවා ස්කොට්ලන්තේ ලෝක්නෙස් එක බලන්න. ඇවිල්ලා ඉතින් මිනිස්සු කැම්ප් කරගෙන, කූඩාරම් ගහගෙන, කැමරා අටවගෙන බලාගෙන ඉන්නවා මේ වැවේ ඉන්න රාක්ෂයව දැක ගන්න. සාමාන්‍ය මිනිස්සුත් ඇවිල්ලා හෝ ගාලා සෙනග. ඒ ආපු අය අතරේ වුණා නියම වැඩක් සැන්නේ. ඇත්තටම ගත්තාම ඒ ආපු කිසිම කෙනෙක් මේ කියන සතාව දැක්කේ නැහැ.
2: එද්දි
1: හැබැයි දැක්කේ නැති වුණාට සමහරු අර ආපු පාඩුවට දැක්ක මම දැක්කනේ. අර වලිගෙ චුට්ටක් මෙහෙම
2: ගියේ
1: දැක්කද මම දැක්කා.
2: දැන් ආවා කියලා ලැජ්ජ වෙන්නත් බෑ.
1: සමහරු කියන්න ගත්තා සෑහෙන වෙලාවක් බලන් ඉන්නකොට මං දැක්ක ඈත කොනෙන් මෙන්න මෙච්චර විතර ඔළුවක් මෙහෙම ඉස්සිලා චුට්ටක් වටපිට බලලා ආයිටක් ගාලා යට ගියා. තව සමහරු කියනවා මම දැක්කා, ඇත්තටම සතාව දැක්කේ නැහැ, හැබැයි විශාල සතෙක් වතුර යටින් ඇදිලා යනකොට වතුරේ පේන රිපල් ඉෆෙක්ට් එක, අන්න ඒක මං දැක්කනේ. ඔයාලා දැක්කේ නැද්ද කියලා මේ කටකතාව තව තව මිනිස්සු පෝෂණය කළා.
2: හරි.
1: ඔන්න ඕක අපි අතරේ තියෙන එක්තරා ගුණයක්. මිනිස්සු අතරේ බොරුවක් ප්‍රචලිත කරන්න ලේසි වෙන්න ප්‍රධානම හේතුව තමයි මොකක් හරි කතාවක් ලොකුවට පැතිරිලා යනවා නම්, ඒ කතාව හරහා ලොකු රැල්ලක් ගොඩ නැගෙනවා නම් අපි හැමෝටම ඕන වෙනවා ඒකේ කොටස්කාරයෙක්.
2: අනිවාර්යෙන්.
1: ඒක මේ ඕගොල්ලෝ විතරක් නෙවෙයි, බාද්දක් කියලා කියන්න පටන් ගන්න. හැබැයි මේ හැමෝම මේ බොරුවට එකතු වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේ අන්තිමේදී අර ඡායාරූපය ප්‍රසිද්ධ කරපු හාදයම කියනවා, ආ ඒක මේ ටෝයි සබ්මැරින් එකකට පොඩි නිකන් මේ අතින් පයින් හදපු කෑල්ලක් හයි කරලා නිකන් පාන්දරක ඒක මේ රැවට දාලා හරි නිකන් ලෝ ලයිට් එකේ මිනිස්සු රවට්ටන්න ගත්ත බොරු පින්තූරය.
2: ඒක
1: මේ මායි යාළුවෙකුයි සොමියට කරපු වැඩක්නේ කියලා ඒගොල්ලෝ පස්සේ කාලෙක කිව්වා.
2: බලන්න ඉතින් සොමිය උනත් කොච්චර දුරදික කියලාද.
1: කොච්චර දුරදික යනවද? දැන් අනිත් එක තමයි මේ මේ කතාව චිත්‍රපටියට පවා ලෝක්නෙස් මොන්ස්ටර් කියලා ෆිල්ම් එකක්
2: තියෙනවා.
1: මම අරගෙන බලන්න, ඔය කතාවම නෙවෙයි චිත්‍රපටියේ තියෙන. චිත්‍රපටිය වඩා ඊට වැඩිය
2: ඩ්‍රමටයිස්
1: කරලා ඊට වැඩිය ලස්සන කතාවක්. චිත්‍රපටිය හැටියට ඇත්තටම සතෙක් ඉන්නවා ඒ වැවේ. හැබැයි ඒ චිත්‍රපටිය හැදුනේ මෙන්න මේ බොරුවේ. ඒ ඔක්කොටමත් පස්සේ දැන් මේක බොරුවක් කියලා දැනගත්තට පස්සෙත් අදටත් ස්කොට්ලන්තේ ඉන්නවලු සමහර මිනිස්සු ඔය කිව්වට ඕකේ මොකක් හරි ඇත්තක් තියෙන්න ඕනේ, අපේ සීයත් දැකලා තිබුණාද කියලා. ඒ පොරගේ සීයත් බොරුවට කියලා ඉතින් දැක්කගේ. තාමත් ඒක විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවලු.
2: ඒ කියන්නේ සීයව විශ්වාස කරන හින්දා
1: සීයව විශ්වාසින්ද සීයනම් බොරුවක්
2: කියන්නේ කියලා
1: විශ්වාස කරන මිනිස්සු ඉන්නවලු. ඒක තමයි බොරුවක තියෙන ආශ්චර්යමත්ම කෑල්ල.
2: ඒ
1: කියන්නේ කොච්චර ඇහැට ඇඟිල්ලෙන් ඇනලා හොම්බට පයින් ගහලා පෙන්නලා දුන්නත් යකෝ මේක තන්නේ පදයක් කියලා ඒ සමහරවක මන්නම් හිතන්නේ ඕකේ මොකක් හරි ඇත්තක් කියලා. බුද්ධමාකාර සත්තු జాතියක් මිනිස්සු කියලා කියන්නේ මොකක් හරි ගොබ්බ කමක් ඔළුවට ගැහුවොත් සැන්නේ මොන දෙයක් කරලවත් ඒක ඔළුවේ ගයින් කරන්න බෑ.
2: අපේ ගමේ වැවක් තියෙනානේ. ඔය වගේම තමයි කිඹුල්ලු ඉන්නවා කියනවා දැකපු කෙනෙක් නැහැ. උනාට ඉන්නවා.
1: හැබැයි ඉන්නවා. නෑ කියන්න බෑ කාටවත්.

0: අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තනක් රන් බෝමල ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද එක්සයිට් පවර් ප්ලේ එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න

0: හිටියේ.
1: සින්දරෙල්ලයව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544500
4: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: අයියා මට ඇපල් මලක් දෙන්න

0: අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: ලෙසින් සන්න මහල් චුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
5: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්ෙන් වහනවා. සියතෙස්ෙන් එකටයි ස්වර්ණ මාල් ඩියුටි කරලා දෙකටම තැන්කියු කියනවා මීටයි.
2: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: ක්‍රේසි වෙන්දේසි
7: සිකුරාදාවස පහට සියතහන්න.
8: Powered by Bid to Win.
9: Mexiata FM Emma Emma Emma Emma Real Sindhu Nitara Ahena Enna Enna Enna Enna
10: Anuwatai Dashma Deken Anuwatai Dashma Hataren Divaina Pura.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මැයි මස ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණයක්. භාණ්ඩාගාර සිද්ධිය ගැන අදත් මැති සභයේ වාද විවාද. විජය සන්ධානගත වෙයි.
0: වැඩි විස්තර සවස 6:00 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ladang.
1: Dali, Sandy, බොරුවක් පැතිරෙන්න පුළුවන් තවත් ලස්සන විදියක් ගැන තමයි මේ කියන්නේ.
2: ඕකේ.
1: මේකට බොරු දෙකක් ගන්න ඕනේ මේ කතාව පැහැදිලි කරන්න.
2: ආ, එක බොරුවක් නෙමෙයි දෙකක් ඕනේ.
1: දෙකක් තියෙනවා මෙතන. එකක් හිමාලයේ යටි. අනිත් එක නා තමයි ඇමරිකාවේ බිග් ෆුට්.
2: හරි, අපි කලින් කතා කරා ඔය දෙන්න ගැන.
1: ඔව්, ඒක මේකේ තියෙන වෙන සම්බන්ධය. හිමාලයේ යටි යව ඉස්සලම අඳුර ගන්න හිමේ පාසටහන් ඇඳිලා තියෙනවා හිමාලය ආශ්‍රිතව. තේන තඩි කකුල් වෙන්න ඕනේ ඒ විදිහේ අඩිපාරවල් හිටින්න. ඉතින් එක පාටම මිනිස්සු හිතනවා ආ ලොකු සතෙක්. මේ නම් ලොකු සතෙක් මේ මේ මිනිස්සුන්ගේ අඩි තියෙන ඉබේ මිනිස්සුන්ට අඩි හුඟක් ලොකු සතෙක් කියලා ඔය යටි කියන පුරාවෘත්තයට මේක ඇඳ ගන්නවා. හැබැයි ඇත්තටම වෙලා තිබිලා තියෙන්නේ නිකන් ඔය වලස්සුන්ගේ වගේ අඩිපාරවල්. ඊට පස්සේ හිම තව ටිකක් දිය වෙනකොට ඒ අඩිපාරේ හැඩය වෙනස් වෙනවා. හිම දිය වෙලා අයින් වෙන හින්දා අඩිපාරේ හැඩය වෙනස් වෙලා ලොකු වෙනවා. ඒක තමයි මේ වැරදියට තේරුම් අරන් තියෙන්නේ. පස්සේ කාලෙක DNA තාක්ෂණය දියුණු වෙනකොට මේ යටිගේ කියලා සැක කරන අඩිපාරවල් තියෙන තැන්වල වැටලා තියෙන මයිල් ගස් අරවා මේව අරගෙන ගිහිල්ලා මේවා DNA පරීක්ෂා කරලා බලනකොට එක්කෝ වලහැක්, එක්කෝ හරකේ, එක්කෝ ටිකක් ඔය හිම වැටෙන ප්‍රදේශවල ජීවත් වෙන ටිකක් විශාලයට හැදෙන බල්ලෝ ජාති. ඒවැය තමයි ඉතින් මේ අඩිපාරවල්. හැබැයි දැන් DNA තාක්ෂණය හරහා මේ හිමාලයේ යටි පිළිබඳ පුරාවෘත්තය බොරුවක් කියලා ඔප්පු වෙන්න කලින් ඇමරිකාවට ඕන වෙනවා. හා, හිමාලයට යටි ඉන්නවද? අපිට තින්දි බෑන කවුද? ඒගොල්ලන්ට වැඩි ලොකු බොරුවක් අපි කියන්න ඕනේ මේ වෙලාවේ කියලා ඇමරිකාවට අග්ගාලා බිග් ෆුට් පිළිබඳ කතාව එළියට අරගෙනවා. බිග් ෆුට්ගේ කතාව හැදෙන්නේ රොජර් පැටර්සන් සහ බොබ් ගිම්ලින් කියන දෙන්න එළියට දානවා වීඩියෝ එකක්. මේ බිග් ෆුට් මෙහෙම කැලේ වැද්දෙන් මෙහෙම කියලා හැරලා කැමරාව දිහා බලනවත් එක්ක ඒ වීඩියෝ ෆුටේජ් එක තාමත් හොයාගන්න තියෙනවා. කෙනෙක් හොයාගෙන බැලුවොත් මෙන්න මේ නම් දෙක මතක තියාගෙන රොජර් පැටර්සන් සහ බොබ් ගිම්ලින් මේ දෙන්න තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඒක තාමත් හොයාගන්න ඇති. හැබැයි ඇමරිකාවේ බිග් ෆුට් සම්බන්ධයෙන් කිසිම DNA වාර්තාවක්වත් එහෙම නැත්නම් ෆොසිල් සාධකයක්වත් කිසිම සාක්ෂියක් හම්බෙලා නැහැ. දැන් මම මේ දෙක ගත්තේ සැන්ඩි ඒ බොරු පැතිරෙන තව විදියක්. ඔයා මොකක් හරි බොරුවක් කිව්වහම ඒ බොරුවට මිනිස්සු අතර පිළිගැනීමක් ලැබෙනවා කියලා දැනුණහම ඔයාගේ තරඟකාරයෙක් කවුරු හරි ඉන්නවනම් ඒ තරඟකාරයාට ඕන වෙනවා ඔයාට වඩා අල්ලලා යන බොරුවක් කියලා ඔයාට හම්බෙන පිළිගැනීම හොරකම්. අන්න එහෙමයි බොරුව විසින් බොරුව පෝෂණය වෙන්නේ. අන්න එහෙමයි ඇත්ත පෙනිපෙනි තියෙද්දි ඒක පිළිගන්න නැතුව අපි බොරුම විශ්වාස කරන්න පෙළඹෙන්නේ. මොකද අපිට ඕනේ බොරුවක් උනත් අනිත් එකට වැඩිය ලොකුවට කියන්න, අනිත් එකට වැඩිය ලොකුවට විශ්වාස කරන්න. ඉතින් අනගන්න.

0: 라난.
1: සැන්ඩි ඔයාට කියන්න, මට මේ ඊයේ පෙරේද දවසක හම්බුණා පුදුම විදියට බලාපොරොත්තු කඩවෙච්ච මිනිහ.
2: අනේ මක්කලෝ පව්.
1: මිනිහගේ බලාපොරොත්තු හොද්දටම කඩ වෙලා.
2: මොකද්ද මක්කලයාගේ බලාපොරොත්තු?
1: ඒක තමයි මාත් ඇහුවේ. මොකද්ද ඔය කඩවෙච්ච බලාපොරොත්තුව? මිනිහ කියනවා මිනිහට ගන්න ඕනුනාලු ව්‍යාජ ඔක්ෂන් ෂීට් එකක් තියෙන වාහනයක්.
2: මොකක්?
1: වාහනේ ඔක්ෂන් දානකොට ඔක්ෂන් ෂීට් එක කියලා එකක්
2: තියෙනවා.
1: ඒකේ ඔරිජිනල් එක නැතුව ඒකේ බොරු කොලයක් තියෙන වාහනයක්. එතකොට මිනිහ කියනවා ඒ වාහනේට තියෙන්න ඕනේ ඩුප්ලිකේට් පොතක්. ඔරිජිනල් පොත නෙවෙයි.
2: හ්ම්.
1: ඊළඟට ඒ වාහනේ මිනිහට ගන්න ඕනේ ව්‍යාජ මුදල් නෝට්ටු දීලා. ඇත්ත සල්ලි දීලා නෙවෙයි. අනිත් එක තමයි ඒක ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් වෙන්න ඕනේ ලොකු. කාර්මික දෝෂ ගොඩක් ඒ වාහනේ තියෙන්න ඕනේ. ඒ මදිවට ඒක නීති විරෝධීව කෑලි ගෙනල්ලා බට් කරපු වාහනයක් වෙන්න ඕනේ.
2: දෙයියනේ.
1: ඒ වාහනේ ලිය කියවිලි වල දෝෂ තියෙන්න ඕනේ. මේ විදිහේ වාහනයක් හොයන්න ගිහිල්ලා මිනිහාගේ බලාපොරොත්තු කඩ වෙලා මිනිහා ගිහිල්ලා තියෙන්නේ පුංචි කාර්මික.
2: එහෙන් ඉතින් ඔය වගේ වාහනයක් ජීවිතේට ගන්න වෙන්නේ.
1: කොහොමද ඒ බොරුව මරුද? අද අපි බොරු වෙන්නේ දැන් බොරු වෙන්නේ අද යන්නේ. ඒක තඩි බොරුවක්.
2: බොරුවක්.
1: මේ මොකද දන්නවද? ලෝකේ කිසිම මිනිහෙකුට ඕඩ වෙන්නේ නැහැ එහෙම වාහනයක් ගන්න.
2: චාර්නිකව නේද? බලන්නවත් නිකන් එහෙම වාහනයක්.
1: හැලව බලන්න ඕනේ නැහැ මෙහෙම වාහනයක් දියා. ඇත්තටම මිනිහෙක් වුණාම try කරන්නේ මෙන්න මේ මං කියපු ලක්ෂණ තියෙන වාහනයක් මග හරින්න.
2: ඔව්.
1: ඔයාට එහෙම නීති විරෝධීව එකලස් කරපු ලියකියවිලි දෝෂ තියෙන කාර්මික දෝෂ තියෙන ඇක්සිඩන්ට් වෙච්ච ව්‍යාජ පොත්වලින් හදපු වාහන මග අරින්න ඕන නම් පාර දෙපැත්ත බලන්නේ නැතුව කෙලින්ම යන්න මාලබේට. මාලබේට ගිහිල්ලා මාලබේ පුංචි කාර් හන්දිය හොයාගෙන එතනින් පුංචි කාර් පාර හොයාගෙන ඒ පාරේ මීටර් 600ක් විතර ගිහිල්ලා හොයාගන්න මාලබේ පුංචි කාර් නිවස. අන්න එතන තියෙනවා මෙසේ නොවන වාහන 400කට අධික සංඛ්‍යාවක්.
2: ජේ මකලෝ, දැන් ඔයා ඔයාගේ අම්මට දීලා තියෙන හොඳම gift එක මොකද්ද? ටෙක්සාස් වල ඉදි.
1: මගේ අම්මට මං දීලා තියෙන හොඳම gift එක තමයි සැන්ඩි මකලෝ.
2: good ඒක හොඳ. දැන් අම්මාවරුන්ගේ දිනේ එනවනේ. මවරුන්ගේ දිනේ එනවනේ. ඉතින් කාට හරි ඕන නම් gift එකක් දෙන්න ක්‍රේසි වෙන්දේසෙන් චාන්ස් එක දීලා තියෙනවා. හැමෝටම ඉතින් මේ කාලේ සල්ලි ප්‍රශ්න තියෙනවා. බඩු මිල ගණන් යනවා අරක මේක ගොඩාක් ප්‍රශ්න එනවනේ. එතකොට ඔය සල්ලි ප්‍රශ්නෙටත් විසඳුමක් විදිහට අඩු ගානට ලව් මම් කියලා ගහපු පෙන්ඩන්ට් එකක් ඔයාගේ අම්මට ගිහිල්ලා දෙන්න පුළුවන් ඔයාගේ ආදරේ වටිනාකම පෙන්නන්න. රයිට්. ඉතින් ක්‍රේසි වෙන්දේසියට ලංස තියන්න. අඩුම ලංස තියලා වාට මේක වාගි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ පෙන්ඩන්ට් එක ඇත්තටම අපිට හම්බ වෙන්නේ සුපුරුදු පරිදි ස්වර්ණමහල් ජුවලර්ස් එකේ. පරම්පරා ඝනනාවක් තිස්සේ ලංකාවේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් තැනක් තමයි ස්වර්ණමහල් ජුවලර්ස් කියලා කියන්නේ. ඉතින් රත්තරන් ගන්නවා නම් හොඳම තැන ස්වර්ණමහල් ජුවලර්ස්. කොමුණත මේ ලැබෙන පෙන්ඩන්ට් එක රුපියල් 1,50,000 අඩු ගන්නට ගන්න. කවුරු හරි ඉන්නවා නම් මේ දැන් ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා මෙන්න රෙජිස්ටර් වෙන විදිය. අරීචි කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න, KW කියලා ටයිප් කරන්න, මේ මැසේජ් එක 3947ට SMS කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ලංස තියන්න, KW කියලා ටයිප් කරා, මේ මැසේජ් එක 3947ට SMS කළා.
1: ඊට පස්සේ මතක ඇතුව අම්මට කියන්න මේ ලව් මාම් පෙන්ඩන්ට් එක හම්බුනේ ක්‍රේසි වෙන්දේසියෙන් කියලා. අම්මට බොරු කියන්න එපා. ලක්ෂ එකම ආරම්භ දීලා සල්ලි දීලා ගත්ත කියලා බොරු කියන්න හොඳට බලන්න.
2: අම්මනේ.
0: රන්ඩන්.
3: රොක් වෙමු සියතට.
2: සහයයි විනාඩි 17යි දැන් වෙලාව.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඇලුමිනියම්නේ
1: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
4: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය, අපි ගැන හිතන, අපිටම හරියන තැන.
5: රත්තරනින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන් බිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
6: මේ මාර මුට්ටපරේනේ මම වෙලා තියෙන්නේ.
7: ඇයි? ඇයි නෙමෙයි, හවසට නටවන්නෙම නෙයි.
8: ආ, නටු නටු.
7: මේ විහිළු නෙමෙයි බගද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
8: අයියෝ, ප්‍රශ්නද බං ටග්ගල කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
7: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
8: ඉතින් බං උඹේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
7: ඇයි සුරම්මියා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්න ඕනේ.
8: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර් එකක්. මේ 13:37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
7: ඈ, එහෙමත් පුළුවන්ද?
8: ඔව් බං, ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටග්ගල ඕඩර් කර.
7: ඕක ගෑනම කලබල කරන්නපා. හෙලෝ කපුරුක.
8: ඈ,
9: ඇතුළතින්ම ශක්තිමත්, දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
10: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
11: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
10: අම්මා වෙපින් මට වටිනවනේ.
9: මවුවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
12: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
13: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
14: powered by bid to win.

0: ัง
1: මේ සැන්ඩි බොරු පැතිරෙන තව විදියක්. බොරු පැතිරෙන විදියක් නෙවෙයි මේක, ඇත්තටම බොරු පතුරන විදියක්.
2: බොරු පතුරන විදියක්
1: කෙලිම, ඒ කියන්නේ ඩිරෙක්ට්, ඒ කියන්නේ වෙළඳ පරමාර්ථයෙන්.
2: ආ,
1: බොරු පතුරුවා හැරීම
2: වෙළඳ පරමාර්ථයෙන්. වාණිජමය අරමුණකින්.
1: වාණිජමය පරමාර්ථ තියාගෙන බොරු පතුරවන එකත් ලෝකේ ලොකු වැඩක්.
2: හ්ම්.
1: 1842 සෑහෙන කාලයකට කලින්. හැබැයි තාම මේ වගේව වෙනව ඈ.
2: අපි බලමු.
1: මේ කියන්නේ ඒ කාලේ හිටියා පීටී බර්නම් කියලා සර්කස් ප්‍රමෝටර් කෙනෙක්.
2: හරි.
1: යා සර්කස් සම්දර්ශන කරගෙන කරගෙන රටවටා යන එක්කෙනෙක්. 1842 මෙයා එයාගේ සර්කස් එකක ප්‍රදර්ශනය කළා දිය කිඳුරෙකුගේ සිරුරක්.
2: සිරුරක්?
1: පණ පිටින් නෙවෙයි, දිය කිඳුරා මැරිලා.
2: හ්ම්.
1: එහෙම ගෙනල්ල පෙට්ටියක දාලා, අර මාළු වගේ වලිගේ තියෙනවා, මිනිහගේ වගේ උඩ කෑල්ල තියෙනවා, දිය කිඳුරෙකුගේ බොඩි එකක් හම්බ වෙලා. හම්බ වෙච්ච තැනක් අරව මෙව විස්තර ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක රහසක්.
2: හරි.
1: මේ වීදුරු පෙට්ටියේ දාලා මෙන්න ඉන්නවා දිය කිඳුරා. මිනිස්සු වැල නොකැඩි මිනිහගේ සර්කස් එක බලන් ආවා. හැබැයි ඒ කාලේ හිටපු ස්වභාවික විද්‍යාඥයෝ මේක ප්‍රතික්ෂේප කළා. මේක එනම් පජයක්ද කොහෙද, මේක වෙන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා ඒගොල්ලෝ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කළා. මේ දිය කිඳුරු ශරීරය බොරුවක්, මේක රැවටිල්ල, අහුවෙන්න එපා. ඒතර මිනිස්සු මොකද දරනවද කියලා?
2: මොකද කි?
1: අනේ එනිකයි ජනෝ යන්න තවසලගේ ස්වභාවික විද්‍යාවත් අරගෙන දෙකෙන් දැක්කේ කනේ. අපි දැක්කනේ කෙලින්ම මේ මාළු වගේ ඇඟේ යට ටික උඩ ටික මිනිස්සයා වගේ අත් දෙක තියෙනවා, මූණ තියෙනවා. අපි දැක්ක ඇස් දෙකට බොරු කරන්න පුළුවන්ද කියලා මිනිස්සු ඒ වෙලාවේ ඒක බොරුවක් කියලා විශ්වාස කළේ නැහැ. හැබැයි පස්සේ කාලෙක බලනකොට ඒක ජපන් ජාතික අපි කියන්නේ ක්‍රාෆ්ට්මන් කෙනෙක්ගෙන්, ජපන් ජාතික නිර්මාණ ශිල්පියෙක් ඔය එක එක දේවල් හදන්න එහෙම කෙනෙක් ලව්වා. පීටී බර්නම් හදවගත්ත එකක්. මාළුවෙක්ගේ යට කෑල්ලට මැරිච්ච රිලවෙක්ගේ උඩ කෑල්ල තියලා, අර දැන් තියෙන ටැක්සඩමි කියලා ටෙක්නොලොජි එකක්, අන්න ඒ වගේ විදිහට පුරවලා හදපු එකක්. මාළුවෙක්ගේ යට කෑල්ලයි වඳුරෙක්ගේ උඩ කෑල්ලයි එකතු කරලා. ඒකෙන් හැබැයි මිනිහා සෑහෙන ගාණක්
2: හොයාගෙන
1: වැඩේ ගොඩ දාගෙන තියෙනවා.
2: විද්‍යාව පරයායති මිත්‍යාව වෙනවා කියන්නේ ඕකනේ නේද මකල?
1: මිනිස්සු වැඩියෙන් වැළඳ ගන්න කැමති බොරුව තමයි සැන්ඩි. ඇත්ත එස්ටැබ්ලිෂ් කරන්න මාර අමාරුයි.
2: මේ ඇත්ත කියලා මෙම ඇඟිල්ල දිකල පෙන්නොත් නෑ ඒක
1: බොරු. වෙන්න බෑ කියලා මිනිස්සු ආසයි බොරුවට. මොකද ගොඩක් වෙලාවට සැන්ඩි බොරුව ලස්සනයි. අපි කියනවානේ මේ ඇත්ත යන්නේ පයින්, හැබැයි බොරුවලට තටු තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා තටු අරන්ගෙන බොරුවලට අහුවෙන්න යනකොට පොඩ්ඩක් බිම බලන්න, ඈත ගාට නිකන් ඈත ඉඳන් ඇත්ත එනවා පේන්න පුළුවන් සමහර වෙලාවට.
2: අනිවාර්යෙන්.
1: ඒකට හොඳ ඇහක් තියෙන්න ඕන. මට වගේ නැද්ද?
2: මටත් තියෙන හොඳ ඇහක්.
1: කොහොමද චාලි ඒ බොරු? මේ ටිකයි යමු.
2: ඕකේ, අපි එහෙනම් හම්බෙමු හෙට හවුස් පහට.
1: මම මකලෝ.
2: මම සැන්ඩි.
1: මේ චාලි.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: රාජ්‍ය ආයතන නව්‍යකරණයට ලෝක බැංකුවේ සහය. මුජිබ සහ අධිකරණ ඇමති අතර පාර්ලිමේන්තුවේදී මත ගැටුම්. මේ මස ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණයක්. විජේ සඳහන ගත වෙයි. බොරතෙල් මිල තවදුරටත් පහතට.
0: දේශීය සියත. Local news on සියත.
1: ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනන්හි නවීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහය ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ඇතුළු නියෝජිත කණ්ඩායමක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වූ අවස්ථාවේදී රාජ්‍ය සේවකින්ගේ සුපිලිපන්න භාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණා. රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ස්ථාපිත රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවයි ඉදිරි සාකච්ඡා කළේ. ඉදිරියේදී එම ආයතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු වුණා. අස්වසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභී පව් රැසකට පසුගිය අප්‍රේල් මාසය සඳහා හිමිවියුතු දේමනාව දෙවරක් ගෙවා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා. එම සංවිධානය සඳහන් කළේ තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස ලබා දුන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගිණුම්වලට බැර කර ඇති බවයි. මේ හරහා රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් අතිරේකව ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බව එම නිවේදනය සඳහන්. අප්‍රේල් මාසයේදී අස්වසුම ප්‍රතිලාභ ලැබිය යුතු පවුල් 17,33,000කට ආසන්න පිරිසකට මෙලෙස අතිරේක මුදල් බැරවී ඇති බවයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ කීර්ති දෙන්නකෝන් පැවසුවේ.
2: දැන් මේ ක්‍රියාවලිය තුළ ඉතාමත්ම පැහැදිලි අද වෙනකොට මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරය මේ රාජ්‍ය මුදල් කළමනාකරණය පිළිබඳව කිසිදු වගවිභාගයක් නැතුව කිසිදු වගවීමක් නැතුව කටයුතු කරනවා කියන එක. දැන් පද්ධතියක සංවරණ සහ තුලන පද්ධතියක් පවත්වාගෙන යෑම හොඳයි. checks and balances පවත්වාගෙන යා යුතුයි. අනිවාර්යයෙන්ම මේ මුදල් ගෙවීම කිරිබඳව සත්‍යත්වයේදී ඒ ක්‍රියාවලිය විදේශ ගෙවීම් ස්නාය ගෙවීම් සම්බන්ධයෙන් සිදු වෙලා නැහැ. ඒ වගේම දැන් තාමත්ම පැහැදිලිව පේනවා මේ රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු මණ්ඩල හරහා අස්වැසුම ගෙවීමේදී පවා මේ ඩබල් පේමන්ට්ස් වෙනවා, එක්ස්ට්‍රා පේමන්ට් සිදු වෙමින් තියෙනවා. මේක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේක අපි දන්නේ නැහැ කොයිතරම් ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවද කියලා. නිශ්චිතව අපි දන්නවා කුරුණෑගල, කෑගල්ල සහ මොනරාගල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මේ තත්ත්වය මතුවලා තියෙනවා. අපි විශ්වාස කරනවා අවම වශයෙන් මේ කරයුත්තටවත් මේ අස්වැසුම දේශීයව මේ සල්ලි ගියේ කාටද කියලා දන්නවද? ඊ අයගෙන්ට ගිය සල්ලි ටිකවත් ආපහු ගන්න හදාගෙන වෙයි. එහෙම නැති වුණොත් අර ඕස්ට්‍රේලියාවට ගිය මිලියන 2.5 ඩොලර් ප්‍රමාණය වගේ මේ මුදලත් වාෂ්ප වෙලා අතුරුදහන් වෙලා යෑමේ අවදානමක් තියෙනවා.
1: රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳ සැකයක් මතුවන බව සමග ජනබලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වමින්.
3: දැන් මේ වැඩසටහනක් කරාට පස්සේ මේ රංග රාජපක්ෂ මහත්මයාගේ සිරුරේ කැපුම් තුවාල තියෙනවා. ඒ කැපුම් තුවාලත් එක්ක මේ මරණය සිද්ධ වුණාම පොලිසිය ඇවිල්ලා කියනවා සිය දිවේ හානි කර ගැනීමක් කියලා. පොලිසිය කියනවා මාධ්‍යවලට මරණය ගැන කිසිම පරීක්ෂණයක් නැතුව එකපාරටම කියනවා මේක සුයිසයිඩ් එකක් කියලා. දැන් මේ අධිකරණ ඇමතුමා මෙතන සභාවේ ඉන්නවා. එතුමා ඊයේ පට්ටපල් බොරුවක් කිව්වා. මේ පවුලේ උදවිය පැමිණිලි කරලා නැහැයි කියලා. හරි, අධිකරණ ඇමතුමා ඊයේ ප්‍රකාශයක් කළා. අබේසිංහ මුදියාන්සේලාගේ රංග නිශ්ශංක රාජපක්ෂ ඩයිඩ් අන්ඩර් සස්පිෂස් circumstances on 30th April 2026. මොකද කියන්නේ? යා කියනවා යාගේ මහත්තයාගේ මරණය පිළිබඳ සැකයි කියලා. අධිකරණ ඇමතිවරයා කියනවා ඉඳගෙන එහෙම කට උත්තරයක් දුන්නේ නැහැයි කියලා. ඒක අධිකරණ ඇමතුමා දැනුවත්ව පාර්ලිමේන්තුව නොමග යවන්න වැඩ කරලා තියෙනවා.
1: රහමාන් කළ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පිළිතුරු ලබා දුන්නා.
4: මේ උසාවිට බොරු කියන්නේ මම නෙමෙයි මුජිබර් රහමන් මන්ත්‍රීතුමා. මක් නිසාද මම අල්තත් කියනවා, කිසිදු අවස්ථාවක මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් මිය ගිය අයගේ බිරිඳ කළා නැහැ. ඒ නිසා මම අදටත් ප්‍රතික්ෂේප කරනවා, මම අභියෝග කරනවා මුජිබර් රහමන් මන්ත්‍රීතුමාට ඕක සභාගත කරන්න. ඊට අමතරව මට කියන්න කොයි පොලිසියටද කවදද බිරිඳ පැමිණිලි කරේ කියලා. මොකද එහෙම දෙයක් වෙලා නැහැ.
3: මේක මම සභාගත කරනවා. මේක ඊයේ අපේ අජිත් පෙරම් මන්ත්‍රීතුමා සභාගත කළා.
4: මොකද මේ ලියුම බොරුයි කියලා කියන්නේ?
3: මම මේ ඉදිරිපත් කරලා තියෙන ලිපිය ડોક્ટર අශේල ගුණවර්ධන, ඒ කියන්නේ ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් හෙල්ත් සර්විසස්. එතකොට DG ඉදිරිපත් කරපු ලියුම තමයි මම මේ ඉදිරිපත් කරේ. එතකොට මේ ලියුම ඇමතිතුමා බොරුයි කියලා කියනවා.
5: අනුර හර්ෂණ නානේකාර
3: ලියුමා කියනවා නම් මේ ලියුම බොරුයි කියලා.
5: අනුර හර්ෂණ
4: නියෝජකතරයකතුමනි මා ගිය අවස්ථාවේ කිව්වේ මොකද්ද? අද කියන්නේත් ඒකමයි. මෙම කාන්තාව කොයි අවස්ථාවකත් පොලිසියට පැමිණිලි කරේ නැහැ. මම ඔහුට අභියෝග කරන්නේ පොලිසියට පැමිණිලි කරා නම් තමන්ගේ මිනිසයාගේ මරණය සැකයි කියලා ඒ පොලිස් ස්ථානයයි දිනෙයි මට කියන්න කියලා විතරයි. ඒක නිසා මෙතන අසත්‍ය කියන්නේ එක මුජිබ රහවන් මන්ත්‍රීතුමාට කන් ඇහෙන්නේ නැහැ.
1: රාජ්‍ය ආන්ත්‍රණය අඩපණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළා.
6: අකාර්යක්ෂම, අදක්ෂ දේශපාලනීකරණයේ ලක්ුණු කාඩර්වරුන් මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළට ඇතුල් කරවල දක්ෂ හතංකම් කුසලතාවයේ නිපුණතාවයේ තිබෙන රාජ්‍ය සේවය මොට කරලා බිඳවට්ටවල මේ දේශපාලනීකරණය කිරීම තුළ අද ඇත්ත වශයෙන්ම මේ බේරා ගැනීම ගැන කතා කරන්නේ, වස්තු බංගත්වය ගැන කතා කරන්නේ, රටට තියෙන සම්පත්තික අහිමි වෙමින් යනවා. මේ දුර්දාන්ත ක්‍රියාවන්, අකාර්යක්ෂම ක්‍රියාවන් වලින් රට බේරගන්නට අද මං හිතන්නේ ඒ බර පැටවෙන්නේ, වගකීම පැටවෙන්නේ අපිට.
1: ඊට පිළිතුරු ලබා දුන්නේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග බිස්සිංහයි.
7: දශක ගානක් විසඳ ගන්න බැරි, සියවස් ගානක් විසඳ ගන්න බැරි ප්‍රශ්නයකට ආණ්ඩුව පිළිතුරක් දුන්නම එක වත්තක ප්‍රශ්නයක් ගේනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයෝ ගැන දැන් බොහෝම කලකිරලා තියෙනවා. හැබැයි ඕනම රාජ්‍ය සේවකයෙක්ගෙන් අහන්න පුළුවන් අද ගිහිල්ලා මේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ කොච්චර වටිනාකමක් අපි රාජ්‍ය සේවකයාට දීලා තියෙනවද කියලා.
1: තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රතිඵල ශ්‍රී ලංකාවටද බලපෑම් එල්ල කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරසම්පත් දසනායක සඳහන් කළේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාථන් අර්චනා
4: දැන් සමහර ජෙප්පන් ටික ආවිල්ලා මට කියනවා අයි ડોක්ටර් ඔයා අපේ රටට ආදරේ නැද්ද කියලා. අපේ රටට ආදරේ. හැබැයි ගිවිසුම හතක් අත්සන් කරලා අනුර මාසා නායක ගිහිල්ලා අත්සන් කරලා එනකොට දේරන්නේ ඒවා ඒවට කිසි දෙයක් කිව්ව නැහැ. හැබැයි අපි කිව්වොත් තමයි ඔක ලෙඩක් දෙන්නේ ජෙප්පන්ට. ඒ නිසා මං කියන්නේ ඔයගොල්ලෝ ඉවිසුම හතක් ලියලා නේ තියන්නේ, මෝඩිට දීලා තියන්නේ. මං කියන්නේ ඒකින් කැලක් අරගෙන තමිල්නාඩු වලට දෙන්න කියලා.
1: ඉන්ධන මිල ඉහළ යාම සහ ජලවිදුලි නිෂ්පාදනය පහත යාම හේතුවෙන් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මේ බව සඳහන් කළේ 2026 වසරට අදාළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින්.
8: කොමිෂන් සභාව තීන්දුවක් ලබා දුන්නා. ගල්ලඟුරුවල පිරිවැයක් වැඩිපුර දරන්න වෙනවා නම් ඒ පිරිවැය ජනතාවට දරන්න අවස්ථාව උදා කරන්නේ නැහැ කියන එක. ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම මේ ලබා දීලා තියෙන යෝජනාවේ ගල්ලඟුරු ඉතාම විශිෂ්ට තත්වයේ ගල්ලඟුරු හැටියට සලකලා තමයි මෙම යෝජනාව ඉදිරිපත් කළ තියෙන්නේ. එම නිසා එම අතිරික්ත වියදමක් දරන්න වෙනවා නම් එම වියදම මෙම යෝජනාව තුළ අඩංගු වෙන්නේ නැහැ.
1: විදුලි බිල සංශෝධනය කරනුයේ ජාත්‍යන්තර මූල අරමුදලේ අවශ්‍යතාවය මත බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ MDR රතල පැවසුවේ.
9: ය අප්‍රේල් මාසේ බිල සම්පූර්ණයෙන් එන්නත් ප්‍රථම කලබල වෙලා තියෙනවා. මේක හේතුව තමයි උපේතා කොමිෂමේ සභාපතිතුමා මිල වැඩි කරනකොට කළා ප්‍රකාශයක්. විදුලි බිල වැඩි කළ යුතු නම් පූර්ණ කතනයක් එවන්න කියලා. විදුලි වල මණ්ඩලයේ ඒ සමාගමට විශේෂයෙන් පද්ධති හා පාලන පෞද්ගලික මේක ඉබ්බ දියන්නේ නැහැ වගේ වුණා. ඔවුන් කඩිනමින් එව්වා දවස් ගාණක් තුල මේක එව්වා. මේක අපි ඉල්ලංකාවද කියන එකයි ප්‍රශ්නේ. හැබැයි ඒක ඇවිල්ලා දින 14ක්වත් අපිට ගියේ නැහැ මේ මහජන උපදේශනේ. සාමාන්‍ය ගමේ ගම් සභාවේ නැත්නම් මරණාසන්න සමිතියේත් අය කරනනම් දවස් 14ක් දෙනවා සාමාන්‍ය සිස්ටම් එක. මේක දින 10යි. ඇයි මේ කලබලේ? කලබලේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකේ ගන්න නම් මේ විදුලි බිල සංශෝධනය කළ යුතුයි.
1: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින්. මෙම වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ඇස්තමේන්තු කළා. රුපියල් බිලියන 15ක රජය සහනාධාරය ලබන දසවනතා සිට විදුලි පාරිභෝගිකයින්ට ලබා දීමට නියමිතයි. නව වැඩබදු හේතුවෙන් රටේ මුදල් ප්‍රවාහයට බලපෑම් සිදුවන බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ පාරිභෝගිකයින් භාවිත කරන ඩිජිටල් සේවාවන් සඳහා පිරිවැයට අමතරව 18% බද්දක් ගෙවිය යුතු බවයි.
5: ඩිජිටල් ප්ලට්ෆෝම් එකක් කරා යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නවා නම් එහෙම නැත්නම් සේවාවක් ගන්නවා නම් යම්කිසි තොරතුරු ප්‍රමාණයක් ගන්නවා නම් උදාහරණයක් වෛද්‍ය උපදෙස් වගේ දේවල් ගන්නකොටත් ඒක බද්දට යටත් වෙනවා. මේ හරහා යෝජනා කරලා තියෙනවා අලුතෙන් 18% වැට් බද්දක්. ඒ කියන්නේ මෙච්චර කල් ඒ සඳහා බදු තිබුණේ නැහැ. නමුත් මීට පස්සේ අපි ගන්න සේවාවන් වෙලුවෙන් ඒ පිරිවැයට අමතරව 18% ගෙවන්න ඕනේ. ඒක දාලා තියෙන්නේ අපි කියන්නේ B2C කියන එක. ඒ කියන්නේ කස්ටමර්ස්ලා පාවිච්චි කරන ඒවාට විතරයි බදු ගෙවන්න ඕනේ, ව්‍යාපාරවලට නෙමෙයි. සහ මේක තේරුම් ගන්න ඕනේ අපි දේශීය සැපයුම්කරුවන් සඳහා දැනටත් බදු ක්‍රියාත්මකයි. ඒ නිසා මේ බද්ද යෝජනා කරලා තියෙන්නේ අපි විදේශීය නැත්නම් අනේවාසික සමාගම පුද්ගලෙක් සපේන ඩිජිටල් ප්ලට්ෆෝම්ස් අපි පාවිච්චි කරනවා නම් තමයි ඒකට බදු ගෙවන්න වෙන්නේ.
1: හිරුකේ රශ්මියට නිරාවරණය වීමෙන් සමෙහි පිළිකා හට ගැනීම සිදුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලාල් පවසනවා. ඇයි මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන මාධ්‍ය හමුවට එක්වමින්. මුල්ලවදියේදීම හඳුනා ගැනීමෙන් සමෙහි පිළිකා සුව කළ හැකි බවයි විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලාල් සඳහන් කළේ.
10: හමේ ඇතිවන පිළිකා ගත්තාම ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකට බෙදෙනවා. හමේ ඇතිවන මෙලනෝමා කියන වර්ගයේ විශේෂිත වර්ගයක්, ඊළඟට මෙලනෝමා නොවන පිළිකා කියලා තමයි ප්‍රධාන වශයෙන් දෙකකට බෙදන්නේ. පිළිකා වර්ග රාශියක් තිබෙනවා හමේ ඇතිවන එක එක වර්ගයේ. ඇති වෙන්නේ සමේ ආවරණය වෙන තැන්වල. ඒ කියන්නේ සමේ අවුවට විවෘත වෙන තැන්වල තමයි ගොක් වෙලාවට මේ පිළිකා ඇති වෙන්නේ. ඖරශ්මිය තමයි පිළිකාකාරකයක් විදිහට සමේ මතු වෙන්නේ. එතකොට මේ මූලික අවස්ථාවේම හඳුනා ගත්තොත් සමේ ඇති වෙන පිළිකා වර්ග දෙකම තාමත්ම ලෙහෙසියෙන් 100% සුව කළ හැකි.
1: ඉන්දිය ජාතික කොංග්‍රස් පක්ෂය සහ සුපිරි කොලිවුඩ් නළු තලපති විජය හෙවත් ජෝෂප් විජය චන්ද්‍රසේකර්ගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය නිල වශයෙන් සඳහනගත වී තිබෙනවා. එම සඳහනය නිවේදනය කළේ දෙපාර්ශ්ව අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ වගකීම් බෙදා ගැනීම මත පදනම්ව සඳහනගත වූ බවයි. මෙම රජය පිහිටුවීම සඳහා පමණක් නොව පළාත් පාලන ආයතන, සංවිධාන, ලොක්සභාව සහ රාජ්‍ය සභාව සඳහා පැවැත්වෙන ඉදිරි මැතිවරණ සඳහාද මෙම සඳහනය වැදගත් වන බව එම නිවේදනයේ සඳහන්. මීට පෙර දශක දෙකකට වැඩි කාලයක් ඉන්දිය ජාතික කොංග්‍රස් පක්ෂය සන්ධානගතව සිටියේ DMK පක්ෂය සමගයි. මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ මහාමිතිවරයා ලෙස තලපති විජේ හෙට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දියුරුම් දීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දිය මාතය පැවසුවේ විජේගේ නායකත්වෙන් යුත් TVK පක්ෂයේ නියෝජිතයින් අද ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවීමටද නියමිත බවයි. ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 234 108ක් හිමි කරගත්තේ TVK පක්ෂයයි. බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ ඉරානය සමග පවතින යුදමය තත්ත්වය නිමා කර කඩිනමින් සාම කිවිසමකට එළඹීමට හැකිවනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයෙන් පසුවයි. ලෝක බොරතෙල් මිල දර්ශකයානුව මෙවන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල $108.29, WTI බොරතෙල් බැරලයක මිල $100.82 ලෙස සටහන් වුණා. මේ අතර බොරතෙල් වලින් නිපදවන ගුවන් යාන ඉන්ධන මිල 80%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ලොව පුරා ගුවන් සේවාවන් රසක් පියවරගෙන ඇත්තේ තම ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට හෝ ගුවන් ගමන් වාර සංඛ්‍යාව අවම කිරීමටයි. ජුනි පළමුවනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ගුවන් ගමන් වාරවලින් ආසන මිලියන 9.3ක් කපාහැරීමට ගුවන් සමාගම් තීරණය කළා. ඇමරිකාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ බොහෝ රටවල මෙම තීරණය ක්‍රියාත්මකයි. ඔස්ට්‍රේලියාව තුළ බලශක්ති සැපියම් සුරක්ෂිත කිරීම සඳහා එරට රජය විසින් ඔස්ට්‍රේලියානු $10 billion වැය කිරීමට තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය ඇන්තනි ඇල්බනීස් නිවේදනය කළේ මැද පෙරදිග පවතින අර්බුදය හේතුවෙන් එම පියවර ගත් බවයි. මෙමකින් එරට ඩීසල් සහ ජෙට් ඉන්ධන සංචිත දින 50ක් දක්වා ප්‍රමාණවත් පරිදි ඉහළ යනු ඇතේ.
0: ආර්ථික සියත, සියත බිස්නස් රිවියුස්.
1: මේ මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක්. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් වනවා. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. යලි සිරස්තල. රාජ්‍ය ආයතන නවීකරණයට ලෝක බැංකුවේ සහය. මුජිබ සහ අධිකරණ ඇමති අතර පාර්ලිමේන්තුවේදී මත ගැටුම්. මේ මස ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණයක්. විජේ සන්ධානගත වෙයි. බොරතෙල් මිල තවදුරටත් පහතට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town. හිතට දැනෙන වොයිස් එකක් එක්ක හැමදාම ලස්සනට නිර්මාණ කරන ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
1: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විශ් කරනවා.
2: ගොඩක්ම සතුටුයි, ගොඩක් සතුටුයි.
3: Happy birthday! Happy birthday! Happy birthday to you.
0: මොදිතින් අද දවසේ වෙන්නේ
2: දැන් කතෝලික කැටියට මම දේවස්ථානෙට ගිහලා මගේ දෙවියන්ට ස්තුති කරලා මගේ ආශිර්වාදවලට පරප්‍රසාදවලට ස්තුති කරනවද කරන්නේ. ඉතින් ඒ කටයුතු සාර කාරණා කිහිපයක් තියෙනවා සම්තුම් කරපු මේ දේවල් සිද්ධ කරන පොන්දින දවසේ මට අර්ථවත් විදිහට කතා කරන්න මම කැමතියි.
1: New generation එකත් එක්ක වැඩිපුර වැඩ කරන කෙනෙක්නේ. මොනවද එයාලට කියන්න තියෙන්නේ?
2: දැන් මගේ පැත්තෙන් එනවා මොකක් හදරොත් ජාතික සාමසය සභාවරහ කංගිටි හදාරලා වසර තුනක් ශාස්ත්‍රීය සංගීතය හදාරලා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. ඉතින් මම දැන් මේ හදනවා මට ගොඩක් වැදගත් වුණා මේ ගාන ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න. ඉතින් හොඳ පරපුරක් ඉන්නවා කියන දක්ෂතාව ඊ කාරණාව තේරුම් බේරුම් කරගෙන විශේෂ හදාරලා සා ඒ දැනුමත් එක්ක ගමන් කරන්න ලොකු පිටක් ඉන්නවා ඒක ඇත්තට මේක කියන්නේ හරි සතුටුයි.
0: Talk of the town. YouTube content වලින් අපිව හිනස්සුව රැට්ටට සින්දු කියන්නත් පුළුවන්. මේ ඇහෙන්නේ එයාගේ අලුත්ම සින්දුව.
4: ආයු ගුවන් නෝන් බේන් වැන්ද අපි බයිලා කියන්නයි ආවේ.
1: රැට්ටා මොකද මේ සින්දු කියන අරන් තියන්නේ?
2: මේ කාලයක් තිස්සේ තිබ්බ පොඩි ආසාවක් හිතේ සින්දුවක් කරන්න ඕනේ කියලා. මේ ඇත්තට පළවෙනි සින්දුවක් නෙමෙයි. පළවෙනි සින්දුව කරේ අපි 2019 විතර. මේකේ සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එක දිමිත්‍රිගේ. දිමිත්‍රි තමයි ඒකේ ලිරික්ස් කරේ සහ ප්‍රොඩක්ෂන් එක කරේ. දිමිත්‍රිගේ මගේ කලබරේෂන් එකක් හරියට තමයි මේ සින්දුව යන්නේ.
0: වොයිස් චේන්ජ් කරලා සිංක් කරන එක ලේසි නෑ නේද?
2: ඒක මට ඇත්තටම කරන්න ඕනේ. මේක මගේ කැරක්ටර්ස් වලින්ම කියන සමාජ ප්‍රශ්න ගැනයි තියෙන ප්‍රශ්න ගැනයි කතා කරන නිකන් අර හාස්‍ය උත්පාදක සින්දුවක් හැදෙන්න තමයි මට එහෙට දාන්න ඕනේ. ඒක රෙකෝඩ් කරනකොට ඇත්තටම එක දිගට රෙකෝඩ් කරේ නෑ. එක කැරක්ටර් එක වොයිස් ටික වෙනම රෙකෝඩ් කරලා ඊළඟ කැරක්ටර් එකේ වොයිස් ටික වෙනම රෙකෝඩ් කරා. එතකොට තමයි ලස්සන බවට.
1: දැන් ඉතින් රැට්ටා දිගටම සින්දු කියයිද?
2: දැන් මෙහෙම තීරණයක් නෑ. ඉතින් ආසාවට කරපු සින්දුවක්. තාමත් ආසයි සින්දු කියන්න. අර නිකන් ෂේප් එකේ සින්දුවක් ගැට ගහගන්න සහ සින්දුවක් කියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සරහටත් සමහර වෙලාවට සින්දු කීපයක් එයි.
0: Talk of the town.

0: වෙනවා. ප්‍රාථමික වර්ගයේ තරම් හානිදායක තත්වයක් නෙමෙයි. මේ තත්වය ඇතිවීමට හේතු විදිහට ඔබ ව්‍යායාම කිරීමේදී විජලනයට ලක්වීම, උෂ්ණාධික පරිසරයක ව්‍යායාම කිරීම වගේම ඔබගේ හිස් කබලෙහි ඇති රුධිර වාහිනී ප්‍රසාරණ වීම නිසාත් වෙන්න පුළුවන්. බොහෝ විට ඔබ උෂ්ණාධික පරිසර තත්වයන් යටතේ ව්‍යායාම කරන විට මේ තත්වය වැඩිපුර දකින්න පුළුවන්. ව්‍යායාමය නතර කරලා පැය කීපයක් යන විට මේ තත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. නමුත් ද්විතීක කාණ්ඩයේ යටතේ ඔබට ව්‍යායාම කිරීමේදී ඇතිවන හිසේ කැක්කුම සඳහා විවිධ භයානක හේතු තියෙන පුළුවන්. ඔබ ව්‍යායාම කරන විට ඇතිවන දැඩි හිසේ වේදනාව සමගම ඔබට කැරකවිල්ල, කලන්ත ගතිය, වමන යාම වගේම ඇස් පෙනීමේ ඇතිවන වෙනස්කම්, විශේෂයෙන්ම ද්විතීක පෙනීම, එහෙම නැත්නම් ඩබල් විෂන් කියන තත්ත්වය ඇතිවෙනවා නම්, ඒ වගේම ඔබගේ ගෙල ප්‍රදේශයේ දැඩි වේදනාවක් ඇතිවෙනවා නම්, ඔබට සමහර වෙලාවට මේ ද්විතීක හිසේ කැක්කුම ඇති වෙන්නේ ඔබගේ මොළය සම්බන්ධව ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. මොළයේ ඇතිවන අභ්‍යන්තර රුධිර වහනයන් වගේම මොළයේ අභ්‍යන්තරයේ තියෙන මස්තිෂ්ක සුෂුම්නා තරලයේ ඇතිවෙන යම් යම් ගැටලු නිසා මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඇතිවන හිසේ කැක්කුම බොහෝ වෙලාවට පැය 24කට වඩා තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබට ව්‍යායාම කිරීමේදී දැඩි හිසේ වේදනාවක් ඇතිවෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
1: මේනි වැදගත් වෛද්‍ය කරුණුත් එක්ක අපි හෙට උදෑසනත් හමු වෙමු.
2: ඔබ නොදන්න මෙඩිසින්, ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
4: ෂනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටර් හයිලි රෙකමන්ඩ් කරා.
3: ලව්ලි. ඊට පස්සේ සහෙලි,
4: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
5: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000 WhatsApp කරන්න.
6: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: Honor සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
9: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
8: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
9: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
8: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම් ඒයි.
9: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැත්?
8: මොකද්ද සර්?
9: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
8: නෑ සර්.
9: නෑ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි.
8: එහෙමද?
9: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
8: එහෙමත් පුළුවන්ද?
9: පුළුවන්නේ නැණ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
8: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
9: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
13: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
0: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්. 98.3

0: ආදරණීය රාත්‍රියක්.
1: ආදරේ පිරෙන, ඔයා ළඟම විතරක් ඉතිරෙන හොඳම පැය දෙකක් වෙන ආදරණීය රාත්‍රියක්.
0: රෑ 7:09 දැන් වෙලාව. සමහර දවස් තියෙනවා අපිට හිතෙනවා මෙහෙම, අපරාධේ ඒ හැමදේම අපි කිව්වේ. ඉංග්‍රීසි පොඩි වාක්‍යයක් තියෙනවා, One factor never tells the whole story. එක දෙයක් සම්පූර්ණ කතාවම කියන්න එපා. සමහර වෙලාවට අපි ඔහේ හිතන්නේ නැතුව තියෙන දැඩි විශ්වාසයට සහ විශ්වාසයෙන් දිනා ගන්න බලාපොරොත්තු වෙයි. සිද්ධ වෙච්ච හැම දෙයක්ම, හැම කතාවකම අපි විශ්වාස කරන කෙනාට කියනවා. ඒත් එක දවසක් එන්න පුළුවන් ඔබ කියපු දේවල් නම් ඔබට පාරාවලල්ලක් වෙන. ඔබේ ජීවිතේ සමහර දේවල් තියෙනවා කිව යුතු සහ නොකිය යුතු කියන ගොඩවල් දෙකට, බාස්කට් දෙකට දාගන්න. ඉස්සෙල්ලා හෝම්වර්ක් එක කරන්න ඕනේ ආදරේ කරන්න කලින්.
1: ඔක්කොටම කලින් ඒ බාස්කට් එකත් තෝරගන්න ඕනේ.
0: එහෙම තෝරගෙන ඉවර වෙලා ඔයාගේ ආදරේ පටන් ගන්න. ගොඩක් අය එහෙම කරන්නේ. හැබැයි ප්‍රතිඵල ආවහම තමයි දන්නේ. ෆේල්. ඉතින් ෆේල් වෙන්න එපා. කවදාවත් ආදරේදී ෆේල් වෙන්න එපා. ජීවිතේ සතුට එතකොට ඔබෙන් ඈතට යනවා.
1: මේ පැය දෙකේදී ඒ දේවලුත් හිතට අරගෙනම හිත පුරාම මල් පිපෙන්න අපි වහගෙන ඉන්න.
0: මම නිශාන්.
1: මං වෙෂ්මී.

0: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
1: පිට්සා ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
5: Applicant got that Touch 15, reload කරලා ගත්තා Touch 15. Applicant got that reload කරලා ගත්තා iPhone 17 Pro දිනන Touch 15. Touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් Touch 15 activate කරන්න, දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199 ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
6: මේ මාර හුට්ට අපරණ බම් වෙලා තියෙන්නේ.
7: ඇයි? ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
8: ආ නටු නටු.
7: මේ විහිළු නෙමෙයි බං, අද සුරම්යාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
8: අයියෝ ප්‍රශ්නද බං, ටක් ගාලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
7: අනේ මේ online love කර කර ඉන්න බෑ බං. මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනවා ඔබ දන්නවනේ.
8: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
7: ඇයි සුරම් යන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
8: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර එකක්. මේ 13:37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර එක.
7: ඈ එහෙමත් පුළුවන්ද?
8: ඔව් බං, ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ බං. කතා කරා තක් ගාලා ඕඩර් කරා.
7: ඕක ගන්න ඕක ගන්න කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
8: ඈ
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් බ්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
11: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
10: අම්මා වෙතින් මට වටිනවනේ.
12: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000 වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
13: ආරීජි හිස්තන KW කියලා ටයිප් කරලා 39:47 SMS කරන්න.
14: සියතර ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
15: Powered by Bid to Win.
16: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
17: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ නමයිකමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
22: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
23: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රෑ හත පහු වෙලා දැන් හුඟක් වෙලා. එහෙම කියනවා නේද?
1: ඇත්ත. හත පහු වෙලා ගොඩක් වෙලා. හැබැයි හත පහු වෙලා විනාඩි 30යි.
0: කාගෙන් හරි අපි දැන් වෙලා ගිහිල්ලා ද කියන දේ හංගන්න වගේ. එහෙම නැත්නම් එයා වෙලා ගියා කියලා දැනගත්ත නිසා මේ හමුවීම මෙතනින් නවත්තයි වගේ දෙයක් හිතාගෙන ඉන්න හින්දා අපි සමහර වෙලාවට එහෙම හංගනවා. දැන් වෙලාව කීයද? ආ මේ දැන් වෙලාව නම් රෑ 10ක් පහු වෙලා. සමහර වෙලාවට ඒක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. ආ රෑ 10ක් පහු වෙලාද? නෑ නෑ තාම 9ට විතර ඇති.
1: ඇයි මෙහෙමත් කියන්න පුළුවන්? ආ ටිකක් පරක්කු වෙලා නේද? ටිකක්.
0: ටිකක්. සමහර වෙලාවට අපි වගේ පොඩි පොඩි ඕන් නැති වචන දානවානේ. පොඩි දෙයක් කියන්නද කියලා ලොකු දෙයක් කියනවා.
1: සමහරක් අය ඉන්නවා පොඩි දෙයක් කියන්නද කියලා නොකිය යනවා.
0: දැන් අපි බොස්කෙන් එහෙම අපි බොස් මේ පොඩි නිවාඩුවක් ගන්න දවස් 3ක් විතර වගේ.
1: ගන්න.
0: මෙන්න. අහනකම් බලාගෙන.
1: දවස් 3යි.
0: අපෝ 4ක් ගන්න. 4ක් ගන්න.
1: 4ක් ඇතිනේ.
0: 4ක් ඇතිනේ. ඒ වගේ අපි සමහර වෙලාවට කියන පොඩි ප්‍රශ්නයක්. තමුණද අපි වගේ අර වැඩේ පොඩ්ඩක් පොඩි කරගන්න කියලා දාන්න.
1: අනේ චුට්ටක් ඉන්නකෝ.
0: චුට්ටක් චුට්ටක් කියලා බෑග් විතර තියාගන්න.
1: තියාගන්න.
0: තමුණද අපාවිච්චි කරන මේ වගේ ට්‍රික්ස්.
1: අම්මං මම්මි අනිත් අය අම්මං ඉතින් එහෙම
0: නෑ
1: මත් එහෙමයි.
0: ජීවිතේ අපි සමහර තැන් ටිකක් සැහැල්ලු කරගන්න මේ වගේ දේවල් පාවිච්චි
1: කරනවා. අද අපිට කතා කරන්න හිතුනේ සැහැල්ලුව, සතුට. ඔබේ සතුට යතුර වෙන කාගේවත් අතකට දෙන්න එපා.
0: ඒක අපි අලුත් පොඩි වීඩියෝ එකක් කරලා තිබුණා මම ඒකෙන් ගත්තේ. හරිද?
1: එයා
0: කියලා තිබ්බ ලස්සන කතාවක්. රයිට්. එයා කියලා තිබ්බා මහන්සි වෙලා ගන්න සැලරි එක මාසේ මුලම වෙන කෙනෙක්ගේ අතට දුන්නොත් ඊළ දවස් ගානේ යාගෙන් කියේ කියේ හරි ඉල්ලුවොත් එහෙම ඒක ටිකක් අමාරු වැඩක් නේ. ඔබේ සැලරි එක දැන් ගෙවල් වල ඕක ගොඩක් වෙලාවට සිද්ධ වෙනවත් ඇති. හස්බන්ඩ්ගේ සැලරි එක කෙලින්ම වයිෆ්ගේ අතට තමයි පත් වෙන්නේ. ඊට පස්සේ මේ විශ්මි මේ අද මේ හවස අපේ යාළුවෙක් පොඩ්ඩක් මේ
1: එන්න කිව්වා.
0: යනවනේ මේ පිටරට.
1: ආහා.
0: ඉතින් මේ පොඩ්ඩක් අපි මේ හම්බ වෙනවා. ඉතින් මේ නැත්ද මේ ඉතුරුච් කියක්වත් යාළුවට රට යන්න කියන්න. ඔයා ගෙදර ඉන්න.
1: වාගේ ඩයලොග් එක ඒ විදිහටම කියනවද
0: මන්ද? මට තේරෙනවනේ වාගේ හිතේ තියෙන දේව.
1: ඔයා නෙවෙයිනේ රට යන්නේ.
0: ඔයා නෙමෙයිනේ රට යන්නේ.
1: යාළුවානේ.
0: යාළුවානේ. තියාට යන්න කියන්න. තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. බලන්න මේ මිනිස්සු රටත් යනවා. අපිට කොටුවටත් යන්න පුළුවන්ද? එනහමත නෑ සල්ලි නෑ.
1: දෙන්නේ ඕන දෙයක් කරගන්න.
0: තිබ්බත්
1: දෙන්නේ. ඔහොම දේවල් කියන්න පුළුවන් ඉතින්.
0: රයිට්. සල්ලි නෙමේ. ආදරේදී ඔබේ සතුට යතුර වෙන කාගෙවත් අතට දෙන්න එපා. ඔච්චර විශ්වාසවන්ත උනත් ඔබේ ජීවිතේ සතුට තියෙන්නේ ඔබේ ළඟ. ඔබ කරන කියන දේවල් එක්ක. ඔබ හිතන විදිහත් එක්ක. සමහර තැන්වලදී ඔබ අඳින පළඳින විදිහ, කන බොන විදිහ hina වෙපවා. මේ දේවල් තියෙනවා. හරි ලස්සන කතාවක් මං ඊයේ ඇහුවා.
1: කියන්නකෝ බලන්න.
0: කතනකදී. මේ කතාව කිව්වේ උමාසෙනි. උමා කියනවා මෙහෙම. කවුරු හරි කෙනෙක් එක්ක ඔයා ආදරයක් පටන් ගනිද්දී ඇයව වෙනස් කරන්න යන්නේ? ඇයව වෙනස් කරන්න යන්නේ? ඇයට නීති දාන්න යන්නේ? එතකොට ඒ කෙනා නෙමෙයිනේ ඉන්නේ. හරි ලස්සන කතාවක් එක. ටිකක් කල්පනා කරලා බලන්න. ඔබ කෙනෙක් එක්ක යාළු වෙනවා. ආදරය කරන්න පටන් ගන්නවා. ඔබ කියන යන්න එපා, ඉන්න එපා, කන්න එපා, බොන්න එපා, ඔහොම අඳින්න එපා. ඉතින් ඒ ඔබ ආදරය කරන්න තෝරගත්ත කෙනා නෙමෙයිනේ ඔබේ ක්‍රියාවෙන් පස්සේ ඉතුරු වෙන්නේ. වෙන මොනසෙක්නේ.
1: ඔයා වගේම හිතන තවත් ඔයා කෙනෙක්.
0: ඒකනේ. වෙන කෙනෙක් නෙවෙයි. මේ ඔබ පිරිමියා වෙන්න පුළුවන්, ඔබ ගැහැණිය වෙන්න පුළුවන්. එච්චරයි තින්. ලිංග ભેදේ විතරයි.
1: අනිවාර්යෙන්ම.
0: ඔබේම කාබන් කොපියක්.
1: හ්ම්.
0: ඉතින් එහෙම වෙන්න ඕනේ නෑ අපි. ආදරේදී අනිත් කෙනාගේ සතුට තියෙන්නේ ඔබ කොච්චර කොයි විදිහට බලාපොරොත්තු වුණත් එයා ළඟම විතරයි. එයාට සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් හදන්න. ආදරේ කවදාවත් කාටවත් එතකොට වෙනස් කරන්න
1: බැහැ. ඒ ගැන හිතලම එන්න මේ පැත්තට ඇවිත් මැසේජ් එකක් දාන්න 0711928294 අපේ WhatsApp නම්බර් එකට, හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න.

0: දැන් වෙලාව රාත්‍රියේ 7:40.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play.

0: സിനിവോഡ് സമാജ് ക്യാൻസർ ഹാഗിൽസ് ഫുഡ് സർട്ടിഫിക്കറ്റ് ഇൻ മെഗാവട്ടം ഗോൾഡി സുപ്രീം ചിക്കൻ സൊസൈജേഴ്സ് ഇത്തിരി റുപ്യാൽ ദസിയ ഹത്തേവായി കിസ് തക്കാളി സോസ് ഇത്തിരി റുപ്യാൽ ലക്കസീവസിപ്പായി എക്സ്ട്രാ ഇത്തിരി റുപ്യാൽ ദസിയ സുബായി ലക്സ് റേഡിയന്റ് ഗ്ലോവിംഗ് സ്കിൻ ഇക്കോ പാക്ക് ഇത്തിരി റുപ്യാൽ ദസിയ ദഹായി ഹാഗിൽസ്
1: ഫുഡ് പരമ്പരാഗത കപേരട്ടെ ഹോണ്ട അലുമിനിയം തുന്ന വിശ്വാസ പരിസരം കർപ്പു ക്വാളിറ്റിയെ മെയിൻടൈൻ കർപ്പു ഗ്യാരണ്ടി അത്തേക്കും വാറണ്ടി അഗ്ദന അലുമിനിയം നം അലുമെക്സ് മതമായി
2: അലുമെക്സ് നം വാറണ്ടി വിത്ത് ഗ്യാരണ്ടി
3: അലുമിനിയം ഓണ തരം അലുമെക്സ് നം ഇസ് തരം
4: മറ്റ
5: പൊൾക്കട്ടാക്ക് പെത്തക തീല ഒരാളുടെ ഹിൽ തുണക്ക് വിതല മേ ഹെന്തിവാടി
6: തന്ന സുപ്പിരി റേഡിയോ ഡബൽ അത്തേക്ക് FM ബ്രേക്ക്ഫാസ്റ്റ് ഡ്രൈവ്
7: അനുഗ്രഹം
8: ആവരണ കരുന്ന ശക്തിമാത് 4G ജാലയ സമഗിൻ ഹജ്ജ് ഉപവ അസീമിത അവസ്ഥാപരി ലോകത്ത് പിലിഗാനി ഹജ്ജ് ഹെമദേക്കട്ടും ഓപ്ഷൻ നൽകിയാണ്
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
13: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
14: Prime Kalora Abhimanavat Kalutarin Sial Sapiri Nivasa Samuhayata Obat Ekathu Venna Aluthwena Kalutarin Abhimanavat Jeevana Ratawak Rupiyal Million 19 Sita 1322 Prime Lands
15: America Exa Janapadaya Exath Rajadhaniya Italy Australia Nawasilanti Singapore wage ratawal 17 ekata meyawana ape Alumex
16: Aluminium ona taram Alumex nam is taram
17: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.
20: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
21: විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක
22: ආ එහෙමත් පුළුවන්ද
21: පුළුවන්නේ නැහැ කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස කවටම මට්ටු කරනවා
23: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within original WD40 නම් demo hologram sticker යාලවා ඇත මිල රුපියල් 1350 සිටි ඉහළට කොන්දේසි සයිතයි
24: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
25: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංසු තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
26: ස්වර්ණමහල් ජුවලස් විතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
25: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
27: Theater Crazy Win Desi Sekurada Hawasa Pahata
28: Powered by Bid to Win
29: Tatte menno ayayay kiyala sindu viral vela
30: Duweka Facebook ekata dammada
29: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
30: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
31: Sita Voice of Family
32: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න
33: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිම් කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
29: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
33: ඔබ අප කෙරේ තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: பெர்ஃப்யூம் சூழ்ந்த மாவு தாம தத்திரமாக கரணும்.
1: මෙත්ම හැරිලා බැලවා එතේ නදීර නෙමේ කාලකට කලින් ජීවිතේ වුණු ඒ සිත්තරාවිත ආයෙත් මේ අහම්බෙන් මුණ ගැහෙන්න කියන හැඟීම මෙත්ම ගෑස්වල ඇඳිලා තිබුණා.
2: මොකෝ බංගල් වෙලා
1: බගියා එහෙම අහනකොට මෙත්ම හිනා වුණා විතරයි.
0: මට චුට්ටක් විතර නදීරව මතක් වුණා බං.
2: ඒ මෙත්මයා මම මේ කියන්නමයි හිටියේ. යංකෝ ආඩ් ගැලරි එක පැත්තේ නදීරගේ එක්සිබිෂන් එකකුත් තියෙනවා.
0: අපිට ඉන්වයිට් කළේ නෑනේ බගියා.
2: කළා, උඹට කියන්න කිව්වා. කොහෙද ඉතින් උඹ ෆෝන් නම්බර් මාරු කළාට නදීර මොනවා කරන්නද?
0: එහෙනම් නදීරට තා අම්මාව මතකයි?
2: හොඳටෝම මතකයි.
0: ඇයි නදී තා මොනාර කිව්වද?
2: ඔව්, හුඟක් දේවල් උඹ ගැන.
0: එහෙමද? යංකෝ එනම් බලා.
1: ටොක්කෙකත් දාම් බගයයි මෙත්මයි ආට් ගැලරිය පැත්තට ඇත්දා. යද්දි කට්ටියත් එක්ක නදී බර කතාවක්. ඒත් මෙත්ම දැක්ක විතරයි නදී යාලට එක්ස්කියස් කරලා ඒ දෙන්න ළඟට ආවේ දුවගෙන වගේ.
3: අනේ මෙත්ම, මම හිතෙම නෑ ඔයා ඒ කියලා.

0: හැබැයි ආපේක මට ලොකු දෙයක්.
1: මේ මිස් නදීර එයා නිකන් ආවේ නෑ. මේ බගියාගේ දස්කම් විස්කම් නිසායි මෙයා වැඩි.
2: හරි හරි බගියා. ඔයා ඉතින් මොඟ මෙව කටේනේ.
3: බෝල බගියාගේ චීස් කම්බුල් මෙරිකන ගමන් නදීර එහෙම කිව්වා.
2: හරි හරි. ඉන්නකෝ ඉන්නකෝ. යංකෝ මගේ පේන්ටින්ස් බලන්න. මේ මෙත්ම බලන්නකෝ මේක ටික.
4: ගල්කිස බීච් එකේ ඉර වහින කොට වගේනේ.
2: නෝ. අය හරි. අර මතකද? ඉස්සර අපි දෙන්න ඇදිහැ වරුගනම් බලන් හිටියා. අපි දෙන්න විදියට බලන් ඉන්නකොට අපිට පිටිපස්සෙන් ඉඳලා බලන් ඉන්න කෙනෙක්ට අපිව පේන විදිය තමයි මේ.
3: නොයන අයර. එහෙමයි නදීරා. ඒ පේන්ටින් එක ටයිටල් කරලා තිබ්බේ.
4: ටයිටල් එක චිත්‍රයට වඩා ලස්සනයි.
3: ඒක කිව්වට පස්සේ නදීරා මෙත්ම ගැස් දිහා හොඟක් වෙලා බලන් හිටියා.
2: මෙත්ම

0: theater. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ආ හෙලෝ සර් මේ සර්ගේ ඕඩර් එක confirm කරන්න මට පොඩ්ඩක් සර්ගේ card details දෙන්න පුළුවන්ද?
6: මොන details ද? කවුද මේ?
5: සර් අපි website එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
6: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
5: සර්ගේ card එකේ ඉස්සරහා තියෙන අංක ටිකයි card එක පිටිපස්සේ තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකේ තියෙන OTP එක දැනගත්තා නම්
6: ඒයි මගේ insights එක දැනගන්න ඕනේ නැත්.
5: මොකද්ද සර්?
6: මගේ insights එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන scam කරන scammer යා.
5: නෑ සර්.
6: පරම්පරා
7: ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා පිස්සුනේ
8: හච් 15 පිස්සුවක්ම තමයි
10: ක්‍රිස්වෙන්නේසියෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්
11: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනෙක් ගැන ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි හැමදාම සියතෙස්ෙම අහනවා සියතෙස්ෙම එකටයි ස්වර්ණ මාධ්‍ය දෙකට දෙකටම තැන්කියු කියනවා ඉතින්
12: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මෝම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න
13: සිකුරාද හවස 5ට සියත අහන්න
14: Powered by Bid to Win.
15: Sanai, tak yalah ke?

0: විශ්මිත ජීවිතයේ තමන් වෙනස් කරගන්න ඕනි කියලා හිතිච්ච තැන් තියෙනවද?
1: ගොඩාක් තැන් තියෙනවා.
0: විශ්මිත ජීවිතයේ මිනිස්සු විශ්මිත කියලා තියෙනවද? ඔයා ඉස්සර වගේ නෙමෙයි විශ්මි. දැන් ඔයා හරි වෙනස්.
1: එහෙමත් මට ඇහිලා තියෙනවා.
0: මිනිස්සු බයම දේ මොකක්ද?
1: වෙනස් වෙන්න.
0: ඒත් මිනිස්සු කැමතිම දේ?
1: වෙනස් වෙන්න.
0: වෙනසට අපි හැමෝම කැමති. වෙනස් වෙන්න කැමති. හැබැයි වෙනස් වෙන්න බයයි. ඇයි වෙනස් වෙන්න බය?
1: හොඳ ප්‍රශ්නයක්.
0: වෙනස් වෙන්න බය වෙන මොකුත් ඉන්න නෙමෙයි. අපිත් එක්ක අවට ඉන්න අය. අමනාප වෙයි අපේ වෙනස නිසා. ඒ අය අපෙන් වෙනස් වෙයි, අපෙන් ඈත් වෙයි, දුරස් වෙයි කියලා. ඔබ දන්නවද? සමහර වෙලාවට ඔබ වෙනස් නොවුනොත් ඔබට අලුත් තැනකට යන්න බැරි වෙනවා. වෙනස් වෙන එක ලෝකේ ස්වභාවය. ඉතින් ඇයි අපි ඒකට මේ තරම් බය? හැබැයි එහෙම බය වෙන්න වෙනවා අපේ ජීවිතේ තීරණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සතුට ගැන තීරණය ගන්න පුළුවන් යතුරු වෙන කාගේ හරි අතේ තියෙනවා නම්. මොකද ඔයා වෙනස් වෙන්නේ ඔයාගේ ජීවිතේ සතුට හොයාගෙන යන්න. ඔයාට හොඳ දෙයක් කරගන්න නේ ඔයා වෙනස් වෙන්න හිතන්නේ නේ?
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් ඇයි ඒකට කාවවත් බාධාවක් විදිහට තියාගන්නේ නේ?
1: ඒ බාධක ඔක්කොම අයින් කරලා ඔයාගේ සතුට යතුරු ඔයා ළඟින් විතරක් තියාගන්න.
0: හිතන්න. ඒ ගැන ලියන්න. 0.7 1 1 98 2 98 4ට WhatsApp message එකක් එවන්න.
1: එහෙමත් නැත්නම් ආදරේ කාන්සියට FM අපේ Facebook page එකට ඇවිත් අද තියෙන post එක ඇතුලින් comment එකක් තියන්න මතක කරගන්න.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ලොවම රසයෙන්ම විතකල ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
2: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
4: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
5: මෙතෙන්දී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු අක්කා මුල්‍ය ආයතනයක් Taman සපයුම් ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්, එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
7: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
6: අම්මා වෙතින් මට වටිනවනේ.
3: මව්වරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000 වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: ආරීචි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
9: Powered by Bid to Win.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
14: 5 වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
17: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
18: See

0: දැන් වෙලාව රෑටයි විනාඩි 33යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: පවුවරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරිවුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලර්ස් විසින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියමේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sekurada House Pahata
3: Powered by Bid to Win
4: Tatte menno ayayay kire sindu viral vela
5: duweka Facebook ekata dannada
4: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
10: නිමතනමිතේ

0: අට පහු වෙලා විනාඩි 43යි දැන් වෙලාව.
1: අට පහු වෙලා විනාඩි 48යි.
0: 8යි. ඒකනේ බලන්න පේන විදිය.
1: මට හතරක් තියනානේ.
0: ඒකනේ. පුංචි පුංචි දේවල් සමහර වෙලාවට අතපසු වෙන්නේ අත්වැරදීමෙන් විතරක් නෙවෙයි. සමහර වෙලාවට අපි ඉන්න විදිහ, හිතාගෙන ඉන්න විදිහ, කල්පනා කරන විදිහ, අපේ කල්පනාව තියෙන තැන අනුව අපේ සමහර දේවල් පේන්නේ තව විදිහකට. හැබැයි ඒක තියෙන්නේ තව විදිහකට. ඔය පාර යනකොට රැට අපි සමහර වෙලාවට දකින්නේ හෙවණලි මිනිස්සු වගේ. දැකලා දුවන බය වෙලා වැටෙන්නේ නේ. ඒවට අපි ලස්සන නමකුත් කියනවනේ. හොල්මන් කියන.
1: ඇත්ත. අපි බය වෙනවා.
0: ඒකනේ.
1: හැබැයි මන්නම් බය නැහැ හොල්මන් වලට.
0: අපි නෙදන්නේ. right me comment එකක් තියෙනවා. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? ජීවිතේ ජීවත් කරන්නේ සතුට. ජීවිතේ නැති කරන්නේ සතුට. ජීවිතේ ආසාව ඇති කරන්නේ සතුට. තමන්ගේ සතුට තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න ගියාම සතුට නැති වෙලාවම යනවා. අල්මාරියේ අතුර තමන් ළඟ පරිස්සමට තියාගත්තාම තියෙන දේවල් ආරක්ෂා වෙනවා. ඒ අතුර තව කෙනෙක්ගේ අතට ගියාම වෙන දේ කියන්න ඕනෙද? සතුටත් ඒ වගේ තමයි. මං ආදරය කළා. එයාගේ සතුට එයා ළඟ, මගේ සතුට මං ළඟ. එයා මට නීති දැම්මෙත් නැහැ. මං එයාට නීති දැම්මෙත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මට නීති දැම්මෙත් නැහැ. මං එයාට නීති දැම්මෙත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අයිත් එහෙමම තියනවා. දෙන්නට දෙන්න අතරත් ලස්සනට ජීවත් වෙනවා. තමන්ගේ පණ අනුන්ටත් වැඩකුත් නැහැ. අනුන්ගේ පණ තමන්ට වැඩකුත් නැහැ. පණ වටින්නේ තමන්ට. සතුටත් ඒ වගේ නේද? සංවාදයක් පටන් ගන්න තරම් දිග එකක් ඒක.
1: හැබැයි ගන්න දේවල් ගොඩයි.
0: ඒක තමයි.
1: ලස්සනට ලියලා තියෙනවා.
0: ලස්සනට ලියලා තියෙනවා.
1: නම කියන්නකො.
0: නම නොකියන්න පුළුවන් දානේ.
1: වෙන කවුරුත් නෙවෙයි.
0: අලුබෝ මුල්ලි.
1: ජගත්.
0: එතකොට මේ අපිට මහනුවරින් මැසේජ් එකක් එවලා තිනවා දීප්ති. එතකොට ශිරීන් ඩයස් රොසිට් ගමගේ ශරීදා නිරෝ චන්ද්‍රානි මහරසිංහ ජීව්ස් මේ කට්ටිය ඔක්කොම විවාහගෙන ඉන්නවා කියලා මහනුවර ඉදලා.
1: එතකොට ඉසුරු මෙන්න මේ පැත්තෙන් මෙහෙම ලියනවා. ආදරයේ යතුර විවර විය යුතුයි. දෙපසට සමබරව හදවත් දෙකක් අගලලාගෙන එක අකුලක් විවර කරගෙන ආදරයටයි අරියාදු කියලා.
0: ආදරයට අරියාදු කරන්න එපා. ආදරයට ආදරය කරන්න. හෙටත් රැ හතට අපි පුරුදු විදියට ආදරේ ගැන, ආදරේ රිදුම, හිත පිරුණු තැන් ගැන කතා කරන්න එනවා.
1: මං විශ්මයේ ඔබට සුබ රාත්‍රියක්.

0: දම්බලව රාත්‍රිය 8 විනාඩි 54යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: අයියා මට Apple මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. තව සුදු අරලියා මලකුයි, Daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, Camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට Apps 15ක් unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
8: Hatch 15 පිස්සුවක්ම තමයි.
10: Crazy Venetian සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
11: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටින බෑග් එකක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම CTFM අහනවා. CTFM එකටයි ස්වර්ණමාල ඩියෝ දෙකටම thank you කියනවා ඊළඟට.
12: එන සති ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3948ට SMS කරන්න.
13: Fiat Crazy Vendezi.
14: සිකුරාදාවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.
16: කාලෙකින් මං හීනයක් අදැක්කේ නෑ මකලෝ.
17: නිින්ද යන්නද?
16: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
17: ආවේ බල බලශක්තිය අ르බුදේනේ. බලශක්තිය අ르බුදේනේ. මේ ඉඳව හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොදට තියෙන කාලේ හීන පේනවා අවුල.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
19: අනුග්‍රහය.
20: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කලුතර සහ නුවර දිස්ත්‍රික්ක වලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතුපැහැ ලපහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇතනම් සුදුස්කම් ලයිට් වෛද්‍යවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7118 492 0.7117 377.
5: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0.115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
7: සරයි. ඉතින් යවන්නේ.

0: ಸಿಯತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ಪೊಳಿರಹಿತ ಪಹಸುಗ ವಿಮೆ ಕ್ರಮ ಲಭಾಗಣ್ಣ
3: ಅಮ್ಮೆ ಬೆನ್ನೋಯಾಟ ಮಗಿನ್ ತ್ಯಾಗ್ಗಾಕ್
4: ಅನಿ ರತ್ತರಂ ಪೆಂಡಂಟಿಗಾಕ್ ಐ ಪುತ್ತೆ ಮೆಚ್ಚರ ವಟಿನ ತ್ಯಾಗ್ಗಾಕ್
5: කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන් දේසි. සිකුරාදා හවස පහට.
7: Powered by Bid to Win.
8: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
12: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
6: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද විකුණගන්න?
2: ඔව් පොල්කට හැන්දක් හදන්න.
1: හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
2: පොල්ගෙඩියක්.
1: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
2: පොල්කටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා, අහ් තුනක් මොකද හිල් දෙකක් විදලා.
1: මට පුළුවන් ද පොල්කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටි එල්ලලා තියනවා. හැඳිවාරි.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
4: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
12: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
13: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
18: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.
20: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත් නාමය අපේ කිරිසන් නාමයයි
21: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කම්පරුක.
22: ආ එහෙමත් පුළුවන්ද?
21: පුළුවන් නේ නැහ. කම්පරුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
23: දෙදේ හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
24: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
25: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
26: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
25: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
27: Theater Crazy Win Desi Sekurada Hawas Pahata
28: Powered by Bid to Win
29: Tatte menno ayayay kiyala sindu viral wela
30: Duweka Facebook ekata dammada
29: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
31: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
32: Sita Voice of Family
33: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න
34: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M ආශ්චර්යා වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
25: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි
34: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: වෙලාවර 9:49. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද
5: Excite Power Play. Excite battery ekmeladigena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak bina ganna.
6: Chris Venesian Sanna Mahal Jewelers vetin labunu rupiyal 150000 ak watina run kaasiya rupiyal 260k wage adu ganakata dina gatte na kiya dinie Kanishka Sundarwan.
7: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා ටැග්ග්ක් හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණ මාළිගය දෙක දෙකටම තැන්කියු කියනවා ඊළඟට.
8: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලසෙන් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
9: Fiat Crazy Vendezi.
10: සිකුරාදාවස 5ට සියත අහන්න.
11: Powered by Bid to Win.
12: කාලෙක මං හීනයක් අදැක්කේ නෑ මකලෝ.
13: නිින්ද යන්නද?
12: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
13: ආ මේ බෙල් බලශක්තිය අරපු දෙන්නේ. බලශක්තිය අර්බුදේදී එහින්ද හීට පේන්නේ නැත්තේ බලශක්තිය හොතර තියෙන කාලට හීට පේනවා අවුල
9: නාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
14: සෙනසුරාද උදේ 8ට
15: ඇයි
16: අනේ සර් අවුරුද්දට ප්‍රතිකැලක් ගන්න කීයක් හරි දෙන්න සර්
15: මොකක්
16: අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
15: අවුරුදු ඉවරයිනු මිනිස්සේ දැන් ඈ
16: මං කිව්වේ සර් ලබන අවුරුද්ද
15: ඈ
17: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: 98.4 මෙගාවාට්
9: සියත FM

ඉතින් ඔන්න CFM රෑ 10යි ගී 10 කියන වැඩසටහනට අද දවසේ මම තමයි ඔන්න ඔයගොල්ලොත් එක්ක මේ පැයේ ඉන්නේ. ඉතින් රෑ 10 ඉඳලා 11 වෙනකන් මම ආස කරන ගීත 10ක් ඔයගලන්ට අද මාත් එක්ක එකතු වෙලා හිටියොත් අහන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ පැයේ දිගටම රැඳිලා ඉන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. මම තීක්ෂණ අනුරාධ. ඉතින් මගේ 10 ගීතය විදිහට මම තෝරගන්නේ ඇතර මෙහෙමයි, මේ මේක 10 ගීතේ ඉඳලා 1 ගීතේ කියලා මම එහෙම අර ඕඩර් එකක් නෙවෙයි. නමුත් මම කැමතිම ගීත 10 ඇතර මම කවදාවත් එහෙම අර මේ අනුපිළිවෙලක් හදන කෙනෙක් නෙවෙයි දේවල් වල. මම හැම දෙයකටම හැම විදියකටම සමානවම කැමති කෙනෙක්. ඉතින් ඒ හින්දා 10 ගීතේ විදිහට මම තෝරගන්නවා නෙළු අධිකාරි මහත්මියගේ සිනහවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි කියන ගීතය. මොකද හේතුව මං ඒක ගොඩාක් ආස කරන ආදරය කරන ගීතයක්. ඇත්තට මේ ගීතය මුලින් අහද්දි මට බය හිතුණා. මොකද හේතුව මේ හිතන්නකෝ දැන් වයිෆ් කෙනෙක් ඒ ගීතය අනුව එයාගේ සැමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික. ඒ කියන්නේ දැන් මේ සිනහවකට වඩා කඳුළු හොඳයිලු එයා වෙනුවෙන් සල්නුණා. ඉතින් මුලින් මට හරි බය හිතුණා, මේ මාර බලාපොරොත්තු ගොඩක් තියෙනනේ. හැබැයි පසු කාලෙක කසාද බැඳලා කාලයක් යද්දි ඉතින් මට තේරුණා ඇත්තට ඒ කියන්නේ බිරිඳක් සැමියගෙන් ඒ බලාපොරොත්තු වෙන්නේ, ඒ කියන්නේ හැම වෙලේම සැමියා තමන් වෙනුවෙන් ආකර්ෂණය වෙලා ඉන්න ඕනේ. හැම දෙයක්ම මොන දේ වුණත් තමන්ගෙන හැම වෙලේම හොයලා බලන්න ඕනේ, ඇටෙන්ෂන් එක තියනවා කියලා. ඉතින් ඒ හින්දා පසු කාලෙක මං මගේ බිරිඳට ආදරණීය විදියට, කියන්නේ ආදරේ වැඩි වෙන්න පටන් ගන්න හේතුවක් වුණා මේ ගීතේ. ඉතින් ඒ හින්දා ඔන 10 ගීත විදියට මං ඒ ගීතය තෝරගන්නවා. ඔයගොල්ලොත් අහලා ඔයගොල්ලන්ගේ අත්දැකීම් එක්ක මේක සමාන කරගන්න.

0: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: රයිට්, ඉතින් නමවෙනි ගීතය විදිහට මම තෝරගන්නවා රොමේෂ් සුගතපාල කියන මගේ ශේෂ්ත්‍රීන හොඳම යාළුවා. ඉතින් ඕන දෙයක් එතන, මොකද හේතුව රොමේෂ් මට වඩා සීනියා. ඉතින් මට මොනවාරි අහන්න තියෙනවා, නිකන් හිතන්නක ෂෝ එකක ගානක් අහන්න උනත් මේකට කීයක් කියන්නද කියලා අහන්නෙත් මම ගොඩක් වෙලා රොමේෂ්ගේ. ඉතින් මම ශේෂ්ත්‍රීන එන්න කලින් රොමේෂ්ගේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ගීතයක් තමයි නීල දෑසේ දුටුවා කියන ගීතය. ඉතින් ඇත්තට මේ කාලේ, ඒ කාලනේ අදටත් ඇත්තටම කොයි වෙලාවෙ ඇහුණත් කරන වැඩ පැත්තකින් තියලා අර කන හරි ඒ පැත්තට අවධානය හරි යොමු කරන් ඉන්න ගීතයක් තමයි නීල දෑසේ කියන ගීතය. මමත් ඇත්තටම ඒක සිංකල්ල තියෙනවා, මේ රොමේෂ් එක සිංකල්ලක් තියෙනවා, මමගේ බෑන්ඩ් එක ප්ලේ කරන වෙලාවටත් සිංකල්ල තියෙනවා. ඉතින් හැමදාටම මම ගොඩක් ආදරය කරන ගීතයක් රොමේෂ්ගේ ගීත, හැම එකටම වගේ මම ආසයි. හැබැයි නීල දෑසේ කියන ගීතයට මම විශේෂයෙන්ම ආසයි. ඉතින් ඒ හින්දා ඔගොලුත් මේක අහන්න. මොකද මගේ අර විසේ තියෙන කාලේ, යෞවන කාලේ තමයි මේ ගීත ඇහෙන්නේ. ඉතින් මං හිතන්නේ මගෙත් ඒ ගොඩක් අතීත සිදුවීම් මතක් වෙනවා මේ ගීත අහනකොට. ඉතින් ඔගොල්ලොත් ඒ මතකයන් අලුත් කරගෙන

දහයයි විනාඩි 13.

0: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: රයිට්, ඉතින් අටවෙනි ගීතය විදිහට මම තෝරගන්නවා රුවන් හෙට්ටිආරච්චිගේ ගීතයක්. ඒ තමයි නොදැක ඉන්න බෑ. මොකද හේතුව ඔබ තරම් කියන ගීතය රිලීස් වෙලා කාලයක් ගියාට පස්සේ ඇත්තටම ඔය අර එක දිගට පොඩි නිකන් අර 4-4 සින්දු ටිකක්, ඒ කියන්නේ විරහ ගීත ටිකක් එක දිගට එන්න ගත්ත කාලේ ඇත්තට මේක ආරම්භ කරන්නේ රොමේෂ්ගේ දිගු දෑස කියන ගීතය. ඉතින් ඒකෙන් පස්සේ ඔබ තරම් සින්දු වෙනවා. ඒකෙන් පස්සේ අපි අහපු ගීතයක් තමයි නොදැක ඉන්න බෑ කියන ගීතය. ඉතින් ඇත්තටම මං ඒ මගේ අත් ඒ කියන්නේ දැන් මගේ ටර්නින් පොයින්ට් එකක් තමයි ඔබ තරම්. මොකද මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉන්න කාලේ ඒක හමාර කළා. නැවත වතාවක් මේ සංගීත ශාස්ත්‍රයට එන්නේ මෙන්න මේ ඔබ තරම් කියන ගීතයත් එක්ක. ඉතින් ඒ කාලේ මට වෙච්ච සිද්ධවීම්, ඒ දේවල් ගොඩාක් මට මතක් කරන දේවල් තමයි ඒ කාලේ ඇහුණ ගීත. ඉතින් ඔය දිගු දෑස හද්දි ඔබ තරම් ගීතේ මම කියපු ගීතේ මම නැවත වතාවක් අහද්දි මම ඒක කියද්දි ඊළඟසේ ඒත් එක්කම ආපු නොදකින්න බෑ කියන ගීතේ, මොකද හේතුව රුවන්ගෙත් ආරම්භය. ඒ අපි හැමෝගෙම නැවත ආරම්භයක් තමයි මේ ගීත හැම එකක්ම. ඉතින් ඒ හින්දා මම අටවෙනි ගීතයේ විදියට නොදකින්න බෑ කියන ගීතය තෝරගන්නවා. මම හිතනවා මමත් ගොඩක් ආස ගීතයක්, ඔබත් ගොඩක් ආස වෙයි.

0: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: ඉතින් හත්වෙනි ගීතය විදිහට මම තෝරගන්නේ සමනලීගේ සින්දුවක්, සමනලී ෆොන්සේකා. රංගන ශිල්පිනියක් විදිහට මම ගොඩාක් ආස කරන චරිතයක්. ඇය රඟපාන දේවල් වල හරි ඒ තාත්වික බවට මං හරි කැමතියි. ඒ කියන්නේ අර ඒ වගේ දේවල් බලංගිද්දී අපිට තේරෙන්නේ නැහැ ඇය රඟපානවද කියලා. ඒ කියන්නේ ඒ තරම් තාත්විකයි. හරි සරලව කරන දේ කරන කෙනෙක් සහ කෙලින් කතා කරන කෙනෙක්. ඉතින් එහෙම චරිතයක්. ඇත්තටම ඇය මටත් වඩා මගේ වයිෆ්ගේ යාළුවෙක්. ඉතින් එහෙම තියෙද්දි ඇයගේ ලස්සන සින්දුවක් එනවා. ඒ තමයි කෝලෙක් මොටද මට මිහිරිම ගී ගයනා, උලලේනික්වයන් මාගේ දුක අහනා. ඉතින් ඇත්තටම මේ ගීතය මම මුලින්ම වහ වැටුනේ ඇයගේ කටහඬට. මොකද දැන් පුංචි තිරේ දකින්න ආස චරිතයක්නේ. එතකොට ඒ දේවල් ඒ සේරම මතක් කරගෙන මේ කටහඬ අහනකොට ඇත්තටම ඒක මට හිතුණා මේ ඇයගේ කටහඬද කියලා හිතාගන්න බැරි තරමට ඇත්තටම ලස්සනයි ඒක. ඊට පස්සේ තමයි මම මේක වචනවලටත් වහ වැටෙන්න ගත්තේ. මොකද හේතුව මෙතන තියෙන්නේ අර මම 10 වෙනියට තෝරගත්ත සිනහවකට වඩා නුඹේ වගේ අදහසක්. ගැහණියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක හරි සරලවම කියලා තිනවා. මං හිතන්නේ මට නිකන් හිතුණ සමහරට දැන් මේ වගේ හැම වෙලේම මෙහෙම කියන්නේ. ඇත්තටම පිරිමි විදිහට අපි මේ අපි ආදරය කරන ඒ ගැහණියට සමහරට මේ ඇටෙන්ෂන් එක දෙන්නේ නැද්ද කියලාත් මට හිතෙන වෙලාවල් තියෙනවා. නැත්තම් මෙච්චර කියයිද සින්දු වලින් කියනවා, අපි ගෙදර ගියාම වයිෆ් හැම වෙලේම කියනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ අර දැන් ගෙදර ගියාම සමහරට මගේ බිරිඳ මොනවද අනේ මෙහෙම කරන්න අරම කරන්න කියලා කියන දේවල් මෙහෙම අපි ආස කරන කටහඬකින් ගීතයක් විදියට ඇහෙනකොට මං හිතන්නේ අර මේ සමහර විට පිරිමි සංවේදී වෙලා ඒ ආකර්ෂණය සමහරට දෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක මේක රචනා කරපු කෙනාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා වගේම මේක සංගීතවත් කරපු කෙනාටත්. මොකද ඒ හරි ලස්සන වචන, ඒ ලස්සන සංගීතය හරි කාම් මේක. ඉතින් සමනලිත් ලොකු වෑයමක් දරන්නේ නැතුව හරි සරලව හරි පහසුවට මේක කියලා තිනවා. කිසිම ආයාසයකින් තොරව කියලා තිනවා. ඉතින් ඒක හරි නිදහසෙහන් ඉන්න පුළුවන් ගීතයක්. ඉතින් ඒ හින්දා මම මේ ගීතයත් මගේ අහන ගීත 10 ඒ ගොඩට අනිවාර්යම තෝරගන්න. මං හිතනවා මේ ගීතය ඔබ ඇහුවොත් අනිවාර්යෙන් ඔබ නිතර දෙවියලේ අහන ප්ලේලිස්ට් එකට ගීත ගොන්නට මේක එකතු කරගනී කියලා. මොකද හේතුව මේක ඒ තරම්ම ලස්සන ගීතයක්. ඉතින් මම තව එකක් කියනවා, මේ වගේ ගීත අහනකොට නිකන් ඔහේ අහන්න එපා, පොඩ්ඩක් තමනුත් සංවේදී වෙලා අහන්න. එතකොට මං හිතන්නේ අර අපි ආදරය කරන අයට ඒ අපි නිසා දුක ඇති වෙන දේවල් ගොඩක් අවම කරගෙන අපිට ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. මං හිතන්නේ ඒ නිසා මෙන්න මේ වගේ ගීත නිතර දෙවේලේ අහන්න, පොඩ්ඩක් ඒව සංවේදී වෙලා ටිකක් නිෂ්කලංකව අහන්න. එතකොට හරි සතුටක් දැනෙනවා.

0: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: ඉතින් 6 වෙනි ගීතය විදිහට මම තෝරගන්නවා පොඩි වෙනස් විදිහේ ගීතයක්, මා බාල කාලේ. ඉතින් මේ ගීතය එහෙම ගොඩක් අහපු ගීතයක් නෙවෙයි ඇත්තටම. කුවටම අහ, ඒ කියන්නේ පොඩි කාලේ අපි අහලා තියෙනවා. හැබැයි නමුත් නිතර දෙවේලේ අහන ලැබෙන ගීතයක් නෙවෙයිනේ මේක. නමුත් මේ ගීතය එක දිගටම අහන්න අවස්ථාවක් ලැබුණා. ඒක තමයි මගේ ලොකු පුතා එඩ්, එයාගේ පාසලේ ප්‍රසංගයකට ඒගොල්ලන්ට මෙන්න මේ ගීතය කියන්න කියලා මේ ඒගොල්ලන්ට ලැබුණ අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ කියලෙවල තිබ්බා මේක පුරුදු කරන්න යාට. ඉතින් ඒ හින්දා මේක එක දිගට සති දෙක තුනක්ම අපේ ගෙදර එක දිගට හෙන්න ගත්තා. සහ මගේ ලොකු පුතා යාගේ හුර්තල් කටහඬින් මේක එක දිගට කියන්න ගත්තා. ඉතින් මේ කියන එකත් එක්ක මේ ඒ සින්දුවට ඇත්තටම ගොඩක් ආස හිතෙන්න ගත්තා. සහ මට හිතුණා මේ ඇයි ඇත්තටම මේ වගේ ගීත මේ ඇහෙන්නේ නැත්තේ කියලා. හරි අපරාධේ. මොකද හේතුව, පොඩි කාලේ ඉඳන් මේ වගේ ගීත අහනවා නම් අර දරුවෙට හරිමග යන්න, අර මේ ගෙදර අපි අර වෙන තරවටු කරලා කියන්න ඕන දේවල් හරි ලස්සනට මේක සංගීතාත්මකව කියලා තියෙනවා, රට ගැන ආදරය ඇති වෙන විදියට. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ වගේ ගීත නැවත වතාවක් කරලියට එන්න ඕන. මම දැක්ක සමහර රීමේක්ස් තියෙනවා. ඉතින් ඇත්තට මේ රීමේක්ස් ආපු එකත් ලොකු දෙයක්. මොකද හේතුව, එතකොට අපේ අලුත් පරම්පරාව නැත්තර පරණ තියෙන විදිහට සමහරු අහන්න අකමැති අය ඉන්නවනම්, හැබැයි අපි ආස ඒ පරණ එක තමයි වැඩිපුරම ආස. නමුත් එහෙම අහන්න ආස නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට රීමේක් එක අහන්න පුළුවන්. හැබැයි රීමේක් කරපේවත් අර මුල් නිර්මාණයට කිසිම හානියක් නොවන විදිහට හරි අලංකාර විදිහට කරලා තියෙනවා අපේ දක්ෂ ශිල්පීන්. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ ගීත මං හිතන්නේ ඇහෙන්න ඕනේ. එතකොට ඒ ඇහෙද්දී අපට අපි කොහොමද හරි මාර්ගය යන්න ඕන කියන වගේ දේවල් ඔළුවට. ඉතින් මං අර කලින් සින්දුව ගැන කිව්ව වෙලාවෙත්, ඉතින් අපි මේ ගීතයක් අහනකොට හැම වෙලේම අපි නටන්න සින්දු අහනකොට, මොන හරි බයිලා සින්දු අහනකොට කෙලින්ම ඒ වෙලාවට තින් හැංගින් බල වෙන්න ඕනේ. ඒ වෙලාවට කරලි ගඩෙන නටන්න තියෙන්නේ. හැබැයි මෙන්න මේ වගේ පොඩි අර ඒ වගේ සින්දු අහනකොට ඒකට පොඩි වෙලාවක් වෙන් කරගන්න. මං හිතන්නේ මේ රෑ 10 හොඳම වෙලාවක්. ඒ හින්දා මේ 100FM රෑ 10යි ගී 10 මං හිතන්නේ අර මිනිස්සුන්ට නිදහසේ සරලව තමන්ට දෙයක් ඔළුවට ගන්න පුළුවන්, හැංගීම් බර වෙන්න පුළුවන් හොඳම වෙලාවක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම දාලා තින්නේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක් වෙන් කරගෙන මෙන්න මේ වගේ ගීතත් අහන්න. ඉතින් ඒ හින්දා මම 6 වෙනි ගීතය විදියට මා බාල කාලය කියන ගීතය යෝජනා කරනවා.
0: අංක 6.

0: විනාඩි 10යි විනාඩි 31යි දැන්
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: මේක නිකම්ම මැච් එකක් ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කර

0: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: ඉතින් ඔන්න නැවතවතාව මතක් කරනවා, අද දවස ඉන්නේ මම. කවුද මම? තීක්ෂණ අනුරාධ. සියත FM රෑ 10 ගීත 6ත් එකතු වෙලා ඉන්නේ මම. ඉතින් මම මේ දවස්වල වැඩිපුරම අහන ගීත වලින් 10ක් තමයි මම තෝරගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි අහන්න යන්නේ පස්වෙනි ගීතය. පස්වෙනි ගීතයේ විදිහට මම තෝරගන්නේ හරි අපූර්ව චරිතයක් ඉන්නවා. ඒ තමයි අභිෂේක විමලවීර. ඇය මගේ ගමේ ගාල්ලේ පි අහල පහල, කියන්නේ අහල පහල ගම්වල තමයි ඉපදිලා තියෙන. හැබැයි උනාට පි මුණ ගැසෙන්නේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා කාලයක් ගියාට පස්සේ. ඉතින් ඇයගේ එක දිගටම ආපු ගීත ගොන්නේ මං ගොඩාක් ආස කරන ගීතයක් තමයි මතක කියන ගීතය. ඇත්තටම මතක කියන ගීතයට ආස වෙන්න තව විශේෂම හේතුවක් තියෙනවා. ඒ තමයි කරුණාරත්න දිල්ගනේ මහත්මයා. මොකද හේතුව, මම මගේ ජීවිතේ මම ෆලෝ කරේ එතුමාව. එතුමාගේ ගායන ශෛලීන්, ඊට පස්සේ කටහඬ පාලනය කිරීම, ඒ දේවල් තමයි මං ගොඩාක් වෙලාවට මගේ ආරම්භෙදී මම ෆලෝ කරේ. ඉතින් ඒ හින්දා දැන් මේක එතුමත් ගායනා කළ දෙන හින්දා මම මේ ගීතය ගොඩාක් වහ වැටෙන ගත්ත. ඉතින් මේ ගීතයට ඇත්තටම දැන් තව විශේෂයෙන්ම ආස වෙන්න හේතුවක් තිබ්බා. මොකද මේ ගීතය රිලීස් කළා, මේක ඇත්තටම හරි මිහිරිම නිර්මාණයක්. ඔහුගේ කටහඬ, මේකේ සංගීතය, මේකේ වචන, හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙද්දී අභිෂේක මේ එයාගේ YouTube channel එකේ තව ලස්සන පොඩි රිවිව් එකක් දාලා තිබ්බා මේ සින්දුව ගැන, මතක කියන සින්දුව ගැන. ඉතින් ඒ රිවිව් එක මම ඇහුවා. ඒ රිවිව් එක හද්දී ඒක ඔගොල්ලෝ අහලා බලන්න. ඒ ගීතය ගැන අර මේ දැන් අපි ඇත්තටම දැන් මේ ගීතයේ වචන ගැන ලොකුවට මම බැලුවේ නැහැ. මොකද දැන් මම මේ ගීතයට වහවෙන්නේ කරුණාරත්න දිල්ගනේ මහත්මයා ඉන්නවා, අභිෂේක ඉන්නවා, එක පැත්තකින් මම ෆලෝ කරපු ඒ ලෙජන්ඩ් ඉන්නවා. ඉතින් ඒ නිසා අහපු ගීතය අර රිවිව් එක ඇහුවට පස්සේ මට හිතුණා ඇත්තටම මේක හරි සොඳුරු නිර්මාණයක් නේද කියලා. ඉතින් ඒ හින්දා අද දවසේ මම තෝරගන්නවා මතක කියන ගීතය. ඉතින් මේ මතක කියන ගීතය අහලා ඔගලන්ට වෙන්නම් මම හැංගීමක් කීමේ ගැන. ඉතින් ඒ හින්දා ඔන්න මතකහන් මතකහලා තමන්ගේ මතක අලුත් කරගන්න.

0: ගීතායයි.
1: උපතරම් දෙම් කළ කිසිවෙක් නැති තරම් මේ ලෝකයේ කොහෙවත්.
2: අද සුදුරු මුණ කෙසේම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
3: ෆම් රෑදහය ගීදහය ප්‍රෝගෑම් එකේ හතරවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මුළු ලෝම නැතුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් කියන ගීතය. ඉතින් ඇත්තරම මේකේ මුල් ගීතයටත් මම ගොඩාක් මාසයි ටීම් ජාරත් මහත්මයා ගායනා කරපු ඒ ගීතය අපි චරාදරයෙන් අහද්දි ලස්සන මේකට කවයකක් නිර්මාණය වෙනවා සුපුන් මල්ලි කියන්නේ සුපුන් පෙරේරා. ඉතින් ඇත්තටම මේ ගීතය එහෙම අහනකොට එහෙම වෙන වෙන ශෛලියකින් ඒ කියන්නේ ගිටාර් බේස් වෙච්ච පොඩි එහෙම මියුසික් ස්ටයිල් එකකින් මේක අහනකොට ඇත්තටම අර සේරම මතකයන් අලුත් වෙන්න ගත්තා. ඉතින් ඒ හින්දා මේ මම අහන ගීත ගොන්නට මේ සුපුන් පෙරේරා ගායනා කරන මේ කවර් වර්ෂන් එකත් මම දාගත්තා. ඉතින් ඇත්තටම සුපුන් කියන්නේ ලංකාවේ නැති දක්ෂ ගායන ශිල්පියෙක්. ඉතින් ඔහු මුල් කාලේ මම දන්නවා ලස්සන කටහඬක් සහ හරි ප්ලෑන් එකකට යන කෙනෙක්. මං හිතන්නේ අලුතෙන් ශේෂ්ත්‍රයට එන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් අන්න ෆලෝ කරන්න පුළුවන් හොඳ චරිතයක්. එයා කරන නිර්මාණ පවා හරි පිළිවෙලක් ඇතුව හරි නියම කලට වෙලාවට එයා දානවා. ඉතින් නිසි කල්මනාකරණයක් තියෙන කෙනෙක්. ඉතින් ඔහුගෙන් ඇහිච්ච ලස්සන ගීතයක් මේක. ඔහුගේම ගීතයක් නොවුනත් මේක ටීඑම් චරත් මහත්මයා ගායනා කරපු ඒ ගීතේ කවර් වර්ෂන් එකක්. හැබැයි ඒ කවර් වර්ෂන් එකට මම නම් ගොඩාක් ආසයි. මං හිතන්නේ ඒක අහපු නැති කෙනෙක් ඉන්නව නම් අද දවසේ ඔන්න දැන් අහන්නේ ගීතය. අනිවාර්යෙන් ඔබත් ඒකට ආස වෙයිවි අනිවාර්යෙන්ම.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ නුරාදා.
1: මම ඊළඟ ගීතය විදිහට තෝරගන්නේ පියත් රාජපක්ෂ ගායනා කරන දවසක් ඒවි අපිත් කියන ගීතය. ඇත්තට මම මේ ගීතයට ආදරය කරන්නේ වෙන මොකක්වත් හේතුවක් හින්ද නෙවෙයි. මගේ ආදර කතාව ගත්තොත් මම ජනප්‍රිය වෙන්න මට කිසිම දෙයක් නැති කාලේ තමයි මගේ බිරිඳව මට හම්බ වෙන්නේ. ඉතින් ඒ කාලේ මම ඇයට ආදරේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඇය මට කැමති වෙනවා. ඉතින් ඇය මාත් එක්ක මෙලෝ දෙයක්ම නැති කාලේ ඉඳන්ම මාත් එක්ක මේ විදියට ඉන්නවා. මම කන කට්ට ඇයත් කනවා. ඉතින් බොහෝ දුෂ්කර ගමනක් අපි ගත කරලා තියෙන අපේ ජීවිතේ. ඉතින් අද යම් දෙයක් මම දිනුවද මම හැම දෙයක්ම කාටත් කලින් සෙලිබ්‍රේට් කරගන්නේ මගේ බිරිඳ ඒ වගේම මගේ අම්මා තාත්තා සහ අක්කත් එක්ක. මොකද හේතුව මට කිසිම දෙයක් නැති කාලේ ඉඳන් මාත් එක්ක හිටපු අය තමයි ඒගොල්ලෝ. ඉතින් ඒ නිසාවෙන් මම විශ්වාස කරන කතාව මේක ඇත්තටම මේකේ කතාව කියලා තියෙනවා. දවසක් ඒවි අපිත් අපි හීනවලට ආවි. ඒ හැම මොහොතේ ළඟින් ඔබ අනිවාර්යෙන් ඉන්න ඕන. ඉතින් ඒ හින්දා ඒ මතක ටික තියාගෙන මේ ගීතේ ගොඩක් අහන ගීතයක්. ඉතින් ඇත්තටම මං හිතන්නේ මේ වගේ ගීත හද්දි අර අපේ ජීවිතය අපිට වැරදුන තැන් අපිට නැවත හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ අපි මොනවා හරි හිතින් වරදක් කරන්න බලාගෙන ඉන්නවනම් සමහරට ඒ වරද නොකර ඉන්න හේතුවක් අපිට මේ ගීත හරහා හොයාගන්න පුළුවන්. ඉතින් ඒකයි මං හිතන්නේ මං මේ වගේ ගීත ගොඩක් අහන්නේ. ඒ නිසා ඔබත් අනිවාර්යෙන් මේ ගීත අහන්න. මගේ ජීවිතේ මගේ ආදරණීය සූ මගේ අම්මා තාත්තා අක්කා වගේ ඕගොල්ලන්ගෙත් ඕගොල්ලන්ගේ ජයග්‍රහණය බලාගෙන ඉන්න අම්මා තාත්තා වේවා තව වෙන ආදරණීය කෙනෙක් වේවා බලාගෙන ඇති. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ කොච්චර ජයග්‍රහණය කරත් ඔබට රජකම ලැබුණත් ඔබට මොන දේ ලැබුණත් කවදාවත් ඔයත් එක්ක මුල ඉඳන් හිටපු කට්ටිය අමතක කරන්න එපා. ඕගොල්ලේ ජයග්‍රහණය සමරද්දි අනිවාර්යෙන් ඒ අයව මුලින්ම එකතු කරගන්න. අර අපි කියන්නේ මුල අමතක කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා අන්නේ හැම දෙයක්ම හිතේ තියාගෙන මේ ගීතය අහන්න ඔබට වෙනම රසාස්වාදයක් ගන්න පුළුවන් වෙයි.
0: අංක

0: ගීතයයි
1: ආයෙත් හඬන්න කඳුලක් උනන්න එහි අපි මේ හමු
2: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා
3: මම ඊළඟට තෝරගන්නේ කසුන් කල්හාර කියන්නේ ඒත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක හිටපු චරිතයක්. ඒ තමයි සඳරිනු ගල්න ගීතය. නිර්මාණය කරන්නේ කසුන් අයියා, වචන ලියන්නේ නිලාරෙන් කාසීම්. ඇත්තටම ඔහුගේ ගීත මම ගොඩක් ආදරෙන් අහනවා. ඉතින් මීදුම් දුමාරය කියන ගීතය ඔහුගේ ගීත අතරින් මම ගොඩාක් ආස කරන ගීතයක්. මොකද හේතුව මම හැම වෙලේම හිතන දෙයක් තමයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මුල් කාලේ, ඊළඟට මගේ බිරිඳ වෙනවා. අපි හැම වෙලේම ආදරෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි අහලා තියෙනවා කසාද බැන්දර පස්සේ අර යාළුවලා හිටපු කාලේ තිබ්බ ආදරේ නැති වෙලා යනවා. ඒක අපි ඔළුවට දාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි ඒක ඔළුවේ මේ මොනද ෆෝමැට් කරගෙන තියෙනවා අපේ මොලේ. ඒ කියන්නේ ආදරය කරන කාලේ තිබ්බ ඒ සොඳුරු ගතිය බැන්දර පස්සේ නෑ කියලා. ඔය ඇත්තටම නැති වෙනවා තමයි ඉතින්. හේතුව දැන් වෙනදාට හැම වෙලේම හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි හැම වෙලේම දකින්නේ අපේ බිරිඳ අපිව හම්බෙන්න ලස්සන ඇඳුමක් ඇඳගෙන ලස්සනට එන වෙලාව. අපි වුණත් හරි පිළිවෙලකට යන වෙලාව. හැබැයි අපි බැන්දර පස්සේ එහෙම නෙවෙයි. අර ලස්සන වෙලාවටත් දකිනවා. උදේ පාන්දර නැගිටපු ගමන් කොණ්ඩේ අවුල් වෙච්ච දත් මැදපු නැති කෙනෙකුත් අපි දකිනවා. ඉතින් සමහරට එතකොට වෙනද තිබ්බ වාව් එක නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වාව් එක අපි විසින්ම හදාගන්න. මොකද හේතුව දැන් මේ මීදුම් දුමාරේ වගේ ගීතයක මං ආසය ගීතය හද්දි දැන් ඒ කියනනේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න. ඇතරම අන්නේ ආසාව දෙන්නෙක් අතර තියෙන්න ඕන බැන්දර පස්සෙත්. මොකද හේතුව දැන් ඉති මරත් තියෙනවා පුතාලා දෙන්නෙක්. අපි හැම වෙලේම දැන් අර ළමයින්ගේ වැඩවලට අපි ගොඩාක් බිසි වෙනවා. දවසේ තිස්සේ මාර කාර්යබහුලයි. හැබැයි මං ඒ හැම වෙලාවකදීම චර කාර්යබහුල වුණත් මම වෙලාවක් හැම වෙලේම ඉතිරි කරගන්න උත්සාහ කරනවා මගේ බිරිඳත් එක්ක තනි වෙන්න. එයත් එක පොඩ්ඩක් වාඩි වෙලා කොෆි එකක් බොන්න. ඊට පස්සේ එයාට අමාරු නම් පොඩ්ඩක් එයාට වාඩි වෙන්න කියලා එයාගේ ඔළුව ටිකක් අත ගන්න, කකුල පොඩ්ඩක් මිරිකන්න. මොකද හේතුව බැන්දට පස්සේ ගැහණියෙක්ට වගකීම් ගොඩාක් එනවා. වෙනද ගෙදර අම්මා කරන වැඩ ටික අර බබා වගේ ඉන්න දුව තනියම කරන්න වෙනවා කසාද බැඳලා ගෙදරකට ආවට පස්සේ. ඉතින් මං හිතන්නේ ඇයට මාර වගකීමක් එනවා. එතකොට මේ වගකීම ආපු හින්දා වෙන්නේ නැති සමහරට කසාද බැඳලා පස්සේ අර වෙනද යාළුවෙක් වගේ තිබ්බ ආදරේ නැති වෙන්නේ. ඉතින් ඒ හින්දා මම කියනවා හැම වෙලෙම බැන්දත් කමක් නැහැ. කොච්චර කාර්යබහුලත් තමන්ගේ බිරිඳත් එක්ක තනි වෙන්න වෙලාවක් අනිවාර්යෙන්ම එකතු කරගන්න. අනිවාර්යෙන්ම පොඩ්ඩක් අර ආදරය කරන කාලේ චුට්ටක් අතල්ලගෙන ඒ විදිහට ඒ අර කතා කරපු බොළඳ වදන් ටික සුදු මැණිකේ

ඉතින් එතකොට අර ආදරය කරන කාලයේ ගෙවපු සුන්දර ජීවිතේම අපට විවාහ ජීවිතයෙන් පස්සෙත් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙන්න මේ දේවල් එක්ක ඕගොල්ලෝ හිතේ තියාගෙන, බැඳුමු නැති කට්ටිය ඉන්නනම් ඉදිරියේදී කරන්න හිතේ තියාගෙන මේ ගීතය අහන්න. හරි ලස්සනයි. කසුනායක කට අහන නම් වාව්, ඒක කියන්න දෙයක් නැහැ. ඒ ගායනයේ මිහිරියාව. ඉතින් මේ ගීතය අහන්න, ලස්සනයි ඒක.

0: Диета. රැඳායයි ගීතායයි
1: ඔබ තරම් දෙම් කළ කිසිවෙක් නැති තරම් මේ ලෝකේ කොහෙවත්.
2: අද සුදුරු මුණ කෙසේම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
3: ඉතින් ඔන්න වෙලාවෙන් වෙලාව මිනිත්තුවෙන් මිනිත්තු කොහරි අවසාන හරියටම දැන් ඇවිල්ලා තියෙන. ඉතින් දැන් අවසාන ගීතය තමයි මම මේ තෝරන්න හදන්නේ. හැබැයි ඒක තෝරන කලින් මම මේ පැය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. මම අර ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එක අතරමඟදී කිව්වා නටන වෙලාවට බයිලා සින්දු අහන්න ඕන. හැබැයි ඒ වුණාට අර ජීවිතේ අපි සංවේදී වෙන්න ඕන හැම වෙලේම. ඒ සංවේදීකමත් එක්ක තමයි මං හිතන්නේ අපේ අතින් වෙන්න ඕන යුතුකම්, ඊට පස්සේ අපේ අතින් වෙන්න තියෙන වැරදි නොවී සිටින්නේ ඔන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දේවල් නොවෙන්න අපිට මේ ගීතය මාර බලවත්. මොකද හේතුව ගීතය ලොකු කාර්යයක් ඉෂ්ට ගන්න මේ අපේ ජීවිතේ අපි කොයි පැත්තටද හැරෙන්න ඕන කියන දේවල් වලට. ඉතින් ඒ හින්දා හැම වෙලේම අපිට ටිකක් සංවේදී වෙන්න පුළුවන් ගීත ඒ වගේ දේවල් අහන්න වෙලාවක් අපි වෙන් කර ගන්න ඕන. ඉතින් මං හිතන්නේ ඔන්න 100FM රෑ 10 ගී 10 වැඩසටහනින් ඕගොල්ලන්ට හොඳ වෙලාවක් වෙන් කරලා දීලා තිනවා මෙන්න මේ වගේ ගීත අහන්න. ඉතින් ඇත්තට මං හිතන්නේ මේ පොඩ්ඩක් නිින්දට යන්න කලින් හොඳ පැයක් මේක ගීත අහන්න. ඉතින් ඒ හින්දා ඔන්න ඒකට 100FM ඔන්න ඔයගලන්ට හොඳ අදහසකුත් දීලා දෙන. ඉතින් ඒ නිසා ඔගොල්ල හැමදාම මෙන්න මේ වගේ වෙලාවක් වෙන් කරගන්න මේ වගේ ගීත අහන්න. ඉතින් ඇත්තටම මේ රෑ 10 ගී 10 වැඩසටහන මටත් පොඩ්ඩක් සංවේදී වෙන්න පුළුවන් වුණා. මොකද දැන් වෙනද මම ওই ගීත අහනෝනේ. ඒතර මම මේ කතා කරන ටික හිතින් හිතාගෙන තමයි අහන්නේ. හැබැයි අද මට අවස්ථාවක් හම්බෙලා තිනා මේ ටික කියලාම මේ ගීතය අහන්න. ඉතින් ඒ නිසා ඇත්තට මේක හරි සුන්දර ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් වැඩි කතා බහ නැතුව මම කියන්නම්. ඇත්තටම දමිත් අසංක. දමිත් අසංක කියන්නේ හොඳ හදවතක් තියෙන මිනිස්සෙක්, ලස්සන කටහඬක් තියෙන කෙනෙක්. මටත් මගේ ශේෂ්ත්‍රයට ආපු දවස්වල සමහර උපදෙස් දීපු කෙනෙක්. ඉතින් ඇත්තටම ඔහුගේ ගීත ගොන්න ගත්තොත් මට හීනයක් වෙලා කියන ගීතයට මම මාර ආසයි. ඉතින් ඒක එක කවර් වර්ෂන්ස් ආවා මම ඒවලටත් ආසයි. ඒ වගේම ඔහුගේ කටහඬින් ඇහෙන මේ ගීතයටත් ආසයි. ඉතින් අවසාන වශයෙන් මම තෝරගන්නේ මට හීනයක් වෙලා කියන ගීතය. ඉතින් ඇත්තටම මේක මම තෝරගන්නේ වචනවල අදහසක්වත් ඒ මොකක්වත් හින්දා නෙවෙයි, දමිත් අසංගගේ කටහඬට මම කැමති හින්දා. මොකද හේතුව දමිත් අසංගගේ නොයෙක් ගීත තියෙනවා. හැබැයි ඒ හැම ගීතයකටම වඩා මම හිතන්නේ දමිත් අසංක මම ආස කරන විදියට. ඒ කියන්නේ මම හැමදේම හැම එකක්ම සාපේක්ෂයි. මොකද හේතුව අපිට කවදාවත් කියන්න බෑ මේ සින්දු හොඳ නෑ, මේ සින්දු හොඳයි. මොකද හේතුව ඒක තමන්ගේ රුචිකත්වය මත තීරණය වෙන දෙයක්. කවුරු හරි කියනවා නම් අපෝ මේ මොනවද මේ ඇහෙන සින්දු, මේවා ජරාව, මෙන්න මේවා තමයි වෙන්න ඕන කියන එක කවදාවත් රසිකයෙක් විදිහට එහෙම කියන්න එපා. මොකද හේතුව දැන් ඕගොල්ලන්ට පහසුකම් තියෙනවා තමන් කැමති ගීත, තමන් කැමති ප්ලේලිස්ට් එකක් දාගෙන ඕන තැනකින් අහන්න. එතකොට අර අකමැති ගීත අහන්න එපා. මොකද හේතුව ඒක සාපේක්ෂයි. සමහරව ආ කැමති එකට වෙන කෙනෙක් කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ නිසා තමයි මම කියන්නේ මම දැන් දමිත් අසංකගේ ගීත ගොන්න ගත්තොත් මට සාපේක්ෂව මං ඔහුගේ කටහඬ ලස්සනටම ඇවිල්ලා තියෙන්නේ, ඔහුගේ ගීත ශෛලිය හරියටම ඇවිල්ලා තියෙන්නේ කියලා මට හිතෙන ගීතය තමයි මට හීනයක් වෙලා කියන ගීතය. ඉතින් ඒ හින්දා මම අද දවසේ අවසාන ගීතයේ විදිහට මට හීනයක් වෙලා කියන ගීතය තෝරගන්නවා. ඉතින් මං හිතනවා ඔබත් මේක හද්දි ඔබට සාපේක්ෂව ඔබ කැමති මොන විදිහේ ශෛලීන් වල ගීතද කියන එක මේකෙන් අවබෝධයක් අරගනි. ඉතින් ඒ හැම දෙයක්ම හිතේ තියාගෙන මේ ගීතයත් අහන්න. මම මේක අවස්ථාවක් ගන්නවා මේ පැයේ මම කියපු දේවල් ටික. මං හිතනවා මේක ගොඩක් සමහරට ඕගොල්ලන් සමීප ඇති. හැබැයි සමහරට මම කියපු අදහස් වලට ඕගොල්ලන්ගේ හිතේ පොඩි පොඩි විවේචනාත්මක අදහසුත් එන්නේ නැති. ඉතින් ඒක තමයි විය යුත්තේ. අපි හැම වෙලෙම විචාරය කරන්න ඕන, විමසන්න ඕන. ඉතින් ඒ කොහොමින් හරි මේ පැය තිස්සේ මාව අහගෙන හිටපු ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මේ ගීත 10 විතරක් නෙවෙයි, මම තව ආස ගීත ගොඩාක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් එහෙම ආස ගීත ගොඩක් ඇති. ඉතින් අනිවාර්යයෙන්ම තමන්ට මෙන්න මේ වගේ හැඟීම් බර ගීත අහන්න වෙලාවක් වෙන් කරගෙන තමන්ගේ ජීවිතේ හැමදාම සතුටින් සන්තෝෂෙන් කාටවත් වැරද්දක් නොවන විදිහට හැඩගස්ව ගන්න මෙන්න මේ ගීතය භාවිතා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනෙන් එනම් මම 100FM රෑ 10 ගී 10 වැඩසටහනින් මෙහෙම සමුගන්නවා.

0: රාත්‍රී 11යි විනාඩි 15යි. රොක්වෙමු සියතට. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718 492 492. 0718 132 77.
4: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
5: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: සරයි. ඉතින් යවන්නේ.

රාත්‍රී 11යි විනාඩි 34යි වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කර

0: ඉස්කෝලි කාලේ මම හිටියේ දෙකට ගනින්න බෑවකි. ඒත් ඉතින් ඕලෙවල් දෙපාරක් කරන්නුණා. අපරාධ කියන්න බෑ, ඒලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ, අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
1: ගිහන් හැබැයි එකක්.
0: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ හැබැයි සින්දු දෙකක්.
2: සතියේ දවස් පහේම උදේ 10ට.
0: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙස් වෙමසින් ඔබට ලංසතියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව්මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසුතියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසුතියනේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Sikurada House Pahata.
3: Powered by Bid to Win.
4: Tati, මෙන්න ඔය අයියා කියන සින්දුව වයිරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
4: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
10: 98.2 98.4

0: රාත්‍රි 11යි විනාඩි 55යි. රොක් වෙමෝ සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: Chris Venetian සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
8: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්ෙම අහනවා. සියතෙස්ෙම එකටයි ස්වර්ණමාල ඩියෝටි කරලා දෙකටම තැන්කියු කියනවා ඊළඟට.
9: එන සති ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලංසුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන්දේසි.
11: සිකුරාදා හවස 5ට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: සෙනසුරාද උදේ 8ට.
14: ඇයි?
15: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
14: මොකක්?
15: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
14: අවුරුදු ඉවරයිනේ මනුස්සයා දැන්. ඈ?
15: මං කිව්වේ සර් ලබන අවුරුද්ද. ඈ?
16: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
17: 98.2 98.4

වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ ආනුභාවයෙන් ඔබට යහපතක්ම වේවා.

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

බුදුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥානශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: Money. සන පහයි විනාඩි 22යි වෙලාව. Good morning Marshi.
1: Good morning Ravishka.
0: ඔන්න අද ටිකක් උදෙන්ම බඩට යන අය ටිකක් කොළඹ පැත්තේ නම් ඉන්නේ නේ. අපි විදිහට තාම කොළඹ පැත්තේ විතරයි පොඩ්ඩක් වැස්ස තියෙන්නේ නේ. අපි පොඩ වැස්ස ආවෙ ඉතින් පරිස්සමින් යන්න ඕන දවසක් තමයි අද පොඩ්ඩක් වැසි බර කාල ගුණයත් එක්ක අද දවසම ටිකක් කම්මැලි ගතියක් වගේ පොඩි එකක් නිකන් දැනේ කියනකොට බය හිතෙනවා පොඩ්ඩක් නිකන්.
1: ඔව් හැබැයි ඉතින් වැඩ ටික කොහොම හරි අපිට කරන්න ඕන. අපිට කිසිම තැනක නවතින්න බෑ. අපි වැඩ කරලා ඉස්සරහට යන්න ඕන නේද?
0: හරියටම හරි. ඔන දවසෙත් ලෑස්තිලා ඉන්න පොඩ්ඩෝ හතර දෙනෙකු යම කෙනෙකුයි පොකට් මනී වින් කරන්න බලන්න කොහොමද පොකට් මනී වින් කරන්නේ කියලා. ඊට පස්සේ ඔන්න මැසේජ් එකක් දාන්න පුළුවන්කම තියෙනවා. නම්බර් එක මතක් කරමු.
1: 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපිට මැසේජ් එකක් එවන්න ආයි පොඩ්ඩොන්ට ගෙදරට කරදර කරන්න ඕනේ නැහැ. පොකට් මනී ඉල්ලලා දැනුම වැඩි කර ගන්න ගමන් අපි අහන ප්‍රශ්නවලට උත්තර දීලා පොකට් මනී දිනා ගන්න පුළුවන්.
0: එහෙනම් අපි ලෑස්ති මේ සින්දු වහලා ඉවර වෙලා අපි අද දවසේ පළවෙනි තරම් කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශී.